0: ඉන්දියාවූ දැස්න පහයි විනාඩී පනස් සතරයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 07.03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
0: වෙලාව දැස්න 5:56යි.

0: සුබ දෑසනක් වාසනාවන්ත සුන්දර දවසක් අද අගෝස්තු මාසයේ 9 වෙනිදා ජාත්‍යන්තරව ආදිවාසීන්ගේ දිනේ විදිහට තමයි අද දවසේ නම් කරන්නේ. මේ වෙලාවෙත් සමහර ලාවට අර මූණ හොදන්න නැතුව නිදි මත පිටින්ම ඉන්නවා නම් සමහර ලාවට ගෙවල් වල කියනවා ඔය වැද්දෝ වගේ ඉන්න එපා මේ ලෑස්ති වෙන්න කියලා කියනවා. ඉතින් එහෙම කිව්වට දැන් වැදි ජනතාව එහෙම නැත්නම් ආදිවාසී ජනතාව ඊට වඩා ඉස්සරහින් ඉන්නේ පරිසරය සුරක්ෂිත කරගෙන ඇලදොලින් නාලා තමන්ට ආවේනික සංස්කෘතිය තුළ ජීවත් වෙනවා. එයයි කියනවා ඇති ඔය මේ සාමාන්‍ය ජනතාව වගේ ජීවත් වෙන්න එපා කියලා. මොකද හේතුව වැඩි ජනතාවට අනන්‍ය වුණු පරිසරය සුරැකීම අපේ අය අතින් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය ප්ලාස්ටික් බෝතල් තැන තැන දානවා, වතුර රැඳෙන භාජන තියලා තියෙනවා. ඒ නිසා මේ මදුරුව බෝ වෙනවා, ඩෙංගු මදුරු වගේ ව්‍යාප්තියත් එක්ක ඩෙංගු රෝගයේ බෝ වෙලා මේ වෙන විට ජීවිත විශාල වශයෙන් අපට අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ආදිවාසී ජනතාව කියන ඇති මේ සාමාන්‍ය ජනතාව වගේ හැසිරෙන්න එපා කියලා ආදිවාසීන් කියනවා ඇති කියලා මට හිතෙනවා. අදත් ඉතින් ජීවිතවල ඉරණම තීරණය කරන දවසක්. මොකද මහා පීඩනයක් දරුවන්ට දෙමව්පියන් ලබා දීලා අද දවසේදී දරුවෝ ඒ පීඩනයේ නිදහස් වෙන දවසක් විදිහට තමයි සඳහන් කරන්න ලැබෙන්නේ. පාශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ අද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මිසිරිලක මිනිස්සු වෙලාවට වැඩ කරනවා අඩු නිසා වෙන්නේ නැති මේ කතාව කියන්නේ. විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානයේ වෙත දරුවන් යොමු කරන ලෙස තමයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරලියනගේ මහත්මිය දෙමව්පියන්ට දැනුම් දෙන්නේ. ඉන්දිකා මහත්මිය මෙන්න මේ විදිහට කියන්නේ.
1: විභාගයේ සඳහා විභාග මධ්‍යස්ථාන 2723ක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම්ව තිබෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකයි. මේ විභාගය සඳහා දරුවන්ට ප්‍රවේශ පත්‍රයක් තනි තනිව නිකුත් කරන්නේ නැහැ. ඔවුන්ගේ විභාග අංක සහිත පැමිණීමේ අය පත්‍රය විභාග පැවැත්වීමේ කාලසටහන සමග විදුහල්පතිවරුන්ට මේ වන විට යොමු කරලා තිබෙන්නේ. ඒ අනුව දරුවන්ට අදාළ විභාග අංකයන් ඔවුන්ට ලබා දී තිබෙනවා. සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය පැය 1:15 කාලයක් තිබෙනවා. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15.
0: ශිෂ්‍යත්ව විභාගය දැන් අද ආරම්භ වෙනවා. ඒත් එක්කම 2026 උසස් පෙළ විභාගය හෙට ආරම්භ කරනවා. ඒ සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා දක්වා මධ්‍යස්ථාන 2532කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරලියනගේ මහත්මිය සඳහන් කළේ උසස් පෙළ සම්බන්ධයෙන් මේ විදිහට.
1: සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 326කුත් ප්‍රාදේශීය එක්රැස් කිරීම මධ්‍යස්ථාන 32කුත් දිවයින පුරා ක්‍රියාත්මක කරලා තිබෙනවා. මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් අයදුම් කළ තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් අයදුම් කළ තිබෙනවා. මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. විභාගය සඳහා සියලුම ආකාරයේ උපකාරක පන්ති පැවැත්වීම්, විභාගය පිළිබඳ ප්‍රචාරණ කටයුතු, අනුමාන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා, ඒවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කිරීම අගෝස්තු මාස 4 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරුම සහනම් කළ තිබෙනවා. එමෙන්ම මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවා ගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි.
2: සතියක ලක්හඬ
0: ජීවිතයේ තීරණාත්මක කඩීමක් වන ශිෂ්‍යත්ව විභාගයේ එවගින් උසස් පෙළ විභාගයේ පිළිබඳව සඳහන් කළා. මුලින්ම ලංකාදීප පත්තරය අතරගත්තේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. බන්ධනාගාර ගැටුම් යට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කියයි. හේමසිරි සහ පූජිත්ගෙන් ලබන සතියේ අභියාචනා. හිටපු මැති ඇමතිලා එක්ක ලොක්කෝ 50ක් මේ වසරේ ඇතුළට රට පැනිල්ල හොයන්නත් ඔත්තු කරුවෝ. උසස් පෙළ ලඝු ගණක පොත් 135,000ක් පුච්චයි. බන්දනාගාර ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය. රේගුව කෝටි 3,726ක තෑගි මුදල් පිටපාරේ බෙදලා. වැටලීම් නොකරන අංශ 18කටත් කෝටි 65ක් තෑගි. නවතින්න තැන් නැහැ. දොස්තරලා 50ක් රැට වාහනවල බුදි. පහසුකම් දෙන්න වැඩපිළිවෙළක් හදනවා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගේ සඳහන. පතරම් මාංචුත් එක්ක පොලිසිය ගිනි අවි 20ක් අතුරුදන්. රවි සෙනවිරත්නට එරෙහි ගල්කිස්ස උසාවියේ නඩුවට කොළඹ මහදිකනෙන් අතුරු තහනමක්. විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම විෂමතා තුරන් කිරීමක් ඇමති වසන්ත සමරසිංහ කියයි.

මාසේ සිළුමිණේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ බන්දනාගාර සිදුවීම් කුමන්ත්‍රණයක් මහජන ආරක්ෂක ඇමති සැක මතු කරයි කියලා. මහින්ද, ගෝටා, බැසිල්, නාමල්, යෝෂිත, රෝහිත, කෙහෙලිය ඉවත් කරගත් නඩු ජොන්ස්ටන්ගේ නඩු තීන්දුවෙන් නැවත කරලියට. උසස් පෙළෙහිට ශිෂ්‍යත්වයේ අද අපදසා ගැටලු පිළිබඳව 19/11 දැනුම් දෙන්න කියලා තමයි සිළුමින වාර්තා කරන්නේ. විශ්‍රාම වයස විනිසුරු සංඛ්‍යාව ඇතුළත් කරමින් 22 සංශෝධනය ගැසට් කරයි. හොරුන්ට දඬුවම් දෙන්න අපේ උපරිම සහය දෙනවා සජබ මන්ත්‍රී කියයි. ලලිත් කූගන් නඩුවට ගෝඨාභයගේ සාක්ෂිය කොළඹ සිට. බලපත්‍ර නුලත් අන්තර්ජාල සූදු සහ ඔට්ටු වෙබ්බඩවි 122ක් බ්ලොක් කරයි. ලංකාවේ ලොකුම ටෙන්ඩරේ විවෘත කරන්නේ CCTV නැති පෞද්ගලික නිවසක හඬපට ගැටලුවක් ගැනත් සභාපති කියයි. දෙවැනි නිදස් සංග්‍රහය අද ප්‍රධාන සිරස්තලයේ ඡායාරූප සහිත වාර්තා කරනවා. හිරේ තරකෙරේ බන්දනාගාර 33ටම දැඩි ආරක්ෂාවක්. රටම අවුල් කිරීම ගැටුම්වල සැලසුමයි බන්දනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායකගේ සඳහන. අගවිනිසුරු අවුරුදු 67යි හෝ වසර 6ක්. ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අහෝසි කරන්න හදනවාලු. බොරු කතාවක් එහෙම එකක් නෑ නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායකගේ සඳහන. දේශගුණ විපර්යාස දත්ත ජාලකරණී හිල්. මද්‍රව්‍ය වැරදි වලට හිරේ යන අය තවත් ඉහළට. බිලියන 961ක් ආදායම් එකතු කරගන්න බැරි වෙලා. ලබු දසන 6යි විනාඩි 10යි පත්‍ර විස්තර කරන්නම් ඔබලා කනත් එක්ක.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 14යි.
1: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB ධනනිධානය නතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දෙන්නේ මාරාතිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නෝ. දැන් යතරදී සමාජ මාධ්‍ය විවිධ දේවල් වාර්තා කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහත්තයා සඳහන් කරනවා. සිදු කර ඇත්තේ ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම පමණක් බව තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්න මේ ආකාරයට සඳහන් කළේ.
1: මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කළා නැහැ. නමුත් රජයේ විසින් ඉන්ධන දීමනාවක් හිමි රජයේ නිලධාරීන්ට, දායක නිලධාරීන් ඉන්නවා, ඉන්ධන දීමනාව හිමි නිලධාරීන්ට මාසිකට ලැබිය යුතු ඉන්ධන ලීටර් ප්‍රමාණය 90 ලබා දෙන මුදලක් තියෙනවා. දී ප්‍රවාහන දීමනාවක් තියෙනවා. අන්න ඒ දීමනාව පහුගිය වකවානුවේදී රට මුහුණ දීපු ආර්ථික අර්බුදයේ හින්දා මේ යුද්ධ මැද පෙර දිගේ යුද්ධයත් එක්ක රජයේ විසින් තීරණයක් ගන්න තිබුණා වර්තමාන මිලට ගලපන්නේ නැහැ කියලා. නමුත් මෑතදී රජයේ විසින් ආයේ තීරණයක් ගත්තා යම් ආර්ථික තත්ත්වයේ යම් යහපත් තත්ත්වයකට පත්වීමත් එක්ක අර වර්තමාන මිලට ඒ ඉන්ධන දීමනාව ගලපනවා කියලා. ඒක හින්දා සියලුම ඒ ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩිවීමක් ලැබිලා තියෙනවා ඒ ඉන්ධන දීමනාව ගැලපීම නිසා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩි වෙලා ඇති. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. ඊටත් අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් pay tax අඩු ගන්න නැද්ද කියලා. ඒ ඉන්ධන දීමනාව හිමි සියලුම නිලධාරීන්ට ඒ ලැබෙන ඉන්ධන දීමනාවෙන් 25% ප්‍රමාණයක් බද්දට යටත් කරනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අදාළයි. ඒතකොට කිසිවෙකුට ඒක නිදහස් කළා නැහැ.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN සත්‍යයක ලකන.

මස්කු ඉරුදින තස්ත පහරයට එල්ලවන බවක් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම වගින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීමේ චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ත්‍රිපුද්ගල මහදිකන විනිසුරු මඩුල්ලේ තීන්දුවට එරෙහිව ඉදිරි සතිය ඇතුළතදී අභියාචනා ඉදිරිපත් කරන බව වාර්තා වෙනවා. ඒ ලංකාදීපයි වාර්තා කළා තියෙන්නේ. හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් මේ වසර අවසන් වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා. වෙලාව උදැසන 6:19.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 24යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයින් සමාජ කමිෂනය
4: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
5: ඔව් කැමගෙන බයික් එක යන්න බෑනේ. බයික් එක මෙතන තියලා ට්‍රිවිල් එක යන්න.
6: ඒ පානේ මං අර හින්දි ෆිල්ම්සල වගේ හාරින්න ගියන.
5: මේකෙන් ඔය කකුල් දෙක වහගෙන. නැත්තම් ඕක බලාගෙන ගිහිල්ල ඉවරලා පාර යන මිනිස්සු ඇප්
3: වෙනවා. අසන්දිමිත.
7: මා සුරජ් ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තා ගෙන් අයින් ඉන්න බෑ යශෝ.
8: ඔව් යශෝ. ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි. නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ.
4: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

වෙලාව උදෑසන 6යි විනාඩි 27යි. දැන් ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද මහජන සම්පත ජයලොතරැයි වගේම මෙගාපව දනනිධානය හඳහන ගොවිසෙත සුබ දවසක් ලොතරැයි බලන්න නොහැකි වුණා නම් ලොතරැයි ටික හොයාගන්න තව විනාඩි 3කින් ප්‍රතිඵල කියන්නම්. ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵලය පොලිසියේ විවිධ වර්ගයේ ගිනි අවි 20ක් පතරම් සහ අත්විලංගු තොගයක් පසුගිය කාලයේදී අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මොනවද නැති වෙච්ච ගිනි අවි අපි සවිස්තරාත්මකව තොරතුරු සඳහන් කළොත් භාණ්ඩ අතුරුදන් වීම මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් බව ජාතික විගණන කාර්යාලය පෙන්වලා දෙනවා. පිස්තෝල ගිනි අවි 5ක්, T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 8ක් සහ SLR ගිනියවි 7ක් මෙසේ අතුරුදන් වෙතයි ඒ වාර්තාව සඳහන් කරනවා. මීට අමතරව ගිනියවි උණ්ඩහා උපහාංග ස්ථානගත වීමේ සිද්ධි 25ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි විගණන වාර්තාව. අත්විලංගු ස්ථානගත වීම දෙකකට අදාළව ලාභයේ රුපියල් 321521ක් බවත් සඳහන් කරලා තියෙනවා. විගණන වාර්තාවේ කළමනාකරණ දුර්වලතා යටතේ මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන බව තමයි අද ලංකාදීප වාර්තා කරන්නේ.

මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුව නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට රුපියල් කෝටි 3,726 මුදලක් 2012 සිට 2025 දක්වා වසර 14ක කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා කියලා ලංකාදීප මුල්පිටුව වාර්තා කරනවා. රජයේ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව ගෙනෙන්නේ 1978 වසරින් පසු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නොදැමීම නිසා හටගත් මේ විෂමතා තුරන් කිරීමට බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරන්නේ.

විභාග දෙපාර්තමේන්තුව උසස්පෙළ විභාග අපේක්ෂකයන් සඳහා මුද්‍රණය කළ ලඝුගණක පොත්වලට වැරදි සංඛ්‍යා ඇතුළත් වීම හේතුවෙන් එම පොත් 135,000ක් විනාශ කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මෙතරතුරු ලංකාදීප පුවත්පතයි වාර්තා කරන්නේ වෙලාව උදැසන 6:30යි.

මුලින්ම මහජන සම්පත අතර ගන්න ඊ රාත්‍රී දිනුම දිනලද ලොතරැයි ප්‍රතිඵල කියන්නේ 6273 වන වාරයේද කියලා බලන්න. ඒ අක්ෂරය ජයග්‍රහණය කළා අංක 7 1 5 8 8 6. 6273 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ඒ අක්ෂරය අංක 7 1 5 8 8 6. ගොවිසෙත 4515 වන වාරයේදී යූ අක්ෂරය අංක 3 අංක 25 29 39 ජයග්‍රාහි උනේ. 4515 වන ගොවිසෙත ලොතරැයි ඊ රාත්‍රී දිනුම දිනලද ලොතරැයි ප්‍රතිඵලයේ යූ අක්ෂරය ජයග්‍රාහි අක්ෂරය වුණා අංක 3 අංක 25 අංක 29 සහ අංක 39. මෙගා පවල ලොතරැයි 2621 වන වාරයේදී එස් අක්ෂරය අංක 13 සුපිරි අංකය බවට පත් වුණේ අංක 8 58 61 සහ 67. ඔබට වාසනාව ගිනාවේ. 2621 වන වාරයේ මෙගා පවල ලොතරැයියේ එස් අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා අංක 13 සුපිරි අංකය බවට පත් වෙද්දී අංක 8 58 61 67 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධන නිධානයේ 2303 වන වාරයේදී ආර අක්ෂරය 50 56 64 68. ධන නිධානයේ 2303 වන වාරයේ ආර අක්ෂරය අංක 50 56 64 68 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. අඳහන 1582 වන වාරයේදී සිංහ ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත්වන්නේ අංක 2 9 18 57 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. 1582 වන වාරයේ අඳහන ලොතරැයි සිංහ ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 2 9 18 57 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. අද සම්පත 848 වන වාරයේදී 8 6 8 8 6 5 8 8 6 ඒ අක්ෂරය සටහන් වුණා රටාව විදිහට. අද සම්පත 848 වන වාරයේ මේ කියන්නේ අංක 86 අංක 886 අංක 5 886 ඒ අක්ෂරයයි ජයග්‍රහී වාසනාව ඔබට ගිනාවේ. ජයලොතරැයි අතර ගන්න 541 වන වාරයේ නම් V අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය වුණේ අංක 1 0 2 1. ජයලොතරැයි 541 වන වාරයේ V අක්ෂරයේ අංක 1 0 2 1. සුබ දවසක් ලොතරැයි 389 වන වාරයේදී කටක ලක්නේ ජයග්‍රහයි ලක්නේ බවට පත් වුණේ අංක 15 අංක 31 53 අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 68 53. 389 වන වාරයේ සුබ දවසක් ලොතරැයි කටක ලක්නේ ජයග්‍රහයි ලක්නේ බවට පත් වුණේ අංක 15 අංක 31 අංක 53 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගනිද්දී 68 53 ප්‍රවර්ධන අංකය ලෙස හඳුනා ගත්තා. සුබ දවසක් වගේම ජය ලොතරැයි. අද සම්පත අඳහන ධන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත මේවා මිලදී අරගෙන ඔබ මේ වන විටත් වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:34 වාසනාව අරගෙන ආපු වෙලාව.

0: වෙලාව දෙසන 6:38.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. ජාත්‍යන්තර වැදගත්කමක් තිබෙන ලෝක අධිවාසීන්ගේ දිනය උන් සුරක්ෂිත කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී පරිසර පද්ධති ආරක්ෂා කරන මෙරට ආදිවාසී ජනතාව පිළිබඳව අවධානය යොමු වෙන දවසක් විදිහට දවස සැලකෙනවා. ඉතින් ඔබත් ආදිවාසී ජනතාවට සම නොවි සමහර වෙලාවට වටපිටාව පිරිසිදුව තබා ගැනීම ඩෙංගු රෝගය වළක්වා ගන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපට වටපිටාව පිරිසිදුව පවත්වා ගන්න කියන පණිවිඩය ලබා දෙද්දී අද ලක්කඬ රන් සොරය සොයා ගැනීමේ වැඩසටහනේ මූලික කටයුතු සිදු වෙනවා. ඉතින් ගායන ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙන නවකීන් සොයාන ගමනේ අද ආරම්භය සටහන් වෙනවා. ඒ සඳහා සියලු මැදිරි සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔබ සමහරලාට මගතොටේ එන ගමන් ලක්කඬ අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අනාගතයේ දවසක රට සනස ශිල්පියෙක් වෙනවා නම් අද දවසේ ඒ සඳහා තෝතැන්න බවට ලක්කඬ ගුවන්විදුලිය පත් වෙලා තියෙනවා. ලක්කඬ පරිශ්‍රය ඒ සඳහා සූදානම්ින් තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඔබේ වොයිස් එක එහෙම නැත්නම් ඔබේ හඬ අපි ලෝකයටම අරගෙන යනවා. ලංකාවේ ලොකුම ටෙන්ඩරේ විවෘත කරන්නේ CCTV නැති පෞද්ගලික නිවසක කියලා ප්‍රවෘත්තියක් වාර්තා කළා. ඒ සිළුමිණ තමයි වාර්තා කරේ. ලංකාවේ විශාලතම ටෙන්ඩරයක් වන නොරොච්චොලේ ලක්විජය බලාගාරයේ ගල්ලංගුරු මිලදී ගැනීම ටෙන්ඩරේ විවෘත කරන ලංකා ගල්ලංගුරු සමාගමේ කාර්යාලයේ CCTV

ටීවී කැමරා පද්ධතියක් හෝ නොමැති බවත් එම කාර්යාලයේ මාසික රුපියල් 350,000 කුලියක් ගෙවමින් පෞද්ගලික නිවසක පවත්වාගෙන යන බවත් එම සමාගමේ සභාපති ජයන්ත රත්නායක සඳහන් කරනවා.

මහාධිකරණය මගින් නිදහස් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නඩු නැවත විභාග කරන ලෙස අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවත් සමග මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ පෙර ආණ්ඩුවල සිටි මැති ඇමතුරුන් රැසකගේ නඩු නැවත පැවරීමට හැකියාව ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වලා දීලා තියෙනවා. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ මත්සනින් ඉදිරාගේම අත්සන් නොමැත යන මූලික විරෝධතාවයක් පිළිගනිමින් සතොස නඩුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කෙරුණා. ඉන්පසු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෝරියා විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඉතින් ඊට අදාළ තීන්දුවේ සඳහන් වුණේ අල්ලස් කොමිසමේ එක්ස් කොමසාරිස්වරයෙකු අත්සනින් නඩු පැවරිය හැකි බව. එම නඩු පැවරීමට හැකි බව දැනගත්තට පස්සේ අනුව අදාළ කුන්දේසිය මත ඉවත් කරගත් මහින්ද රාජපක්ෂගේ වත්කම් නඩුව, ගෝටාභය රාජපක්ෂගේ වත්කම් නඩුව, බැසිල් රාජපක්ෂගේ වත්කම් නඩු පහක්, නාමල් රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ නඩු තුනක්, රෝහිත අභයගුණවර්ධනගේ නඩුවක්, කෙහෙලි රඹුක්වැල්ලගේ නඩුවක් ඇතුළු නඩු රැසක් නැවත පැවරීමට හැකියාව ලැබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සියලු නඩු ඉවත් කරගෙන ඇත්තේ එක් කොමසාරිස්වරයෙකුගේ පවණක් අස්සනින් පවරා ඇත යන කරුණ මත.

හොරුන්ට දඬුවම් දීමට සමගි ජන බලවේගයේ කිසිදු විරෝධතාවයක් නොමැති බවත් ඊට අවශ්‍ය උපරිම සහයෝගය තම පක්ෂයේ ලබා දෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළා කියලා සිළුමිණ මුල්පිටුව වාර්තා කරනවා. දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුර්ගා නන්දන් අතුරුදන් කිරීමේ නඩුවට අදාළව කොළඹ සිට සාක්ෂි ලබා දෙන ලෙස යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගෝඨාභය රාජපක්ෂට නියෝග නිකුත් කළා තියෙන්නේ. බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ලංකාව තුළ නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට මෙරට තුළ පිවිසීම ඇක්සස් වහම ක්‍රියාත්මක වන පරිදි අත්විඳීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර අරගෙන තියෙනවා. මුදල්කම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම් දීමකට අනුව මෙම නියාමන පියවර අරගෙන තියෙනවා කියලා තමයි සිළුමිණ මුල්පිටුව වාර්තා කරන්නේ.

බන්ධනාගාරවල ඇතිවී තිබෙන කැරලි සහ නුසන්සුන්තාවන් අනෙකුත් බන්ධනාගාරවලටද පැතිර යාමට ඉඩ ඇති බැවින් දිවයින පුරා පීඩි බන්ධනාගාර 33ටම විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මේ වන විටත් පියවරගෙන ඇති බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායක්කර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට කියා සිටියා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. බන්ධනාගාරවල ඇතිවී තිබෙන මෙම ගැටුම් නිසා නුසන්සුන් කුවාරී තත්ත්වයක් පිටුපස විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද බුද්ධ්‍යංශ විසින් අනාවරණය කරගෙන තියෙනවා. බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙරට බන්ධනාගාර 33ම රැඳවියන් ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව තමයි මේදී පුළුල් ලෙස සාකච්ඡා කිරුණේ. හිරගෙදර රණ්ඩු බේරන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් කියලා තමයි දිවයින මෙය වාර්තා කළේ.

පුරවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුමයන් කාර්යාංශය යනුවෙන් නව ආයතනයක් පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව දේශහිතයිසී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය ප්‍රසන්න බණ්ඩාර මහතා සඳහන් කළා කියලා තමයි දිවින මුල් පිටුව වාර්තා කරයි. ඒ අනුව නව කාර්යාංශය සඳහා පළාත් මට්ටමින් බලය පැවරීමට සූදානම් වන බවත් ඒ කාර්යාංශයේ විෂයපතේට පුරාවිද්‍යාවට අමතරව සාහිත්‍ය කලා යන විෂයන් එක්කිනීමට සූදානම් වන බවත් ඔහු සඳහන් කළා. පසුගිය උතුරේ දේශපාලන පක්ෂයක නායකයෙකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය ඇති චෛත්‍යයට අමතරව ත්‍රිශූලය සහ කුරුසයක් එම ලාංඡනයට එක් කළ යුතු බව ප්‍රකාශ කර ඇති බවත් බණ්ඩාර මහතා සඳහන් කළා. මේ පිළිබඳ විමසීමක් කිරීමට විෂයභාර අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරුවත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටි අතර ඒ මහතා පවසා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවශ්‍ය කිරීම කිසිම සූදානමක් නැති බවයි කියලා තමයි දිවයින වාර්තා කරන්නේ.

මධ්‍යම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. 2025 වර්ෂයේ ගත්තාම බන්ධනාගාරගත කියන මුළු රැඳවියන් සංඛ්‍යාවෙන් 61.2% මද්‍රව්‍ය වැරදි සම්බන්ධ රැඳවියන් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළා තියෙන විගණන වාර්තාව මගින් අනාවරණය කළා තියෙනවා. වර්ෂයේ දැන් පහුගිය වර්ෂයේ මද්‍රව්‍ය වැරදි මත සිරගත වූවන් සංඛ්‍යාව 29177ක් වෙලා තියෙනවා. සැකකරුවන් සංඛ්‍යාව 75164ක්. මද්‍රව්‍ය වැරදිකරුවන්ගේ වැඩි පිරිසක් මද්‍රව්‍ය භාවිතය සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් බවත් විගණනය මගින් අනාවරණය කළා තියෙනවා. වෙලාව උදැසන 6:48 ඔබ ලක්කඩ සතියග පත්තර විස්තර සමග

ජනතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: රජයේ සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම කොහොමද? රාජ්‍ය සේවයේ ගැටළු විසඳමින් සංවර්ධන ඉලක්ක කරා යාම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහත්තයා සඳහන් කළා. ඉදම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සේවකයන් 88 දෙනෙකුට ස්ථිරපත් වීම ලබා දීමේ අවස්ථාවට එක්වීමෙන් තමයි මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: එල්.ආර්.සී. එකේ තරම් නඩු ප්‍රශ්න ගැටළු අරගෙන අපිව හම්බෙන්න එන්නේ නැහැ අපේ අමාත්‍යංශය යටතේ තියෙන කිසිම ආයතනයක. ඔබතුමාලා තුමියලාගේවත් අපේ සභාපතිතුමාගේ නිලධාරී මණ්ඩල ප්‍රශ්නයක්වත් නෙමෙයි මේ. කාලයක් තිස්සේ හිර වෙලා නිසි කාලයට ඒවා වෙන්නේ නැතුව අක්‍රමිකතා වෙලා සම්පූර්ණයෙන්ම අවිධිමත්. ඒතර මේකේ ඉඩම් එහෙම දීලා තියෙනවා විශේෂ වරප්‍රසාද ලාභීන්ට. ඒ මිනිස්සු ඒවා වගා කරන්නෙත් නැහැ. මේවා පවර ගන්න ක්‍රමයක් හොයලා දෙන්න අපිට ඉක්මනට. ඒ කොන්දේසි කඩලා තියෙන ඉඩම් අපිට 10 15 හොයලා දෙන්න පවර ගන්න. එතකොට අනිත් අය ගත්ත අය හරි මොන හරි කරන්න පටන් ගනි. ඒ කියන්නේ අක්‍රමිකතා වලින් දූෂණය වෙච්ච දූෂිතම ආයතනයක් තමයි මේක. ඒක ඔයගොල්ලන්ටත් හොඳ නැහැ. ඒ වකට හිටපු පාලකයෝ දේශපාලඥයෝ මූලික වෙලා මැදිහත් වෙලා කරපු කටයුතු. තමන්ගේ ඥාතීන්ට මිත්‍රයින්ට හිතවතුන්ට වරදාන වරප්‍රසාද විදිහට දෙන්න පාවිච්චි කරලා දින්නේ ඇත්තම එල්.ආර්.සී.ද. ඇමතිට ගාණක් දුන්නම එල්.ආර්.සී.ගෙන් ඉඩමක් හම්බ වෙනවා. එහෙම වෙච්ච ආයතනය. ඉතින් ඒ තත්ත්වෙන් ගොඩ අරගෙන වේගෙන් රටේ ආර්ථිකයටත් ප්‍රතිඵලදායක වෙන විදිහට අපි කටයුතු කරමු.

0: ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතාට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ සාගර කාර්යවසම් මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් පැමිණිල්ල සිදු කිරීමෙන් පසු ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමීන් වහන්සේ මාධ්‍යයට අදහස් පළ කළා.
1: මහමග මැරුම් කණ්ඩ වෙයි කියලා කියන එක අපි දකින්නේ පොලිස්පතිවරයාට විරුද්ධ කරපු තර්ජනයක් හැටියට. මේක මරණ තර්ජනයක්. සාගර කාර්යවසම් මාධ්‍ය ඉස්සරහා එහෙම කියනකොට සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඇතුළත මේ කාරණේ ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි දකිනවා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ගංජා, කුඩු, අයිස් වගේ මත්ද්‍රව්‍ය මර්ධනයට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙනකොට රටේ විශාල පිරිසක් කුලප්පු වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. එතකොට මේ කලබලයේ එක්තරා ප්‍රකාශයක්ද මේ සාගර කාර්යවසම්ගේ ප්‍රකාශය කියන එක අපිට සැකයක් තියෙනවා. ඒ නිසා පාතාලයේ මර්ධනය වෙනකොට, කුඩු මර්ධනය වෙනකොට, නොයෙකුත් දූෂණ අක්‍රමිකතා මර්ධනය වෙනකොට ඒකට එරෙහිව සාගර කාර්යවසම් කරන ප්‍රකාශයකට එරෙහිව කරන ප්‍රකාශයක්ද කියන එකයි අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කර නැත්නම්ගෙන් බලධරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සාගර කාර්යවසම්ගේ ප්‍රකාශයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
2: රටට වගේ

Radio ITN. Morning News Alert. වෙලා උදෑසන 6යි විනාඩි 57යි. Around the world. ලෝක ප්‍රවෘත්ති පිළිබඳව සඳහන් කරද්දී ඒ වාර්තා කරා මේ සිදුවීම් පිළිබඳව තායිලන්තයේ පාසලක වෙඩිතැබීමක් තායිලන්තයේ පාසල් සිසුවෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් හතක් ජීවිතක්ෂයට පත් වුණා පස් දිනක වෙඩි ප්‍රහාරයට ලක් වෙලා මිය ගියා ගුරුවරිය මිය ගියා දැන් මේ තත්ත්වයත් එක්ක තුවාල ලැබපු 23 දෙනෙක් ඉන්නවා බැංකොක් අගනුවරට වයඹ දිසින් බංපුවායි කියන ප්‍රදේශයේ තමයි මේ වෙඩිතැබීම සිදු වුණේ. පාසල් වෙඩි ප්‍රහාරයෙන් මේ ජීවිතක්ෂයට පත් වුණු අය පිළිබඳව කල්පනා කරද්දී 8 වසර සිසුවෙක් තමයි මේ වෙඩිතැබීම සිදු කරන්නේ. ඉතින් එහෙම ගත්තාම තායිලන්තයේ මේ සිදුවීම ලෝක ප්‍රවෘත්ති විදියට වාර්තා වෙනවා. ඇමරිකාවේ අධිකරණයකින් මෙතන සමාගමකට ඩොලර් මිලියන 560ක දඩයක් සමාජ මාධ්‍යෙන් දරුවන්ට එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අසමත් වීම හේතුවෙන් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ අධිකරණයකින් මෙතන සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 567ක දඩයක් නියම කරලා තියෙනවා. Facebook, Instagram, WhatsApp සහ ත්‍රෙඩ් ඇතුළු සමාජ මාධ්‍යවල හිමිකාරීත්වය දරන මෙටා සමාගමට මීට පෙර දෙම චෝදනාව සම්බන්ධයෙන් ඩොලර් මිලියන 365ක දඩයක් නියම කළා තිබුණා. ඒ අනුව එම සමාගම ගිය යුතු මුළු දඩ මුදල ඩොලර් මිලියන 942ක්. හොමුස් නැවත සක්‍රිය කරන්න ඉරානය සහ ඕමානය ගිවිසුම් ගත වෙලා හොමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයේ යළි ආරම්භ කිරීම සඳහා ඉරානය සහ ඕමානය අතර එකඟතාවය පළවී ඇති අතර දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹීමට නියමිතව තියෙනවා කියලා තමයි ලෝක ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. හසීනාගේ ප්‍රකාශයෙන් බංගලාදේශයේ කැළඹෙයි සිය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ලබන දෙසැම්බරේ නැවත බංගලාදේශයට පැමිණෙන බවට හිටපු අගමැතිනිය ෂේයික් හසීනා සිදු කළ ප්‍රකාශය එරට රජයේ මෙන්ම ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ස්පෝර්ට්ස් රවුන්ඩප් ක්‍රීඩා පිළිබඳ තොරතුරු බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම ලෝ අංක එකට රුමේෂ් තරංග ප්‍රබලයන් රැසක් විසිවිලා හෙල්ල විසිකරන ලෝ අංක එකට රුමේෂ් තරංග පැමිණීම ඡායාරූප සහිතවයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ සෞවෙන් ලෝ අංක එකේ ක්‍රීඩකයා බවට ඊයේ තේරිපත් වුණා. ඒ සුවහසක් ක්‍රීඩාලෝලින්ගේ සීන සැබෑ කරමින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මළල ක්‍රීඩාව තුළ ඕනෑම තරගයේ සවක ජාත්‍යන්තර වගකීමේ පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මේ විදිහට සදාන් කරනවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති 2026 පුදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව වසර 20 මල්ල ක්‍රීඩා ඉතිහාසයේ වෙනස් කළ ක්‍රීඩා උළෙලක් බවට සඳහන් වෙනවා. ඉතින් රන්පතක්කම් ලාභියෙක් විදියට ඩන්කන් ඩ්වයිට් පස්සේ මේ අපිට සඳහන් කරන්න පුළුවන් රුමේෂ් පිළිබඳව. කාටූන්ස් සතියක පත්තරවල විස්තර නිමා කරන්න සූදානම් වෙන්නේ. අද තෝරා ගන්නවා අංජනගේ ටෝක් කාටුනේ පස්ස දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා අපේ නාමල් මහත්තයා කියනවා ඇහුණාද? පව්, පැනලා ගියේ මොන දොරෙන්ද කියලා කල්පනාවක් නැතුව ඇති. අංජනගේ ටෝක් කාටුනේ සමග පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර සතියන්තයක් වෙලා උදැසන 7:00.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අයිබෝන් වාසනාවන්ත ජයග්‍රහී සුබ දවසක් උදේ 7:05 වෙලාව
2: good morning හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මේ අගෝස්තු මාසේ 9 වෙනිදා අපි වීකෙන් මැගසින් එක පටන් ගන්න දවස. මේ මදුෂංග අපි උදේම මෙහෙම කරමු. අපි උදේම ශිෂ්‍යත්වයට යන දුවල පුතාලාට දැන් උදේ 7:05 උදේ 9 වෙනි විභාගය ආරම්භ වෙනවා. විභාග ශාලාවට පැයකට කලින් යන්න ඕනේ. ඒ නිසා උදේම ශිෂ්‍යත්ව විභාගයට යන අපේ පුංචි දුවල පුතාලාට සාර්ථකව විභාගෙ ලියන්න පුළුවන් වෙන්න කියලා හැම බාධකයක්ම නැතුව නේද තමන් ඉගෙනගත්ත දේ විභාග ශාලාවේදී හරියටම ලියලා හොඳ ලකුණු ගන්න අපි හැමෝටම සුබපතමු නේද.
1: සමහර දරුවෝ අපිට කතා කරනවානේ අංකල් විභාගෙ ලියන්න ලෑස්ති හෙට තමයි එක්සෑම් එහෙම කතා කළා. ඉතින් ඒක කතා කරපු සමහර දරුවෝ හරි පොසිටිව් තැනක ඉන්නවා. කොහොමද විභාගෙ මොන දේ තිබුණත් කමක් නැහැ ඉතින් ගිහිල්ලා ලියලා එනවා. හරි අම්මල දාත්තල මොනවද කියන්නේ නේද ඒගොල්ලන්ගේ එහෙම ලොකු බලපෑමක් නැහැ. පරිස්සමට විභාගෙට ගිහිල්ලා හොඳට විභාගෙ ලියන්න, පේපර් එක හොඳට කියවන්න, හැම ප්‍රශ්නයකටම උපදේශ නිවැරදිව ක්‍රියාත්මක කළේ අදාළ ප්‍රශ්න සියල්ලට උත්තර ලියන්න උත්සාහ කරන්න. පුතේ පුළුවන් නම් ඔක්කොම ලියලා හොඳට ප්‍රතිඵලයකට යන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ ජීවිතේ සමස්තය නෙමෙයි. එහෙම කියන සමහර අම්මලා තියෙනවා. සමහර කොටසක් ඉන්නවා. වෙන්නේ නැහැ ලකුණු අඩු කරගෙන. හරි එහෙම කියන පිරිසකුත් ඉන්නවා.
2: මම දැක්ක මදුශංක මම මේක එක ඉන්න නිසා මම දන්නවා සමහර අම්මලා ගෙනියන පැන්සලේ જાතිය මොකක් වෙන්න ඕනද? ළමයින්ට කෙටි කෑම වෙලා දෙනුනේ ඒ කෑම එක මොන වගේ වෙන්න ඕනද? ළමයින්ට අලුත් ඇඳුමක් ඇඳුත් ඒක ළමයින්ගේ ඇඳුමට ඇඟට අපහසු වෙයිද? ඒ වෙලාවට අපි ගිහිල්ලා පන්සලේ ඉන්න ඕනද? ඔය වගේ নানা ප්‍රකාර දේවල් සමහර වෙලාවට මේ කරන දේවල් අම්මලා ආදරයට තමයි කරන්නේ. හැබැයි මේ සමහර කරන දේවල් නිසා ළමයා හොඳට ලියන්න තියෙන විභාගේ චුට්ටක් බාධා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සමහර තීරණ හිඳ සමහර තීන්දුව හිඳ. ඒ නිසා මේ කරන කිසිම දෙයක් ළමයාට පීඩනයක් නොවෙන්න කරා නම් මේක ජීවිතේ පළවෙනි කඩේම මලවෙනි කඩේමෙම ළමයා වැටෙන්න දෙන්නේ නැතුව ළමයට හයියක් වෙන්න පුළුවන් නම් එයාගේ හිතට බාධාවක් වෙන්නේ නැතුව මං හිතන්නේ ඒක තමයි විවාහකිට සුදුසුම දේ කියලා අපි විශ්වාස කරන්නේ.
1: කොහොම හරි ගමක් නැහැ. අපි අමුතුවෙන් උපදෙස් දෙන්න ඕනේ නැහැ මේ වෙනකොට නේද? සමස්ත ගුරුවරු විභාගයට කලින් ඔයාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබා දීලා තියෙන වෙලාවට කලින් යන්න. එතකොට ප්‍රවේශ පත්‍රය අරගෙන යන්න. ඊට පස්සේ මේ අනවශ්‍ය විද්‍යුත් උපකරණ වගේ දේවල් ජංගම දුරකථන වගේ දේවල් ශාලාවට ගෙනියන්න එපා. ඒ සියලු උපදෙස් ටික දරුවන්ට මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. දැන් තියෙන නිදහසෙහි ගිහිල්ලා නේද? තමන් අදහන ආගමක් තමන් විශ්වාස කරන ආගමක් දහමක් අනුව උදේ පාන්දර ඒ විශ්වාසයන් එක්ක ගිහිල්ලා ඉතින් පේපර් එක අතට හම්බුණාට පස්සේ හරියට මතක් කරලා විභාගාංක එහෙම ලියලා එහෙම වැඩේ පටන් අරගෙන එන්න. වෙච්ච දෙයක් වෙච්චාවේ ඉතින් ජයග්‍රහණයම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් හොඳට විභාගෙ ලියලා සැහැල්ලුවෙන් ගෙදරින්. ඒක තමයි අපිට කියන්න
2: තියෙන්නේ. ඔව් දැන් ලංකාවේ අපේ ආදිවාසීන්ගේ පැත්තෙන් දැන් ඔබ ඉතිහාසයේ වන්නු නිසා දන්නා මදුසංක අපේ විවිධ මත තියෙනවනේ අපේ ඉතිහාසයේ කියන ලංකාවේ ආදිවාසී ජනතාව ගැන. එතකොට අපේ වන්නිල ඇත්තෝ එහෙම නැත්නම් අපේ ආදිවාසී නායකයා ඒක තැනක කියනවා මම මේ ලෝකෙට උපදිනකොටම දැනුම බුද්ධි අරගෙන ආවේ. මම දැනුම ලබා ගත්තේ මහා කැලෑවෙන්. මගේ විශ්වවිද්‍යාලයේ මහා කැලෑවයි කියලා. මේ හරි ලස්සන කතාවක් ඒක.
1: ඉතින් මේ අර සියඩල් රති ඉන්දියානු නායකයා මේ හැමෝම එහෙමනේ ගහකොළ මේ පොළවේ ගස් වැල් මේ හැමදේම අපේ මුතුන් මිත්තන්ගේ දහඩිය ලේ වගුරලා රැකගත්ත මාතෘභූමිය. ඒ නිසා මේ පොළව රකින එක මේ පරිසරය රකින එක අපේ වගකීම. හරි මං දිවි හිමියෙන් මේ පරිසරය ආරක්ෂා කරන එහෙම තමයි ආදිවාසීන් මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා
2: ඉන්නේ. සියඩල් හරි ලස්සන කතාවක් එක තැනක කියනවා මිනිසා ජීවිතේ දැල වියන්නේ නැහැ. හරි ඔහු එහි නූල් පොටක් පමණි. ඔහු එම දැලට කරන යමක් වේ නම් ඒක ඔහු තමන්ටම කරගන්නකි. සියලු දේ එකිනෙකට බැඳී පවතී කියලා මේ කතාව ඇතුලේ කියනවා. ඔයා දැල වියනෙක් කිනා නෙවෙයි මතක තියානවා දැලේ කෑල්ලක් විතරයි. ඔයා දැලට හානි කරනවා කියන්නේ ඔයා ඔයාටම හානි කරගන්නවා කියන එක. ඇයි අපි මේව උදේ පාන්දර කියන්නේ දැන් මේ ආදිවාසීන්?
1: මේකට හේතුවක් තියෙනවා. දැන් ඔය එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලය 1994 දෙසැම්බර් මාසයේදී සම්මත කරගන්නා යෝජනාවක්. ඒ අනුව 1982 වසරේදී එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනගහනය පිළිබඳ කණ්ඩායම් පළමුවරට රැස් වෙලා ඒ දිනය සිහිපත් කරමින් හැම වර්ෂයකම අගෝස්තු මාසේ 9 වන දින ලෝක ආදිවාසී දිනය ලෙසට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අද තමයි ලෝක ආදිවාසී දිනය අපි සමරන්නේ. මොකද අපි විශ්වාස කරන විදිහට ලංකාව ගත්තොත් එහෙම නේද, ආදිවාසීන් එහෙම නැත්තම් ඔවුන් තමයි මේ ලංකාවේ එහෙම මුල් අයිතිකාරය ලංකාව ගත්තොත් එහෙම. අපි විවිධ කතා කියන දැන් විජය රජුරුවන්ගේ පැමිණීම, ඊට පස්සේ විජය රජුරුව කුවේණිය සමග විවාහ වීම, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබීම, ඊට පස්සේ එක වෙලාවක විජය රජුරුව තමන්ගේ බිරිඳ වෙච්ච කුවේණියව මේ යක්ෂ ගෝත්‍රික කාන්තාව අතහැරලා ඉන්දියාවෙන් බිසවක් ගෙන්නගෙන අභිෂේකයත් එක්ක ඇය විවාහ කර ගැනීම, අර දරුවෝ දෙන්න ආසරණ වීම, කුවේණි මියාමත් එක්ක මේ දරුවෝ දෙන්නාගෙන් ජීවහත් දිසාලගෙන් ආදිවාසීන් එහෙම නැත්නම් ලංකාවේ ස්වදේශීය ජන කණ්ඩායම් බිහි වුණා කියන කතාව දැන ප්‍රවාදෙ තියෙන. කොහොම නමුත් කවුරු හරි කෙනෙක් මේ වැඩේ පටන් අරගෙන තියෙන්න බෑනේ. මේ බිමේ මුල් උරුම කරුවෝ ටිකක් ඉන්නවනේ. අන්නේ උරුමකරුවෝ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ සෑම රටකම ආරම්භක සමාජිකයෝ ටිකක් ඉන්නවා. ඔවුන් ළඟ තිබුණ සංස්කෘතියක්, ඔවුන් මේ පරිසරයේ ගහකොළත් එක්ක බද්ධ වෙලා ජීවත් වුණේ. එතකොට ඔවුන් මේ වර්තමානයේ තියෙන වගේ මහා පරිමාණ කර්මාන්ත වලින් ඇපිච්ච මිනිසු නෙමෙයි. ජීවත් වෙච්ච පරිසරයට අනුකූල වෙලා ඒ පරිවර්තනයන් ඇතුළේ තමයි ඔවුන් ජීවත් වුණේ. හරි. ඉතින් එහෙම මේ මහා පොළව ගහකොළ සතා සිව්පාවට අප්‍රමාණව ආදරය කරපු මිනිස්සු, තමන්ගේම සංස්කෘතියක් ගොඩනගා ගත්ත මිනිස්සු, මේ අයගේ සංස්කෘතිය සිහිපත් කරමින් තමයි අද ලෝක ආදිවාසී දිනේ සමරන්නේ. මේ ගැන අපි මේ ආරම්භයෙන් කතා කරන්න ඕනේ.
2: ඔව්, දැන් අද ශිෂ්‍යත්ව හෙට උසස් පෙළ. හරි. ඒ අතරේ අපි මේ ලෝක ආදිවාසී දිනේ ගැන කියනකොට මේ ශිෂ්‍යත්ව දරුවන්ටත් එහෙම නැත්නම් හෙට උසස් පෙළ ලියන දරුවන්ටත් සුබපතන ගමන් අම්මලා තාත්තලට සහ මේ වැඩිහිටියන්ට කියන්න තියෙන කතාවක්. ලෝක ආදිවාසී නායකෙක් වෙච්ච අපි බොහොම සමහර දෙනා හැම ආදිවාසී නායකයම ජනප්‍රිය නැහැ. චීෆ් ජෝසෆ් කියන ආදිවාසී නායකයාට ලස්සන කතාවක් කියනවා. ඒ කතාවෙන් අපි මේ වැඩේ අද මේ කතාව පටන් ගන්න තنين සින්දුවකට යනවා. මේක හොඳට අහගන්න, මේක ළමයින්ටත් උගන්වන්න කියලා මං හිතනවා කියන්න සුදුසුයි කියලා. මට නිදහස් මිනිසෙක් වීමට ඉඩ දෙන්න, නිදහසේ ගමන් කිරීමට, නිදහසේ නැවතීමට, මගේම ගුරුවරුන් තෝරා ගැනීමට සහ මගේම දහමක් ඇදහිීමට මට නිදහස් දෙන්න. නිදහස් මිනිස්සු බිහි කරන්නයි අධ්‍යාපනයේ තියෙන්නේ. ඒක තමයි ආදිවාසී නායකයා කිව්වේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වලක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: ඔයාට ප්‍රයොරිටි නොදෙන කෙනෙක්ව අත්හරින්න අමාරුයි. අපි කෙනෙක්ට අපේ ජීවිතේ වැදගත් තැනක් දුන්නම අපේ මොළය ඒ සම්බන්ධතාවයත් එක්ක විශේෂ බැඳීමක් ගොඩනගා ගන්නවා. ඒ නිසා කෙනෙක් අපිව නොසලකා හරිනවා කියලා දැනුණත් මම ඈත් වෙන්න ඕනේ කියලා දැනුණත් හිතට ඒක පිළිගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද අපි අහිමි කරගන්නේ කෙනෙක්, නොසලම් පුද්ගලයෙක් විතරක් නෙවෙයි, අපි හදාගත්ත බලාපොරොත්තු, මතක, අනාගත බලාපොරොත්තු, මේ කියන සියල්ල අහිමි වෙයි කියන බිය අපිට දැනෙන්න පටන් ගන්න නිසා. සමහර අයට මේ වගේ සම්බන්ධතා අත්හරින්න අමාරු වෙන්නේ ප්‍රතික්ෂේප වීම ගැන අධි සංවේදීතාව නිසා. එයා මට වටිනාකමක් දෙන්නේ නැත්තේ මගේ වරදක් නිසාද? මම තවත් හොඳට කළා නම් වෙනස් වෙයිද? මේ වගේ සිතුවිලි මනස තුළ ඇති වෙන්න පුළුවන්. එතකොට අපි අනිත් කෙනාගේ හැසිරීම වෙනස් කරන්න උත්සාහ කරන අතරේ අපේම වටිනාකම ගැන සැක කරන්න පටන් ගන්නවා. තවත් වැදගත් දෙයක් තමයි අතරින් පතර ලැබෙන ආදරය සහ අවධානය. කෙනෙක් සමහර වෙලාවට ගොඩාක් ආදරෙන් ඉන්නවා. සමහර වෙලාවට නොසලකා හරිනවා නම් මොළය ඒ කුඩා හොඳ මොහොතවල් අල්ලගෙන ආයෙත් ඒ වගේ වෙයි කියන බලාපොරොත්තුවේ ඉන්න පුළුවන්. ඒ නිසාම සමහර සම්බන්ධතා අත්හැරීම තවත් අපිට අමාරු වෙනවා. ඒ වගේ අවස්ථාවක අපි කරන්න ඕනේ ඒ කෙනාව වෛරයෙන් අයින් කරන එක නෙවෙයි. පළමුවෙන් තමන්ගෙන් අහන්න. මේ සම්බන්ධතාවයේ මගේ මානසික සුවතාවයට මොන බලපෑමක්ද කරන්නේ කියලා. මම මේ කෙනාව තෝරාගෙන ඉන්නේ ආදරෙන්ද? නැත්නම් මම තෝරාගනී කියන බලාපොරොත්තුවෙන්ද? තමන්ගේම සීමාව, එහෙම නැත්නම් මේ බවුන්ඩරිස් හඳුනා ගන්න එක තමයි සුවපත් වීමේ පළවෙනි පියවර. කලබල වෙන්න එපා. ඔයාට මේක තනියම කරගන්න අමාරුයි. එහෙමනම් උපදේශකෙක්ට යොමු වෙලා මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම ඔබට හදාගන්න පුළුවන්.

0: උදේ 7:21 වෙලාව රනිල් දැන් මේ ඊයේ දවස් ටිකක් විශේෂයි ක්‍රීඩා පිටියේ අපි බලාපොරොත්තු වෙන්න හිටපු LPL තරගාවලිය අවසන් තරගයේ ක්‍රියාත්මක වුණා. ඉතින් මේ තරගයේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබුණා. මොකද කාලයකට පස්සේ හොඳ මැච් එකක් බලන්න අවස්ථාව එනගන් අපි බලාගෙන හිටියේ. ඉතින් LPL මේ විදිහට මේ ලංකාවේ කතාබහ වෙන මාතෘකාවක් බවට පත් වෙද්දී ලංකාවේ හැම කෙනාම උත්සාහ කරමින් හිටියා කොහොමරි ක්‍රීඩාංගණයට වෙල මේ මැච් එක නරඹන්න. හරි. මැච් එක කොහෙද? ඒ මැච් එක බලන්න යන, ඒ ගැන තොරතුරු හොයලා බලන ක්‍රීඩා පිටියේ ඇතුලේ මොනවද වෙන්නේ මේ හැමදේම හොයලා බලන චරිතයක් තමයි අපේ සමීර ප්‍රවෘත්තිංශය. අපි සමීර සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ මේ තරඟ පිළිබඳව පොඩ්ඩක් කතාබහ කරන්න. මොකද LPL කොයි විදිහටද ක්‍රියාත්මක වුණේ කියන එක රටට කියන්න ඕනේ කියලා අපි විශ්වාස කරන නිසා.
1: ඔව්, රේඩියෝ මැගසින් එකට සමීර කිව්වා කොහොමද ගාල්ලටද යාපනයටද ජයග්‍රහණය ගියේ, මැච් එකේ මොකද වුණේ කියලා.
2: අයිබුවන් මදුශංක රනිල්, ඊයේ පැවති LPL අවසන් මහා සටන පිළිබඳවයි ඔබ කතාබහ කරමින් සිටියේ. දැන් ඊයේ පැවති තරගයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7:30 ආරම්භ වුණා. තරගය ආරම්භ වෙන කලින් සමාප්තිය උළෙලක් තිබුණා සවස 6:30 වර්ණවත් උළෙලක් ලෙසේ පැවතුණු ආර් ප්‍රේමදාස පිටියේදී ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් රැසක් ඒ අවස්ථාවට එකතු වන ආකාරයක් දැක ගන්නට හැකියාව ලැබුණා. වෙනදාට නොදකින විශාල ක්‍රීඩා ලෝලින් ප්‍රමාණයක් ඊයේ දවසේදී ක්‍රීඩා පිටියට එක්රොක් වුණා. ගෝල් ගැලන්ස් කණ්ඩායමටත් ජපනා කිංග්ස් කණ්ඩායමටත් සහයෝගය පළ කිරීම සඳහා, එවැගේම දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් තරගයේ අවසන් මහා තරගයේ ආවරණය කිරීම සඳහා පැමිණ සිටින ආකාරයක් දැක ගන්නට හැකියාව ලැබුණා. සංගීත කණ්ඩායම් පපරේ සංගීතය, එවැගේම විදුලි බුබුළු වලින් ආලෝකමත් වුණු ක්‍රීඩාංගණය තුළ ඉතාම උද්වේගකර තරගයක් ආරම්භ වුණේ රාත්‍රි 7:30. මුලින්ම ජපනා කිංග්ස් කණ්ඩායමයි පන්දුර පහර දීමේ අවස්ථාව ලබා ගත්තේ. ලකුණු 123 ඔවුන්ට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ. වෙනදට ලකුණු 240 සීමාවට ගිය කණ්ඩායමක් අවසන් මහා තරගයේදී ලකුණු 123කට සීමා කරගත්ත දසුන් ප්‍රමුඛ කණ්ඩායම පන්දු අර 19 පන්දු 3කදී ලබාගත්තේ ලකුණු 123යි. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කමිල් මිෂාර ලකුණු 41ක් ලබා ගත්තා. ඔහු මීට පෙර තරගයේදීත් ලකුණු 108ක් ලබා ගත්තා. ඊයේ දවසේ ලකුණු 41යි ලබා ගත්තේ. අවිෂ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවා ලෙස පිටියට අවතීර්ණ වෙමින් ලකුණු 20ක් ලබා ගත්තා. කොමනත් පන්දු යැවීමේ බලෑණිය ක්‍රියාත්මක කළ දසුන් ශානක පන්දු යැවීමේදී චරිත අසලංක කඩු 3ක් බිඳලා ගන්න සමත් වුණා. තරිඳු රත්නායක කඩු 2ක් බිඳලා ගත්තා. ඒශාන් මාලිංග කඩු 3ක් බිඳහැලීමට සමත් වුණා. පෙළතුරෙනිම ආරම්භ කිරීම සඳහා පිටියට අවතීර්ණ වුණු ජප්නා කණ්ඩායමට එරෙහිව ගෝල් ගැලන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුර පහර දීමේ බලෑණිය ශක්තිමත් කරමින් පිටියට අවතීර්ණ වුණේ සෑම් හාප. වෙනදාට දක්ෂතම ක්‍රීඩකෙක් ලෙස පිටියේ හරඹ කරන ක්‍රීඩකයා ඊයේ දවසේදී එක ලකුණකට සීමා කරගන්නට ජප්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. නමුත් තෝමස් රෝජර්ස් ලකුණු 34ක් ලබා ගත්තා. එවැගේම දිනුර කළු පහන ලකුණු 31ක් ලබා ගන්නවා. දාසුන් ශානක පන්දු 9කදී ලකුණු 20ක් ලබා ගනිමින් තරගේ නිමා කරා 6 පහරකින් තමයි තරගේ නිමා කරනවා අපි දැක්කේ. ඒ අනුව ලකුණු 126ක් ලබා ගත්තා. පන්දු අර 15යි පන්දු 5ක් පමණයි වැය කරේ. කඩුලු 5ක් බිඳ හෙළුණා ගෝල් ගැලන්ස් කණ්ඩායමේ. නමුත් ජයග්‍රහණය උන් සතු කරගත්තා. අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගත්තේ ජැප්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ස්. තරගාවලිය ආරම්භ කරෙත් මේ කණ්ඩායම් දෙක තමයි ගෝල් ගැලන්ස් සහ ජැප්නා කිංග්ස් ජූලි 15. එයත් විශේෂත්වයක්. එනිසා ඉතාමත්ම තෙවුණු සටනක් තිබුණා අවසන් මහා තරගයේ. නමුත් ලකුණු ලබා ගැනීම තමයි මූලික වශයෙන්ම අඩුතාවයක් පෙන්නුම් කරේ ජැප්නා කිංග්ස් කණ්ඩායම. ඒ අනුව තරගාවලිය තවත් අවසන් මහා තරගයේ උණුසුම් වෙනවා. තව ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරගන්න තිබුණා නම් ජැප්නා කිංග්ස් කණ්ඩායමට. කොමනත් එලෙස තමයි තරගාවලිය නිමාවට පත් වුණේ. චරිත් අසලංක තරගයේ වීරයා බවට පත් වුණා. කමිල් මිෂාර තරගාවලියේ වීරයා බවට සම්මාන ලබා ගත්තා. ඒ විදිහට තමයි ඊයේ පැවති තරගයේ අවසන් වුණේ මදුශංක. ඉතින් ඒ විදිහට ක්‍රීඩා පිටියේ තරගෙන් පස්සේ රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන්න පටන් ගත්තා. ලස්සන මල්වැඩි සංදර්ශනයක් අපිට දැක ගන්නට හැකියාව ලැබුණා ගෝල් ගැලන්ස් කණ්ඩායමට සහයෝගය පළ කරමින්. ඉතින් ඒ විදිහට ඊයේ දවසේදී 2026 LPL තරගාවලිය නිමාවට පත් වුණා. සෝතේ මේ අවස්ථාව මට ලබා දුන්නට අද දවසේදී තොරතුරු වාර්තා කරන්න ඊයේ පැවති තරගයේ පිළිබඳව.
0: උදේ 7:26 ලංකාවේ ක්‍රිකට් පිටිය උණුසුම් කළ එල්පීඑල් තරගය පිළිබඳ සමීර තොරතුරු ගැන වගේම ලෝකයේ පුරාම ක්‍රීඩාවේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීම් පිළිබඳවත් හොයා බැලීම රේඩියෝ මැගසින් අපේ බලාපොරොත්තු. එනිසාම අපි දැන් යන්න ලැස්සී ක්‍රීඩා පිටියේ උණුසුම හොයලා බලන්න.
3: ශ්‍රී ලංකාවේ නම ලෝකමට්ටමේ මල්ල ක්‍රීඩා පිටියට අලුත්ම ආකාරයකින් ගෙන ගිය රුමේෂ් තරංග පතිරගේ ග්ලාස්ගෝ කොමන්වෙල්ත් ගේම්ස් හි පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම මේ දිනවල ලෝක ක්‍රීඩාවේ විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. රුමේෂ්ගේ ජයග්‍රහණයේ විශේෂත්වය තවත් වැඩි වෙන්නේ ඔහු පරාජය කළේ සාමාන්‍ය තරඟකරුවන් නොවීම නිසායි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් අතර ඔලිම්පික් චැම්පියන් නීරජ් චොප්‍රා සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සිටියා. රුමේෂ් අවසන් තරඟයේදී මීටර 89.75 දැවැන්ත දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගන්න සමත් වුණා. ඒත් එක්ක ශ්‍රී ලංකාව කොමන්වෙල්ත් ගේම්ස් ඇත්ලටික්ස් ඉතිහාසයේ වැදගත්ම ජයග්‍රහණයක් ලබා ගත්තා. රුමේෂ්ගේ කතාවේ තවත් අපූරු පැත්තක් තියෙනවා. ඔහු මුලින්ම හඳුනාගත්තේ මලල ක්‍රීඩකයෙකු ලෙස නෙවෙයි, ක්‍රිකට් ක්‍රීඩකයෙකු, විශේෂයෙන්ම වේගපන්දු යවන්නෙක් ලෙස. යෝන් අවදියේම ඔහු වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළත් පසුව හෙල්ල විසි කිරීම තමන්ගේ ප්‍රධාන ක්‍රීඩාව කරගත්තා. ඒ නිසා රුමේෂ් තරංගගේ කතාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකීන්ට විශාල පණිවිඩයක්. දක්ෂතාවය එක ක්‍රීඩාවකට පමණක් සීමා වෙන්නේ නැහැ. මලල ක්‍රීඩා පිටිය එහෙම වෙනකොට ප්‍රංශයේ පැවැත්වෙන ටුවර් ඩි ෆ්‍රාන්ස් ෆෙම්ස් පාපැති තරගාවලියේ 7 වැනි අදියර මේ සතියේ විශාල අවධානයක් දිනාගත්තා. කිලෝමීටර 146.8 මෙම අදියරේ අවසානයේ තිබුණේ ලෝකයේ ප්‍රසිද්ධම පාපැදි කඳු නැගීම් වලින් එකක් වන මූවොන්ටුන් කඳු මුදුනේ. පෝලන්ඩ් නියෝජනය කරන කටසීනා නිවියඩෝමා තරගයේ අවසන් කිලෝමීටර 9කට ආසන්න ප්‍රමාණයේදී ඉතාමත් තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කරලා තනිවම ඉදිරියට ගියා. අවසානයේදී ඇය අදියර ජයගත්තා පමණක් නෙවෙයි, යෙලෝ ජර්සි එකක් තමන් සතු කරගත්තා. ඇය දැන් දෙවන ස්ථානයේ සිටින ඩෙමි ෆොලරින්ට වඩා තප්පර 15ක් ඉදිරියෙන් සිටිනවා. ඒ කියන්නේ ටුවර් ඩි ෆ්‍රාන්ස් ෆෙම්ස් ශූරතාවය සඳහා අවසන් අදියර කිහිපය ඉතාමත් උණුසුම් තරගයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු ලෝක පාපන්දු පිටිය ගැන. 2026 ෆිෆා වර්ල්ඩ් කප් එකෙන් පස්සේ නැවතත් ක්ලබ් ෆුට්බෝල් පිටියට පැමිණි ලියෝනෙල් මෙසි ඉන්ටර් මියාමි වෙනුවෙන් මේ සතියේ විශිෂ්ට දස්කමක් දැක්වුවා. ඉන්ටර් මියාමේ පාපන්දු කණ්ඩායම ඇට්ලීටිකෝ සෑන් ලුයිස් කණ්ඩායම ගෝල 4-2 පරාජය කළ තරගයේදී මෙසි ගෝල දෙකක් ලබා ගත්තා. ඒ ගෝල දෙකත් සමග ලීග්ස් කප් ඉතිහාසයේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට ලියෝනෙල් මෙසි පත් වුණා. ලෝක කුසලානයෙන් පසුව මෙසිගේ අනාගතය ගැන විවිධ කතා තිබුණත් ඔහු තවමත් ඉහළ මට්ටමේ දස්කම් දක්වමින් සිටින බව මේ තරගයෙන් ඔහු පැහැදිලි කළා. මේ දිනවල කැනඩාවේ පැවැත්වෙන නැෂනල් බැංක් ඕපන් හෙවත් කැනේඩියන් ඕපන් තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂ අවධානයක් දිනාගත් ප්‍රධාන තරගාවලියක්. පිරිමි තරගාවලියේදී කැරෙන් කචානොෆ් සහ බෙන් ෂෙල්ටන් අතර අවසන් පූර්ව වටේ තරගය ඉතා තියුණු තරගයක් වුණා. ෂෙල්ටන් අවසානයේදී තරගය ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඒ අතර කාන්තා තරගාවලියේදී ලෝකයේ ඉහළම පෙළේ ක්‍රීඩිකාවන් තරග කරමින් සිටින අතර තරගාවලිය අගෝස්තු 10 වැනිදා වෙනකම් පැවැත්වෙනවා. ප්‍රංශයේ පැරිස් නගරයේ ලෝකයේ ප්‍රසිද්ධ සෙන්ගඟ මේ දිනවල සංචාරකයන්ගේ ස්ථානයක් විතරක් නෙවෙයි, ක්‍රීඩා පිටියක් බවටත් පත් වෙලා තියෙනවා. 2026 යුරෝපියන් ඇක්වටික්ස් චැම්පියන්ෂිප් අතරතුර සෙන්ගඟේ හයිඩයිවින් තරගයක් පැවැත්වුණා. ක්‍රීඩකයින් මීටර 20ක් පමණ උස ප්ලැට්ෆෝම් එකකින් ගඟට පැනීම මෙම තරගයේ විශේෂත්වයයි. මෙය පැරිස් නගරයට සංකේතාත්මක සිදුවීමක්. වසර ගණනාවක් දූෂණය නිසා මහජනතාවට පිහිනීම තහනම්ව තිබූ සෙන්ගඟ පිරිසිදු කිරීමේ විශාල ව්‍යාපෘතිවලින් පසුව නැවත ක්‍රීඩා සහ විනෝද ආස්වාද කටයුතු සඳහා භාවිතාවන තත්වයට පත්වෙමින් තියෙනවා. මේවා තමයි මේ සතියේ ක්‍රීඩා පිටිය උණුසුම් කළ අලුත්ම තොරතුරු බවට පත්ුනේ.
0: ක්‍රීඩාපිටියෙන් පස්සේ අපි එන්න හදන්නේ ඔබේ ජයග්‍රහණය, ඔබේ වාසනාව පිළිබඳව හොයලා බලන්න. දැන් ඊයේ දවසේ බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙන ලොතරේ විශාල ප්‍රමාණයක් මිලදී ගත්තනේ. මේ මිලදී ගත්ත ලොතරේපත් ඔබට ජයග්‍රහණ හිමි කරලා දුන්නේ කොහොමද කියලා තමයි අපි කියන්න දන්නේ. බලන්න මෙන්න මේ කියන අංක ඔබේ ටිකට් පත්වල සඳහන් වෙනවද කියලා. එහෙම සඳහන් වෙනවා නම් තමයි ඔබට මේ ජයග්‍රහණය ලැබෙන්නේ.
1: අද අගෝස්තු මාසේ 9 වෙනිදානේ ඊ අගෝස්තු මාසේ 8 වෙනි සෙනසුරාදා දිනුම් මැද බලුතරයි වල ජයග්‍රහය අංක අපි ඔබට කියන්නේ. මහජන සම්පත ලොතරැය ඒ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 715886 ඒ 715886 ගොවිසෙත ලොතරැය යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 325529 යූ 325529 මෙගාපව ලොතරැයි එස් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 13 වාසනාවන්ත අංක 858167 එස් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 13 වාසනාවන්ත අංක 858167 ධන නිධානයේ ලොතරැයි ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 50 56 64 සහ 68 ධන නිධානයේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 50 56 64 සහ 68 හඳහනේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 2 9 18 සහ 57 සිංහ ලග්නය 2 9 18 57 අද සම්පතේ අංක රටාව 86 886 586 586 586 586 NLB ජයලොතරැයි V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1.21 V 1.21 NLB සුබ දවසක් ලොතරැයි කටක ලග්නයේ වාසනාවන්ත අංක 15 31 සහ 53 කටක ලග්නේ 15 31 53 විශේෂාංකයේ 6 8 5 3 විශේෂාංකයේ 6 8 5 3 අදත් සුපිරිතයාග ගණනාවක් තියෙනවා, විශාල ජයමල්ලක් තියෙන ඔබට දිනා ගන්න. ඉතින් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්මි රට ගන්න.
0: එතකොට මේ හද ප්‍රශ්නයක් අහන්නත් ඕනේ. අපි ප්‍රශ්නය ආදිවාසීන් සම්බන්ධයෙන්ම අහමු. මොකද ආදිවාසි දිනය අද දවසේ සමරන නිසා ටිකක් අවධානයෙන් ඉන්න අපි ප්‍රශ්නේ තව පොඩි වෙලාවකින් අහනවා. මෙන්න මේ කියන දුරකථන අංකය ලියාගෙන ඔබේ නම ගම සටහන් කළා, අදාළ පිළිතුර සටහන් කළා 07 03 93 5 93 7 කියන නම්බරයකට තමයි ඔබේ පිළිතුර එවන්න ඕනේ. අපි ගීතමය විරාමයක් අරගෙන විරාමයෙන් පස්සේ ඔබට ප්‍රශ්නය යොමු කරන්න ලෑස්තියි.

0: උදේ 7 විනාඩි 38 වෙලාව ප්‍රශ්නයක් අහනවා කියලා කිව්වනේ. ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් ප්‍රශ්නෙට අදාළ උත්තරෙ එවන විදිහ මම කියන්නම්. ඔබේ නමගම අනිවාර්යෙන් සටහන් කරන්න. ඊට පස්සේ 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට අදාළ පිළිතුරු සෙන්ඩ් කරන එක තමයි කරන්න ඕනේ. අද අපි අහනවා කියලා කිව්වේ මේ ආදිවාසීන් සම්බන්ධ.
1: ඔව් අද ලෝක ආදිවාසී දිනේනේ. ලෝකෙම ඉන්න තමන්ගේ මුල් නිජබිම කරගත්ත ඒ නිජබිම වෙනුවෙන් සටන් කරපු විශේෂයෙන් මතුසංග පරිසරය වෙනුවෙන් මේ අය සටන් කරා. ඒ තමන්ගේ අවට පරිසරය
0: මේ අයිතිය.
1: ඔව්.
0: හරි. සමහර වෙලාවට දැන් අපි ඔය සියටල් වගේ රතු ඉන්දියානු නායකයෙක් පිළිබඳව කතා කරද්දී අපිට පේන කාරණේ තමයි බටහිර ජාතීන් නිරූපා ජාතීන් ඔවුන්ගේ නිජබිම අත්පත් කරගන්න යනකොට ඔහු ඊට විරුද්ධව සටන් කරන තමන්ගේ උරුමය වෙනුවෙන් තමන්ගේ අයිති වෙනුවෙන් මේක ලංකාවෙත් මේ විදිහට විවිධ අවස්ථාවලදී වුණා. බහුජාතික සමාගම් ලංකාවට එනකොට ඔවුන් විවිධ වගා ව්‍යාපෘති වගේ දේවල් වලට අපේ භූමිය අත්පත් කරගන්න හදද්දී හරි විදේශීය රටවල් ඇවිල්ලා මේ මාතෘභූමියේ අයිතිය තමන්ගේ සන්තක කරගන්න හදපු වෙලාවවලදී අපේ පැරණි ජනතාව කොයිතරම් ඉස්සරහට ආවද හරි ඒ ගැන කතාවක් තියෙනවා අපි කියන්න ඊට කලින් ප්‍රශ්න කිලිම්
1: ප්‍රශ්නේ තමයි ඔය අපි කතා කරන රතු ඉන්දියානු නායක සියටල් ගේ ඔහුගේ නිජ භූමිය වර්තමානයේ අයත් වෙන රට ඔහු නිජ භූමිය කරගත්ත තැන පහු කාලෙක රටක් විදියට ගොඩනගෙනවනේ ඒ රට මොකද්ද කියලා අහන්නේ ඒක හිතන්න එපා දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඔහුගේ නිජ භූමිය කලින් මේකයි මේක කියලා දැන් ඔහුගේ නිජ භූමිය වර්තමානයේ හඳුන්වන රට මොකද්ද කියලා අහන්නේ රතු ඉන්දියානු නායක සියටල් ගේ වර්තමාන නිජ බිම එහෙම නැත්නම් ඔහුගේ භූමිය අයත් වෙන වර්තමානයේ හඳුන්වන රට මොකද්ද කියලා අහන්නේ අපිට එවන්න අර කිව්ව නම්බර එකට එහෙම නැත්නම් අපේ WhatsApp නම්බර එකට 0.7 0.3 93.5 93.7 මදුශංග කියපුවර හැමදාම අපිට තිබ්බ අපේ භූමිය අයිති කරගන්න එනකොටනේ මේ මේක මේ යුද්ධ ගැන කියන කතාවක් නෙවෙයි මේ හැමදාම තිබ්බ සුදේශිකයන්ට තමන්ගේ රට ගැන තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් ඒ කැක්කුම ගැන ලස්සන කතාවක් අහමුද අපි
0: මේ කයිමන් දුර්ගඩේ දිගහැරුණු කතාවක් මේ රත්නශ්‍රී විජේසිංහයන්
2: කයිමන් දුර්ගඩ මේක මගේ ගුරු ජීවිතයේ අත්දැකීම මම ඔබට කලින් වතාවක් මතක් කළා 81 අවුරුද්දේ ඒ කාලේ දිවි චාණ්ඩුව මං ගහක් උගුලන වගේ උගුල විසිකලා කියලා මොනරාගල්ට වාසනාවට මං ගිහිල්ලා වැටුනේ භාරතීලත් එක්ක භාරතී

චන්දබ්බේගුණ සංගීත ගුරුවරයා ඔහි මායිකට වැඩ කළා. ඔහු ඉන්නවා මේ වේදිකාවේ. මම උගන්වපු දරුවෝ ඉන්නවා මේ මංගල කුසුම් චන්දලතා ඔක්කොම අපි උගන්වපු ළමයි. අද මොන ගහනවා හරි සතුටුයි මොන ගහේම. මොනරාගල රාජකීය විද්‍යාලයේ අවුරුදු 5ක් විතර මම වැඩ කළා. ඉස්කෝලේ ඇරිලා මම යන්න ඕනේ මගේ නවාතැනට මොනරාගල කච්චේරි පරිශ්‍රය උඩින්. දවසක් මම යනකොට කච්චේරියේ වටේට 3-400ක ලොකු සෙනඟක් උද්ඝෝෂණයක දෙනවා. ඔවුන්ගේ අතේ සටන් පාට පෝරු ලියලා තියෙනවා. ඒවැ ලියලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ යටකට වැරළෝ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. ඒ කාලේ තිබි චාණ්ඩුව ඒ වගේ තීරණයක හිටියා. ඕඑල්එස්ෙන් අක්කර 35000ක් බුකර් ස්ට්‍රීට් කියන බහුජාතික සමාගමට උක්කවන්න පවරා දෙන්න කියලා තීරණය කරලා තිබුණා. ඒකට විරෝධය පාමින් තමයි මේගොල්ලෝ මේ වාඩි වෙලා ඉන්නේ. මම එතන හිටගෙන කල්පනා කරනවා ඕඑල්එස් කියන්නේ මොකක්ද ඇත්තට. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැගුණු පළමෙනි ජන අරගලය පැන නැගෙන ඌවෙන් කැපිටිපොල් මොනරවිල කෝකුමරාල බූටාවරාල ඊරිගම කළු බණ්ඩ වගේ තමයි මේකට මුල් වෙන්නේ 1818 පළවෙනි ජන අරගලේ. ඒ වෙලාවේ රොබර්ට් බ්‍රවුන් කියන සුදු ආණ්ඩුකාරයා මාෂල් ලෝ පනවල යුද නීතිය පනවල නියෝග කරනවා. වෙල්ලස්සේ අවුරුදු 15ට වැඩි කිසි පිරිමියෙක් ඉතිර කරන්න එපා කියලා ඝාතනය කරනවා. 30,000ක් ඝාතනය කරනවා. හිතන්න ඒ කාලේ ජනගහනය අපේ රටේ මිලියන 4යි ලක්ෂ 40යි. ලක්ෂ 40කින් 30,000 කියන්නේ මහා ලොකු ගාණක්. ලොකු ගාණක්. ඒගොල්ලෝ ගම්පිටෙන් ගෙන තියෙනවා ගමක් තියෙනවා බඩල කුමර හිටුව අලුපොත කියලා. අලුපොත අලුපොත වෙන්නේ මුළු ගම අලු කරපු නිසා. හරක බාන පාව විනාශ කරන වැවමුණු කරලා දානවා ගම්පිටෙන් ගෙන තියෙනවා. ඉතිරි වෙච්ච ටික දලා කුමුක්කන් ඔයිදගේ හැඩ ඔයිදගේ පල්ලෙහාට බැලලා පානම් පත් වෙයි දිග මඩුල්ල හැංගිලා ජීවත් වෙනවා. නම් ගම් පවා හංගගෙන ඒ මිනිස්සුන්ට තියෙන දෙමළ වාසගම් මේ උඩරට මිනිස්සු. තෙන්නකෝනේ මිලාන්දලියේ පො උඩරට කරල් ගැන පොතේ තියෙනවා. වලපනේ මැදකින කියන ගමේ පවුලේ 14 දෙනෙක් බඩගින්න උලන්න බැරුව සාලෙ මැද්දාවේ ගිනිමෙලක් ගහලා 14 දෙනාම ගිනිමෙලට පැල මැරනවා. එච්චර භීෂණයක් දියත් කරේ. මං කල්පනා කරනවා ඇයි අපි මම අර මිනිස්සුත් එක වාඩි වෙන්නේ නැත්තේ එතන කියලා. මං ඒගොල්ලෝ එක වාඩි වෙනවා එතන ගිහිල්ලා. ඒක මගේ අත්දැකීමක් වෙනවා. මං කල්පනා කරනවා මේක ලියන්න ඕන කොහොමද ලියන්නේ? පස්සේ මං ලියන්නේ හැබැයි. මට මතක් වෙනවා සබරගමුවේ සමන් දේවාලගෙන් ලියන ජන කවියක් තියෙනවා. ජන කවිය අපි හඳුනන්නේ මෙහිමයි. කන්ද උඩින් බැස්ස කලට පෙනේවුළු මාලිගාව බිම්බරකුත් සිනගෑවේ ත්‍රුවට කිරෙව් මාලිගාව උදේ හවා දිස්න දිදී රන්කොත් බබලන සුභාව ලංකාවට තිලකයක් සබරගමුවේ මාලිගාව මල්ලියන් විදිහට මේ හටන් කවලාකෘතියට යොද්දටත් ඇවිත් සිඳු පිට නැව නැගලා පරංගි උන්නමුත් අවුත් කොළඹට ගොඩ බැසලා බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ යුද්ධකට ඇවේ ත්‍රුපුසෙන් සත්මුහුද මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවදෝ තමයි ගොල කරලා තියෙන්නේ. කපුගේ විශාරද කපුගේ අතිශය මధుර සංගීතයක් මధుර තනුවක් නිර්මාණය කළා මේ ගීයට. බටනලාව පහතරට යක් බෙරේ පාවිච්චි කළා. ඇයි යක්කු එලවන්න පාවිච්චි කරන බහන්ද දේවා.

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011-676-779.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Fedvistra Sandha 1396 Amatanna
3: Venadayak vechcha den kiyala balagena hitiyama kaputu ape oluwe koodu hadala bittarak danawa me situwana hemadeema deshapalnikai itin me samajaya gana vena dewal gana obatak adahasak athi api genama katha karamu search sideline
4: irida උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.3 93.5 93.7 සර්ජලයිට් සමාජ ගවේෂණය.
5: ජපානය කියන්නේ වෙලාවට වැඩ කිරීම සහ විනය සම්බන්ධයෙන් මුළු ලෝකෙටම කදිම ආදර්ශයක් සපයන රටක්. ජපන් දුම්රියක් තප්පර 20ක් වගේ සුළු කාලයක් කලින් පිටත් වුණත්, ඒ ගැන මගින්ගෙන් නිල වශයෙන් සමාව ගන්න තරමටම ඔවුන්ගේ ප්‍රවාහන පද්ධතිය 100%ක්ම නිවැරදි. ලෝක ප්‍රකට ශින්කන්සෙන් දුම්රියක පවා වාර්ෂික සාමාන්‍ය ප්‍රමාදය තප්පර 54කට වඩා අඩුයි කිව්වොත් ඔබ පුදුම වේවි. හැබැයි මේ තරම් වෙලාවට වැඩ කරන ජපානි දුම්රියක් හිතාගන්නවත් බැරි පුංචි හේතුවක් නිසා නතර කරලා තියන්න සිද්ධ වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ අපුරු සිදුවීම වාර්තා වෙන්නේ 2001 වසරේදී ටෝකියෝ නගරයේ. සිද්ධියට මුලපිරුවේ ටෝකියෝ මෙට්‍රෝ දුම්රියක සේවය කළ කොන්දොස්තර මහත්මයෙක්. එදා ගමන ආරම්භ කරන්න සූදානම් වෙද්දී එයාගේ රාජකාරී නිල ඇඳුමේ අනිවාර්ය අංගයක් වන තොප්පිය හදිසියෙම අස්ථානගත වෙලා. සාමාන්‍යයෙන් අපේ රටවල් වල නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් තොප්පියක් නැති වුණාට මොකද, එන්ජිම වැඩ කරනවා නම් කෝච්චිය යන්න බැරිය කියලා. ඒ ජපානයේ නීතිය සහ වැඩ කරන සංස්කෘතිය ඊට හාත්පසින්ම වෙනස්. ජපන් දුම්රිය නීතිවලට අනුව සේවකයෙකුගේ තොප්පිය කියන්නේ නිකම්ම විලාසිතාවක් හෝ හිරුවෙලියෙන් බේරෙන්න දාන දෙයක් නෙවෙයි. ඒ අනිවාර්ය ආරක්ෂක අංගයක් විදිහටයි සැලකෙන්නේ. තමන්ගේ නිල ඇඳුම 100%ක් සම්පූර්ණ නැතුව රාජකාරිය කරන එක එහෙ සේවකයෙකුට කරන්න පුළුවන් ලොකුම වරදක්. ඒ වගේම හදිසි අනතුරකදී මගීන්ට තම දුම්රිය නිලධාරියා පහසුවෙන්ම හඳුනා ගැනීම සඳහාත් මේ තොප්පිය අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් මේ කොන්දොස්තර මහත්මයා තමන්ගේ තොප්පිය නැති වුණු බව දැනගත්ත ගමන්ම තමන්ගේ රැකියා නීති පොතට ගරු කරමින් දුම්රිය පණ ගන්වන්නේ නැතුව ඒක හොයන්න පටන් අරන් තියෙනවා. මේ පුංචි තොප්පිය හොයන්න ගිය වෙලාව නිසා දුම්රිය පිටත් වෙන්න සුළු වෙලාවක් ප්‍රමාද වෙලා. සාමාන්‍ය රටක මිනිත්තු කිහිපයක ප්‍රමාදයක් කියන්නේ දැනෙන්නේවත් නැති දෙයක් වුණාට ජපානයට එය ජාතික පුවතක් බවට පත් වුණා. හැබැයි මේ ප්‍රමාදය නිසා ජපන් ජාතිකයන් තමන්ගේ රැකියාවේ නීති රීතිවලට සහ විනයට කොච්චර ගරු කරනවද කියන එක මුළු ලෝකයටම නැවත වරක් ඔප්පු කරලා පෙන්නුවා. ජපානය අදටත් තාක්ෂණයෙන් දියුණු වෙන්නේ ඔවුන්ගේ තියෙන ඉහළ විනය නිසා බවයි ලෝකෙම පිළිගන්නේ. රැකියාවට ඇති භක්තිය සහ නීතියක් නම් ඒ අකුරටම ඉටු කිරීම ජපන් ජාතිකයන්ගේ රුධිරයටම බද්ධ වුණ දෙයක්. බලන්න, නීතියක් කියන්නේ නීතියක්මයි කියලා එයාලා හිතන විදිහ. අපේ රටවලටත් පොදු ප්‍රවාහනය සහ රාජකාරී මේ වගේ ඉහළ විනයකින් සිද්ධ වෙනවා නම් අපිට කොච්චර දුරක් යන්න පුළුවන් වෙයිද?
4: ඩෙක්කල් ගහනවා.

0: උදේහත විනාඩි 56 අපි ප්‍රශ්නයක් අහලා තියෙනවා නේ ලික්මෙන්ටම් ප්‍රශ්න මතක් කරන්න ඕනේ ඊට කලින් මං කියන්නම් කොහොමද උත්තර දෙන්න ඕනේ කියලා ඔබේ නමගම සටහන් කරන්න ඊට පස්සේ අදාළ පිළිතුර සටහන් කරලා 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි සෙන්ඩ් කරන්න ඕනේ
1: ඔදංගමයි අපි අලුත් පටන් ගත්ත අලුත් වැඩේ රේඩියෝ මැගසින් එක ගැනත් ගොඩක් අය තමන්ගේ අදහස් කියලා දෙන්න එක හොඳ අදහස් විවේචන මේක කොහොමද වෙන්න ඕනේ වැඩේ මරු කියපු අය ගොඩක් හිටියා හැමෝටම ගොඩක් ස්තුතියි ඒ වගේම මේ අපි අහන්නේ රතු ඉන්දියානු නායක සීටල්ගේ නිජ භූමිය වර්තමානයේ අයත් වන රට මොකක්ද කියන එක එවන්න මදුශංක කියෝ විදිහට 0.7 0.3 93.5 93.7 ට නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙවෙයි ඒ නිසා නීතිය අවශ්‍ය නීතිය දැනගන්න අවශ්‍ය දේවල් ටික අපි දැනුවත් කරනවා අපේ අලුත්ම සෙග්මන්ට් එකකින්. ඒක තමයි ලෝ පොයින්ට්.
0: ලෝ පොයින්ට්. අදත් මේ දැනුවත් කිරීම කරන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි අධිකාරී. ලෝ
2: පොයින්ට්. අයිබෝන් මම අද ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිසිය විසින් ඔබ අත්අඩංගුවට ගත්තොත් ඒ වගේ අවස්ථාවකදී ඔබට තියෙන මූලික අයිතිවාසිකම් මොනවද කියන කාරණාව ගැන. අපි ගොඩක් දෙනෙක් හිතනවා පොලිසියට සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපරාධ කරන අයට විතරයි කියලා. හැබැයි පැමිණිල්ලක්, සැකයක්, වැරදි තොරතුරක් හරි සිද්ධියක් හරි සම්බන්ධයෙන් ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට පොලිසියට යන්න සිද්ධ වෙන්න පුළුවන්. මුලින්ම මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි අත්අඩංගුවට ගත්ත පමණින් කෙනෙක් වරදකාරයෙක් වෙන්නේ නැහැ. අපි මේකට කියනවා නිර්දෝෂී භවයේ පූර්ව නිගමනය කියලා. ඒක නිසා ඔබ අධිකරණයකදී වරදකරුවෙක් කියලා ඔප්පු වෙනකම් ඔබ වරදකාරයෙක් කියලා සලකන්නේ නැහැ. පොලිසිය ඔබ අත්අඩංගුවට ගන්නවා නම් ඒ හැම වෙලාවකම ඒක සිද්ධ වෙන්න ඕනේ නීත්‍යානුකූලව. ඒ වගේම තමයි ඔබ අත්අඩංගුවට ගන්න මොන හේතුව මතද කියලා දැනගන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඒ වගේ අවස්ථාවකදී මාව අත්අඩංගුවට ගන්න මොන හේතුවක් නිසාද කියලා අහන්න. පොලිසියට අරගෙන ගියාම ඒ වගේම බය වෙලා හරි කේන්තියෙන් හරි හැසිරෙන්න එපා. පොලිසියට ධාරීන්ට බාධා කිරීම, ගැටුම් ඇති කර ගැනීම, එහෙම නැත්නම් පලා යන්න උත්සාහ කරන එක මේක තවත් අනවශ්‍ය ගැටලුවක මුල වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවකදීම ඔබ පොලිසිය ස්ථානයට අරගෙන ගියොත්, එහෙම නැත්නම් පොලිසිය ස්ථානයට ගියාට පස්සේ අත්අඩංගුවට ගත්තොත්, ඒ වගේ වෙලාවකදී තාම සිල් කල්පනාවෙන් උත්තර දෙන්න තමන්ගේ නම, ලිපිනය, අවශ්‍ය මූලික තොරතුරු හරියට ලබා දෙන්න. හැබැයි මෙතන ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. ඔබට තේරෙන්නේ නැති දෙයකට ඔබත් සංකරන්න එපා. ඔබ නොදන්නා කාරණා සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් කරන්න එපා. ඒ වගේම තමයි ඔබට බරපතල චෝදනාවක් තියෙනවා නම් හරි, ප්‍රකාශයක් ගන්න යනවා නම් හරි, ඒ වගේ වෙලාවකදී හැකි ඉක්මනින් නීතිචවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න එක ඔබට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. මේ නීතිචවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම කියලා කියන්නේ ඔබ වරදක් කරලා තියෙනවා කියන එක නෙවෙයි. ඒක තමන්ගේ නීති අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. තවත් වැදගත් කාරණාවක් තමයි පොලිස් භාරයේ ඉන්න කෙනෙකුට කැමති විදිහට පහර දෙන්න, වද හිංසා කරන්න පුළුවන්ද කියන කාරණාව. බෑ, පොලිසියට කොයි වෙලාවකවත් පහර දෙන්න අයිතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වද හිංසාව ක්‍රූර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් තහනම් කරලා තියෙනවා. ඒක නිසා ඔබට යම් පහර දීමක් වෙනවා නම් ඔබ මූලිකවම පළවෙනිම ඔබේ නීතිචවරයා දැනුවත් කරන්න. ඒ වගේ තමයි ඔබ මුලින්ම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා වෙත ඒ බව ප්‍රකාශ කරලා සිටින්න. ඔහු ඔබව පරීක්ෂා කරලා ඒ අනුව නිසි පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීම සිදු කරනවා. ඒ වගේම තමයි මේ සාමාන්‍ය නීති යටතේ අත්අඩංගුවට ගත පුද්ගලයෙක් පොලිසිය කැමති තරම් කාලයක් රඳවාගෙන ඉන්න බෑ. ඔහු ඇයව නීතියෙන් නියම කරන තැන විදිහට අධිකරණයට ඉදිරිපත් කිරීමත් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඔබ මූලිකව මෙන්න මේ කාරණා පිළිබඳ දැනුවත් වෙලා ඉන්නවා නම් ඔබව අත්අඩංගුවට ගැනීමකදී ඔබට සිද්ධ වෙන අගතිදායක ක්‍රියාමාර්ගයන් ඔබට වළක්වා ගන්න පුළුවන්කම තියෙදි කියලා මම විශ්වාස කරනවා.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 8යි විනාඩි 5යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: உதயாட்டை வினாடி ஹயாய் வெலாவு சர்ச் லைட் சமாஜ கதிகாவு மே மகாபொலவு பயகால ஜீவத்தின் மினிசுண்டு தமங்கி ரட்டகன தமங்கி பாலன தந்திரிய சம்பந்தி தமங்கி மாத்ருபூமிய சம்பந்தி மேரடே தகின அசாதாரணைய இமுனத்தன் தமண்ட வின அகத்தின் சம்பந்தி கியன்னு கதா கரன்ன லோகிட்டம கேகால கியன்னு மே பிலிபந்துவ தனுவத் கரன்ன தேசபாலன அதிகாரிய தனுவத் கரன்ன வேதிகா வக்திபு நேனிரணி ஏனிசா தமை சர்ச் லைட் சமாஜ கதிகாவு நிர்மாணே கரன் மே சாமானிய ஜனதாவுகே ஹண்ட මේ දේශපාලඥයාගේ හඬ හෝ දේශපාලඥයාගේ බලාපොරොත්තු මේ නෙවෙයි මේ රටේ මිනිස්සු රට ඉතාම යහපත් තැනක් බවට පරිවර්තනය කරගන්න මිනිස්සුන්ගේ දායකත්වය කොහොමද එකතු කරන්නේ මිනිස්සුන්ගේ හඬ එකතු කරලා මේ රට හරි ලස්සන රටක් කරන්න හදන උත්සාහයක්. ඉතින් ඒ නිසා මේ කතාබහ සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවට විවෘතයි. පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි මහලු ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා සියලු දෙනාට මේ කතාබහේ කොටස්කරුව වෙන්න හැමදාමත් ඉඩ තිබුණා. අදත් ඒ විදිහටම ඉඩ තියෙනවා.
1: මදුශංක, ඊජිප්තුවේ පිරමීඩ හදනකොට විවිධ රටවල විවිධ ඉදිකිරීම් කරනකොට රජුරුවන්ගේ වැඩේ කරන්න මිනිස්සුන්ට අපි දැකලා තිනවා ඒ රූපවල කසයක් කරන් ඒ මිනිස්සු ගලලා දෙනවා කසෙන් තලනවා. වහල් සේවය විදිහට තමයි ඒ රටවල යම් වැඩක් කරගන්නකොට මිනිස්සුන්ගෙන් වැඩ ගත්ත කෑම එක හරි දෙන්න වහල් සේවය විදිහට තමයි ඒක කරන්නේ. ලංකාවේ එක කාලෙක බෙහෙර විහාර වැව්වමුණු මිනිස්සු බැන්දේ වහල් සේවයේ විදිහට නෙවෙයි, මිනිස්සුන්ගේ ශ්‍රමදායකත්වයෙන් සුව කැමැත්තෙන් තමන්ගේ කාර්යභාරය රට වෙනුවෙන් ඉටු කරන්න. හැබැයි එක තැනකදී සුද්ධ අපේ රට යටත් කරගත්තට පස්සේ අපිට ඇඟබද්ද විදිහට මේක වහල් සේවය වගේ වැඩ කරන්න උනා. හැබැයි ඒවත් පොදු වැඩ තමයි සමහර තැන්වලදී කරන්න උනේ. ඔහොම ඉතිහාසයක් ලෝකේ මේ වැඩ කරන එක ගැන තියෙනවා. හැබැයි අත්තම කියන අපේ ජන සංස්කෘතියේ හරි ලස්සන වචනයක් තියෙනවානේ. මට වඩා ඔබ හරි හොඳට දන්නවා මේ අත්තම ගැන කියන්න. අපි පොඩ්ඩක් කියමුකෝ මේ අත්තම ගැන. අත්තම කියන වචනේ ආවේ කොහොමද, අත්තමට අපි වැඩ කරන්නේ කොහොමද කියලා මේ අහගෙන ඉන්න ඔබ දන්නෝ. අපි මේ කියන්නේ මේ මාතෘකාවට පොඩි මුල පුරන්න.
0: රණිල, අත්තම් ක්‍රමය කියන එක එදා ඉඳන්ම අපේ සමාජයේ තිබිච්ච එකක්. උඩරට යුගයටත් කලින් ඉඳන් අත්තමට වැඩ කරපු සංස්කෘතියක් අපි ළඟ තිබුණා. මේ අත්තම කියලා කියන්නේ මගේ කුඹුරේ ගොයන් ටික කපා ගන්න, මගේ කුඹුරේ වැඩ කටයුතු ටික කරගන්න අසල්වාසීන් විදියට, එහෙම නැත්නම් ගමේ මිනිස්සු විදියට රණිල් වෙනවා. හරි, එතකොට මගේ කුඹුරේ වැඩ ටික අවසන් කරලා ඉවර වෙලා මම හරි මගේ වැඩේ ඉවරයි කියලා එතනින් නතර වෙන්නේ නැතුව රනිල්ගේ කුඹුරට බැහැලා ඒකේ ගොයන් ටික කපලා දීලා ගොයන් පාගලා ගෙදරට අස්වැන්න ගෙනල්ලා අටුව පුරවනකම් මගේ දායකත්වය ලබා දෙනවා. මේක මේ අර ශ්‍රමය විකිණීමක් නෙමෙයි, ශ්‍රමය හුවමාරු කරගැනීමේ ක්‍රමයක්. අපිට තිබුණා වගකීමක්. දැන් ඔය පැරණි සමාජය තුළේ ඔය අත්තම් ක්‍රමයට තමයි මේ වැඩේ සිද්ධ වුණේ. වහලේ උඩට නැගලා උදේ පාන්දර හුවක් කියනකොට ගමේ මිනිස්සු වෙනවනේ, ඒ වෙල පොල් අතුරික බඳිනවා. එහෙම ගලාට පස්සේ ඊළඟ ගෙදර මිනිස්සයාගේ ගෙදර පොල්ලතු බඳිනකොටත් වහලි දිරලා නම් දින්නේ ඔය විදිහ තමයි සිද්ධ වුනේ. ඉතින් අත්තමට ඇවිල්ලා මිනිස්සු උදව් පදව් කරගත්තා තමන්ගේ යුතුයකමක් විදිහට මේ වැඩේ කළා. ඉතින් ඒලාට සංග්‍රහ කරන්නේ හරි ඒ ගෙදර අදාළ කණ්ඩායම නේ තේ ගහර කෝප්පයක් දීලා, කොස් ගෙඩියක් තම්බල කන්න දීලා, දෙල් ගෙඩියක් තම්බල කන්න දීලා, බත් ටිකක් කුයලා කන්න දීලා, මඤ්ඤෝ කාලයක් තම්බල කන්න දීලා ඒ පුළුවන් විදිහට සංග්‍රහය කළා. ඒ ඔහොම තමයි ඔය අත්තම් ක්‍රමයේ දිගින් දිගටම දිගින් දිගටම තිබුණේ. මේ අත්තමට යනවා කියලා අපේ සමාජයේ තිබුණා. ඔය අත්තමම තමයි පසු කාලීනව අපි දකින්නේ ශ්‍රමදානයක් විදිහට. ඒ කියන්නේ ගමේ ශ්‍රමදාන.
1: හරියට
0: ගමේ පාර හදන්න, වැව සුද්ධ කරන්න, කුඹුරු යායට වතුර ගලාගෙන යන ඇල මාර්ගයේ සුද්ධ කරන්න, අර පොඩි බබාලගේ ක්ලිනික් එක තියෙන මාතෘල මාසායනේ ළඟ සුද්ධ පවිත්‍ර කරන්න, ගමේ සමිතියේ හැමෝම එකතු වෙලා පන්සලේ පින්කමට කලින් ශ්‍රමදානය සිදු කරන්න, මේ වැඩේම තමයි ඔය අත්තම කියලා කියන්නේ. හරි, ඉතින් මේ ඇයි අද අපි අත්තම ගැනයි මේ ඉතිහාසය ගැනයි මේකේ මුල ගැනයි කතා කරන්න කියලා කෙනෙක් කල්පනා
1: කරනවා. සර්ච් ලයිට් එකේ ඇයි මේ ගැන කතා කරන්නේ? පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර කියන තේමාවෙන් අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන ඊයේ දවසේදී රට පුරාම ආරම්භ වුණා. මොකද්ද මේ අත්තම කියලා අපි ඔබට කිව්වනේ. ඒ කියන්නේ මේ ශ්‍රම හුවමාරු වැඩසටහන විශේෂයෙන් දිවයින පුරා පිහිටි සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන විදිහට නිල වශයෙන් මේ වැඩසටහන ආරම්භ කරා. ඒ කියන්නේ මේ පරිසර ප්‍රජා සහජීවනය සහ පවිත්‍ර දේශයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව තමයි මූලික වශයෙන් මේ වැඩේට අතගහලා තියෙන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව තමයි මේ වැඩේ කරන්නේ. ප්‍රජාශක්ති කමිටුවල සක්‍රීය මැදිහත් වීම සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණයත් එක්ක දිස්ත්‍රික් 25ම ආවරණය වෙන විදිහට මේ වැඩේ ඔන්න දැන් කරන්න පටන් ගන්න තියෙනවා. මේ යටතේ සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු සංකල්පය දැන් අපි කියපු එක. හැබැයි දැන් අපේ තරුණ පරපුරේ වැඩේ පොඩ්ඩක් අඩු වෙලා. ඉතල සමදානීය කියන එකට ආවෙත් මේ පොඩ්ඩක් දැනටත් එන්නේ ටිකක් ගමේ වැඩිහිටි උදවියත්. ඈ එහෙම නෙමෙයි දැන් අපි කියන කොල්ලෙක්ගේ වැඩක් තියෙනවා. අපි ගිහිල්ලා උදව් කරමු දාර ඒ සංකල්ප ටිකක් බැහැර වෙලා තියෙනවා.
0: පහුගිය කාලේ ඔබට මතක නම් මේ ලංකාවේ නම කිව්වට කමක් නැහැ. මොමු දැන් ඔන්න විනී ප්‍රොඩක්ෂන්. බොහොම ඈත රජරට බලාතේ කොල්ල ටිකක් එකතු වෙලා හරි ලස්සන නිර්මාණාත්මක වැඩ ටිකක් කරගෙන යනවා. ඔවුන්ගේ තිබුණා ශ්‍රමදානීය කියලා වීඩියෝ ක්ලිප් එකක්. ඔය ශ්‍රමදානෙන්ටත් අපි දැක්කා උදැල්ලේ මිට ගැලවිච්ච. හරි වීසි ගැත්ත කැපෙන්නේ නැති. එහෙම ඒව අරගෙන එන මිනිස්සුට. හැබැයි ඔබ විශ්වාස කරන්න රනිල් අපේ ගම්වල අදටත් හරි මිනිස්සු බොහොම සක්‍රීයව මේ වැඩිටිනවා. මිනි පිටිනිය සුද්ධ කරන්න කියන ගමේ මිනිස්සු ඒක කවදා හරි දවසක මටත් අවශ්‍යයි. ඒ හැඟීමෙන් තමයි එන්නේ ගමේ වැව සුද්ධ කරන වැඩේට. හරි අර වතුර වැහැගෙන සල්විනියා ටික ඉවත් කරන්න මිනිස්සු එන්නේ. මේක මගේ ගම, මේක මගේ රට, මේකෙන් තමයි අපේ ගමේ මිනිස්සුන්ගේ වැඩගින්න නිවෙන්නේ. ඒ සංකල්පයත් එක්ක. එතකොට පාරේ වලක් දෙකක් තිබුණා නම් ඉස්සර ඇත්තම කිව්වොත් එහෙම ප්‍රාදේශීය සභාවට කතා කරන්නේ නැහැ නේ මිනිස්සු.
1: හරි හරි.
0: ගමේ මිනිස්සු ලිඳක් කපලා එකතු වෙච්ච පස් ටිකක් තියෙනවා නම් ගමේ මිනිස්සු එකතු වෙලා මේකට දානවා.
1: දැන් උතු ලේන් එකේ මිනිස්සු වැඩේ කරනවා.
0: වැඩේ කරගෙන යනවා. ඉතින් ඕකම තමයි මේ අත්තම් ක්‍රමය. ගමේ හැමෝම එකතු වුණා. හැමෝම එකතු වෙලා කානුපද්ධතිය වටේ තියෙන අවහිරවීම් ටික සුද්ධ කරලා.
1: පන්සලේ වැඩක් තිබ්බොත් ඔක්කොම එකතු වෙලා ඒක පිළිසකර කරලා දුන්නා. තීන්දරික ගාලා දුන්න චෛත්‍යය.
0: ඉතින් මේක තමයි ඔය අපි කතා කරන අත්තම් ක්‍රමය. මේකට ඇයි ජාතික වටිනාකමක් එකතු කරන්නේ? රජයට අවශ්‍ය වෙනවා මේ වෙලාවේ. දැන් අපි ප්‍රශ්න කීපයකින් ඉන්නේ. එක පැත්තකින් ඩෙංගු අවදානම පහුගිය කාලෙම අපි කතා කරමින් හිටියා. දිගින් දිගටම තැන් තැන් වල ආයමත් වහින්න පටන් අරගෙන. එතකොට මේ ඩෙංගු අසංගතය යලි ව්‍යාප්ත වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලස්සන රටක්නේ අපිට ඕනේ කරන්නේ. මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ජනතාව බලය දුන්නේ මේ සිස්ටම් එක වෙනස් කළ දෙන්න. තිබිච්ච ක්‍රමය නෙමෙයි. හරි රැල්ලට දේවල් වෙලා වැඩක් නැහැ. අපි මේ සිස්ටම් එක වෙනස් කරමු. පිරිසිදු ශ්‍රී ලංකාව, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල ඇතුලේ බලාපොරොත්තුනේ පාරවල් සුද්ධ කරන එක විතරක් නෙමෙයි.
1: ඔව් හිටිකත් පිරිසිදු කරගන්න.
0: හිටික පිරිසිදු වෙන්න ඕන. මිනිස්සු බොහොම මේ සුබදායි පරිසරයක හරි සතුටින් ජීවත් වෙන වටපිටාවක් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒ වැඩේට රජයේ පැත්තෙන් නිලධාරීන්පත් කරලා මේක කරන්න බෑ.
1: වැඩේ හොඳ නම් මේකට පක්ෂ පාට ජාති කුල ආගම් ભેද වැඩක් නැහැ. වැඩේ හොඳ නම් හොඳ වැඩේ අපි අගය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ. පවිත්‍රකරණය සහ අලංකරණය යටතේ මාර්ග පිරිසිදු කිරීම, දෙපස ක්‍රමවත්ම වැලසිරවීම, අවිධිමත් ලෙස කසල බැහැර කිරීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම, පොදු ස්ථාන පිළිසකර කිරීම, ශරීර සුවතා කලාව නඩත්තු කිරීම, පාරිසරික සම්පත් සුරකීමේ පියවරක් ලෙස නාගරික වනාන්තර ඔසුවියන් වෙරළ තීරයන් යථාවත් කිරීම, ගංගා වැව් ඇළදොළ සංරක්ෂණය කර ආක්‍රමණික ශාක ඉවත් කිරීමත්, පරිසර වනජීවි පද්ධති සංවේදී කලාප ආරක්ෂා කිරීමත් මේ යටතේ සිදු වෙනවා. ඉතින් හැම මාසෙම 4 වෙනි සෙනසුරාදා මේ වැඩේ දිවයින පුරාම සිළුම් ප්‍රදේශ ලේකම් කොට්ටාෂ ආවරණය වෙන්න වැඩේ තියෙනවා. දැන් ඉතින් මේ වැඩේ ගැන ඔන්න අපි කිව්වා. දැන් මේකට ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැනීම අමාත්‍යාංශය ඔහොමම රාජ්‍ය ආයතන ගණනාවක් කොහොම අත්තමට යනවා. හරි එතකොට අත්තමට ආරයිට් සෙනසුරාදානේ තියෙන්නේ නිමාඩු දාලා. හරි වැඩ හරි ඔන්න දැන් කට්ටිය එකතු වෙනවා කියමුකෝ. දැන් මේ ගැන මේක දැන් මේ කෙලින්ම මේ වැඩේ තියෙනවා. දැන් මේක නිවුස් එකක්, මේ වැඩේ ඉවරයි. හැබැයි මේක නෙවෙයි අපිට කතා කරන්න ඕනේ සර්ච් ලයිට් තුල. අපි සර්ච් ලයිට් වලින් සමාජ අසාධාරණ එහෙම නැත්නම් සමාජයේ කාරණයක් හොයාගෙන නේ යන්නේ මදුශංක.
0: දැන් ඊයේ මේ අත්තම කියන ජාතික වැඩපිළිවෙල පවිත්‍රතා වැඩසටහන ආරම්භ වෙනවා. හරි අත්තමට සමහර කට්ටිය ඇත්තටම මේ අත්තම් ක්‍රමයට ශ්‍රමදායකත්වය ලබා දුන්නා. අත්තමට මේ ඔහේ වාචාලකමට කියවන පිරිසොත් හිටියා. හරි එතකොට මේකට පාවිච්චි කරපු ආයුධයේ අවුල ගැන කතා කළා. හරි එහෙම නැත්නම් මේක හරියන වැඩක් නෙවෙයි කියලා කතා කරා. එහෙම නැත්නම් මේක විවේචනය කරමින් හිටියා. මං කියන්නේ මේක මේ ආණ්ඩුවේ වැඩක් නෙමෙයිනේ. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ රජයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්. රජය කියලා කියන්නේ මේ තියෙන මාලිමාව නෙමෙයි. හරි ඒක අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන. රජය කියලා කියපම පක්ෂ විපක්ෂ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජාතීන් අපි ඔක්කොම රටේ මිනිස්සු. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිසුන්ගේ කෑල්ල සුද්ධ කිරීම නෙමෙයිනේ. සමස්ත රටම පිළිවෙල කිරීම. සමස්ත රටම දූෂණයෙන්, වංචාවෙන්, අපවිත්‍රතාවෙන් තොර රටක් බවට පත් කිරීම. ඒ නිසා මේ අත්තම සම්බන්ධයෙන් අත්තම් ක්‍රමයට විවේචන කර ඉන්නේ නැතුව අපිට කරන්න පුළුවන් කොටස කරමු. අඩුම තරමේ සතියේ මාසක අවසාන සෙනසුරාදා දවස. හැම මාසෙම 4 වෙනි සෙනසුරාදා දවසේ අපිට පොඩි විවේකයක් තියෙන දවසක් නේ. ඒ දවසනේ මේ වැඩේට දාලා තියෙන්නේ. දැන් හිතන්න මේක විවේචනය කරලා රනිල් ඕන නම් මට පුළුවන් මට මේකට සහයෝගී නොදී
1: ඉන්න.
0: හරි. ඒක කිසිඳු බාධාවක් නැහැ. මට තියෙන වැඩ කටයුතු එක්ක මට ඕන නම් මේක මගහරින්න පුළුවන්. හැබැයි ඔබේ ගෙදර ආශ්‍රිත ඔබේ පාර හරියට පිළිවෙල වුණේ නැත්නම් හරි ඔබ කොයි තරම් ලොකු චරිතයක් වුණත් ඔබට මේ වාහනේ ඉන්න බෑනේ පාරේ වලවල් ටිකක් තියෙනවා නම් එහෙම නැත්නම් පාර මේ වටේ ගස් කොළන් ටික තියෙනවා නම් වාහනයක් හදිසියෙන් නතර කරගන්න බැරි නම් ඔබට ඒකේ යම්කිසි බලපෑමක් තියෙනවා. අනිත් පැත්තෙන් හැම කෙනාම යනකොට යෝගට් කෝප්ප ටික කුණු රොඩු ටික පරණ දේවල් ටික ඔබේ ගෙදර ළඟ විසිකරලා ගිහින් තියෙනවා නම් ඔබ මේක සුද්ධ කරන වැඩේට දායක වෙන්න එපේ. හරි එහෙම නැත්නම් ඩෙංගු මඳුරුවා දන්නේ නැහැ මේ ගෙදර මිනිස්සුමයි මේක දැම්මේ එහෙම නැත්නම් මේ වෙන කෙනෙක් දාලා තියෙන කියලා අදාළ නැහැ. ඩෙංගු මඳුරුවා දෂ්ට කරන්න ගත්තම මේ ඕනම තැනක ඉන්න ඕනම කෙනෙක්ට දෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා ඔබ මේක විවේචනය කර කර ඉන්නවට වඩා අපි යෝජනා කරන්නේ අපි දන්නේ නැහැ මිනිස්සු විවේචනය කරනවද නැද්ද කියලා. හැබැයි ඕනම දෙයක දෙපැත්තක් තියෙනවනේ. ඒ දෙවෙනි පැත්ත අල්ලගන්නේ නැතුව පළවෙනි පැත්ත අල්ලගෙන අපි මේ වැඩේට සහයෝගය දෙමු. මං කියන්නේ මේ විපක්ෂී මන්ත්‍රීවරුන්ට නේද හිටපු ඇමතිවරුන්ට ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහා ඒගොල්ලන් ජීවත් වෙන වටපිටාව සුද්ධ පවිත්‍ර කරන වෙලාවේ අඩුම තරමේ ප්ලේන් ටිකක් හරි හදලා දීලා සපෝට් එක දෙන්න පුළුවන්.
1: පුළුවන්.
0: හරි. ඉතින් අපි කියන්නේ මේක නෙගටිව් පැත්තට ගන්නේ නැතුව මේක පොසිටිව් පැත්තට අරගෙන අපි රට ලස්සන රටක් බවට පත් කරමු. කවුරු කරත් මේක හොඳ වැඩක් නං නේද? අපි කියන්නේ කට ගෑවත් ඇත්ත කතා කරන්න බය වෙන්න එපා.
1: රට වෙනුවෙන් ජාතික වගකීම තමයි අපේ මාතෘකාව. රට වෙනුවෙන් ජාතික වගකීම ඉටු කරන්නේ කොහොමද? රට වෙනුවෙන් ජාතික වගකීම ඉටු කරන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මේක සමහර විට ඔබේ ලේන් එකේ ප්‍රශ්නයක්, ඔබේ ගමේ ප්‍රශ්නයක්, ඔබේ ග්‍රාම සේවා නිලධාරී වසමේ ප්‍රශ්නයක්. සමහර විට නිලධාරීන් රටට වග කියන්නේ නැතුව ඇති. සමහර විට ගමේ මිනිස්සු රටට වග කියන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් සමාජයට වග කියන්නේ නැතුව ඇති. තමන්ගේ යුතුකම් කොටස ඉටු කරන්නේ නැතුව ඇති. එහෙම මිනිස්සුත් අපි පෙන්වලා දෙන්න ඕනේ. ගම ජරා කරන, ගම දූෂණය කරන, අපි ඇවිදින මන්තිරුවක් තියෙනවා නම් ඒක ජරා ජීර්ණ කරලා දාන, පොදු උපකරණ කඩලා දාන, එහෙම මිනිස්සු ඉන්න තැනකටත් ඒ වෙනුවෙනුත් අපි කතා කරන්න ඕනේ. සමන්ගේ ගමේ සමහර වෙලාවට ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරලා රටට කියන්නත් මේක හොඳ අවස්ථාවක්. මදුශංක, මං කියන්නේ මේක තමයි අත්තම අපේ ජාතික වගකීම ඉටු කරන වෙලාව. රට කොහොමද හැදෙන්න ඕනේ, ඉස්සර රට කොහොමද මිනිස්සු හදාගෙන ආවේ, ඒ රටේම තමයි හැදුනේ කතාවක්. මදුශංක, ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලා ඔබ දාන්නේ හැලියට හාල් නම් ඔබට එන්නේ බත් කැඳ, ඔබ දාන්නේ හැලියට ලුණු නම් එන්නේ ලුණු කැඳ. හැබැයි මිට මොලෝල නිකන් මොකක්වත් දාන්නේ නැත්නම් ඔබට බොන්න වෙන්නේ වතුර. ඒ නිසා හොඳට මතක තියාගන්න, තමන් දෙයක් රට වෙනුවෙන් කරොත් තමයි රටෙන් තමන්ට දෙයක් ලැබෙන්නේ. අපි අද උදේ කතා කරා ආදිවාසී නායකයෝ තමන්ගේ ජන වර්ගය ගැන, ජනතාව ගැන කියපුවා, ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කරපු හැටි. මේ කියන්නේ නායකයාට විතරක් බැන බැන ඉන්න එක නෙවෙයි, රජයට විතරක්, ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්න එක නෙවෙයි. තමන්ගේ යුතුකම් පුරවැසියෝ විදිහට එකතු වෙලා තමන් අර කතාවට අපි කියනවනේ නේද, අපි හෙව්වොත් අපි ගන්නවා කියලා. එහෙමනම් රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් අපි යුතුකම් ඉටු කරමු. අපි දන්සල් දෙන මිනිස්සු, අපි මිනිසුන් උදව් කරන මිනිස්සු, අපි රට ගම හදන්න එකතු වෙන මිනිස්සු, අපි ඒ යුතුකම වෙනුවෙන් අද දවසේ කතා කරමු. අපේ දුරකථන අංක 011-2-775-285, 011-2-775-766. මේ හොඳ කරන මිනිස්සු අතරේ නරක කරන පොඩි පිරිසකුත් ඉන්නවා. අපි හොඳ නරක දෙකම ගැන කතා කරමු මේ අපි විරාමයෙන් පස්සේ. මේ දුරකථන අංක වලට අපිට කතා කරන්න ඔබේ නිදහස් මතය, ඔබ පුරවැසියෙක් විදිහට අඩු ගන්න කතා කරන්න තියෙන අවස්ථාව භාවිතා කළ රට වෙනුවෙන් කතා කරන්න ඉස්සරහට එන්න අපි බොහොම අගය කරනවා. රට වෙනුවෙන් ඔබේ පුරවැසි වගකීම 011-2-775-285, 011-2-775-766 අපේ දුරකථන.

0: Torchlight.
1: Sion Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0171 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හෙට දවසේ මාතෘභූමිය දිනවීම වෙනුවෙන් අද දවසේ පුරවැසි කාර්යභාර ඉටු කරන්න අපි ඔබට ආරාධනා කරනවා. සර්ච් ලයිට් සමාජ කතිකාව මේ රටේ මිනිසුන්ගේ හෘද සාක්ෂිය විමසන වේදිකාව අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන ඊයේ ආරම්භ වෙනවා. ඒත් එක්කම සෑම මාසයකම අවසාන සතිය නොවෙසනම් හතරවන සතියේ සෙනසුරාදා දවස මේ අත්තම වෙනුවෙන් වෙන් කරන්න තමයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විශේෂයෙන්ම ප්‍රජාශක්ති කාර්යාලය වගේම යුද හමුදාව මේ ක්‍රියාන්විතයේ පසුපස ඉන්න දැවැන්ත බලකණු තුනම රටේ ජනතාවට යෝජනා කරමින් ඉන්න. ඉතින් අපි සියලු දෙනාට වගකීමක් තියෙන මේ වෙලාවේ පවිත්‍ර ශ්‍රී ලංකාවක් ක්ලීන් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඒ වෙනුවෙන් ඔබට දැනෙන දේ ඔබට තියෙන ප්‍රශ්න ගැටලු ටික අපිට දැනුවත් කරන්න කියන පණිවිඩය තමයි අපිට දිගින් දිගටම මතක් කරන්න තියෙන. විශේෂයෙන්ම අපිට කතා කරන්න පුළුවන් දුර්ගතනංග ටික අපි මතක් කරන්න ඕනේ රනිල් ජනතාවගේ අදහස් විමසීම් වෙනුවෙන්.
1: ඔය අපි ඔබට මැසේජ් එවන්න තිබු නම්බරේ මැසේජ් දැන්ටම කීපයක් ඇවිල්ලා තිනවා අපි කියන්නම්. ඒ අතර ඒ දුර්ගතනංගය සටහන් කරගන්න 0112 775 285 එවගේම 0112 775 766 0112 775 766 මේ තමයි අපේ දුරකථනාංක. ඉක්මනට ඔබේ පුරවැසි වගකීම වෙනුවෙන් කතා කරන්න ඔබට අවස්ථාව තියෙනවා. මේ අංක ඔස්සේ අපේ නිෂ්පාදක කණ්ඩායම එමතුවත් ඔබට පුළුවන් මේ කියන්නේ මේ පුරවැසි වගකීම ඔබේ මෙහෙවර වෙනුවෙන් ඉටු කරන්න කතා කරන්න ඔබට අවස්ථාව තියෙනවා.
0: අපිට මේ පණිවිඩයක් ලැබිලා තියෙනවා WhatsApp ඔස්සේ. පිරිසිදු ශ්‍රී ලංකාවක් හදන ගමන දේශපාලනිකයයි විශ්වාස කරන පිරිසක් ඉන්න රටක අනාගතයේ පිළිබඳ අඳුරු පැතිකඩක් පමණයි මට පෙනෙන්නේ. මේ සංවාදයේ ඉතාම කාලෝචිතයි. ලක්හඬ සර්ච් ලයිට් කණ්ඩායමට ස්තුතියි. සමස්ත රටේම මිනිස්සු එකතු වෙලා මේ රට පිළිවෙල පිරිසිදු ලස්සන රටක් කරන්න ඕනේ. ඒක දේශපාලනික අරමුණක් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන්නේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක්, මිනිස්සුන්ට ලස්සන රටක්, පොහොසත් රටක් නිර්මාණය කිරීම. ඒ නිසා මේ අත්තම කියන ජාතික වැඩපිළිවෙලට අපි හදවතින්ම එකඟයි. අපි අපේ කොටස කාර්යභාරය අනිවාර්යෙන් ඉටු කරනවා. ඒ තමයි පුරවැසියාගේ වගකීම විය යුත්තේ. අපි දැක්කා ඊයේ සමාජ මාධ්‍ය ඇතුලේ සමහර මැති ඇමතිවරු විවේචනය කරමින් මේ ක්‍රියාන්විතය අඩපණ කරන්න දරන උත්සාහයන්. හැබැයි ඒවා පොහු වෙඩිලි බවට පත් වෙලා සමස්ත රටේම ජනතාව ඊයේ මේ කාර්යවේඩ එකතු වුණා. වෙරළවල් ටික පිරිසුදු කරන්න, පාරවල් ටික සුද්ධ පවිත්‍ර කරන්න, කාණු පද්ධති වටේ තියෙන තනකොළ ටික ගුල්ලලා දාලා පාර හරි ලස්සනට හදන්න මෙරටේ මිනිස්සුන්ට පුළුවන් වුණා. මේක සතිය ගානේ, එහෙම නැත්නම් මාසෙකට එක සතියක් වෙන් කරගෙන සති හතරකට සැරයක් මේ විදිහට පිරිසුදු කිරීම ඇතුලේ ඩෙංගු වගේ තත්ත්වයන් රටින් සහ මුලින්ම අතුගා දාන්න අපේ රටේ මිනිස්සුන්ට පුළුවන්. අපිට බෑ කියන්න බෑ. අපි හැමෝම එකතු වුණොත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාර්යවේට විශේෂයෙන් අත්තමට හැමෝම උදව් කරන්න කියන පණිවිඩය තමයි මම රටට කියන්නේ කියලා දිග මැසේජ් එකක් පොළොන්නරුවෙන් මధుබාෂිනී මහත්මිය තමයි මේ පණිවිඩය දීලා තියෙන. බොහොම ස්තුතියි. ඔබටත් පුළුවන් ඔබේ අදහස කියන්න.
1: බොහොම ස්තුතියි රට වෙනුවෙන් කතා කරන්න. කියන රට වෙනුවෙන් කතා කරන්න මන්දුෂංක හයියක් තියෙනවනේ, කොන්දක් තියෙනවනේ. ඒ කියන්නේ අපේ සමහර දේවල් හිතේ තියන් ඉන්නවා. ඔය වෙන විදිහට කියදෙන් ඈ කියන්නේ කියලා ඩෙන්ගු ගෙදරට එනකම් අපි අස් කරගෙන නැහැ, ගම අස් කරගෙන නැහැ, පාර අස් කරගෙන නැහැ, බලනකොට ගෙදර අස් කරගෙනත් නැහැ. අපිට ඇමතුමක් තියෙනවා රිකිල්ල ගස්කඩින් ලයිනල් මහත්මයා. ලයිනල් මහත්මයා අයිබෝන් සුබෝදයසනක්.
2: අයිබෝන් සුබෝදයසනක්.
1: අපි කියමු ඔබතුමාගේ අදහස මේ මාතෘකාවත් එක්ක.
2: ඇත්තටම අත්තම කියන මේ අදහසත් එක්ක ලොකු දෙයක් රටට කරන්න පුළුවන්. ඉතින් මම සංවර්ධනකාරී කෙනෙක් විදිහට දැනට වැඩ කරනවා. නමුත් අපිත් රජයේ මට්ටමින් අපිට පුළුවන් විදිහට ගමේ පොදු දේවල් පොදු වැඩ සංවිධානය කරලා ඒ වැඩ කටයුතු කරනවා. නමුත් මම දැකපු ප්‍රධානම දුර්වලතාවයක් තමයි අපේ මිනිසුන්ගේ මේ තමන් රජයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණාට තමන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම වගකීම එයාලගේ අදහසක් නැහැ. ඒ කියන්නේ අපිට රජයෙන්ම මේ දේ ලැබෙන්න ඕන. එතකොට රජේ තමයි අපි බලා ගන්න ඕන. එන්න ඒ වගේ මට්ටමක තමයි බහුතරයක් ඉන්නේ. ඉතින් මං හිතනවා අපිට පුළුවන් නම් රට වෙනුවෙන් අපිට අඩුම තරමේ එක උදුල්තලයක පාරක් හරි ගහන්න පුළුවන් නම්, අඩුම ෂොපින් බෑග් එකක් හරි පුච්චලා රටට දායක වෙන්න පුළුවන් නම්, ඉතින් අපි ගෙදර දේවල් අපි හරියට කරගන්නවා නම් ඇයි අපිට බැරි එළියේ දේවල් හිතන්න? අනිත් පිටරටවල දිනු වෙලා තියෙන්නේ තමන්ගේ ගැන හිතලානේ. ඒකට අපිට පුළුවන් වෙන්න ඕන අපි ඉන්න තැන, ඒ කියන්නේ අපේ රට එහෙම කැක්කමක් හැංගීමක් තියෙන්න ඕන. ඉතින් ඒක පුරවැසිය විදියට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. ශ්‍රමදානය කියලා කියන්නේ ඒක වචනයක් විතරක් නෙමෙයි. ඒවගේම ඇත්තරම ඒකට අපි හැමෝම එකතුනොත් තමයි මේ රට ක්ලීන් ශ්‍රී ලංකාවක් කරන්න පුළුවන්. ඒකට අදහස් ආකල්පවලින් යහපත් සිතුම් පැතුම් ඒ හැම දෙයක්ම එකතුවක් වුණොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි. මගේ අදහස තමයි
1: මේ අපි හැමෝම එකතු වෙන්න ඕන මේ වැඩ සටහන කියන්නේ. ලයනල් මහත්මයා පොඩක් දුරකටනේ ඉන්නවද? ඔබතුමාට මේක හිතෙනවනේ කතා කරන්න. දැන් ලයනල් මහත්මයා රිකෙල්ලගස්කඩේ ඉඳලා මේක අහගෙන ඉඳලා කතා කරන්න කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඕන්නේ දෙයක් විච්ච දෙන් කියලා ඉන්නවා. හැබැයි Tamanට දෙයක් වුණාට පස්සේ අපි කෑ ගහගෙන බොරුවට Facebook එකේ දාගෙන මට මේ අසාධාරණයක් වුණා කියලා නටනවා. එතකොට කවුරුත් නැහැ. දැන් මේ සමාජයේ එහෙම ගියක් අපි දන්සල් දෙනවා, එහෙම නැත්නම් සමාජ වැඩ කරනවා, සමාජ වෙනුවෙන් එකතු වෙනවා. හැබැයි සමහර පිරිසක් ඉන්නවා ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්ච දෙයක් වෙන දෙයක් මටත් වෙයිනේ කියලා ඉන්න සංස්කෘතියකුත් පොඩි යට හැදීගෙන එනවා. ඔබතුමාට පේනවා ඇති, ඔබතුමා මේ රටේ වගකීතු පුරවැසියෙක් විදිහට. මොකද්ද ඔබතුමාගේ ගැන අදහස?
2: ඇත්තටම දැන් මමත් ගොවියෙකුගේ පුතෙක්. එතකොට අපි පොඩි කාලේ තාත්තලා අපිට වැඩ දීලා තියෙනවා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට මෙන්න මේ අහවල් වැඩ ටික කරලා තියන්න කියලා. එතකොට දැන් අද වර්තමානය වෙනකොට බහුතරයක් ළමයි කොටුවකට බහින්නේ නැහැ. එතකොට කුඹුරකට යන්නේ නැහැ. එතකොට ගෙදර පොදු දේවල් වලට උදව් කරන්නේ නැහැ. ෆෝන් එකේම එල්ලලා ඉන්න. ඉතින් ඒක ඇයට දුක් කියලා තේරුමක් නැහැ. නමුත් තාක්ෂණයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන. ඒත් එක්කම සමාජ වගකීම්, පොදු වගකීම් ඒ ගෙදර ඇතුළෙම ඒ ළමයින්ගේ මනසට දෙන්න ඕන පළවෙනිම කාරණේ. අනිත් එක තමයි දැන් ඔබතුමා අහුව මගෙන් මේ විදිහට ඇයි මේ හැදෙන්නේ අපේ මේ තමන් ආත්මార్థකාමී විදියට මේ හැදෙන්නේ කියන එක. ඉතින් මිනිස්සුන්ට බහුතරයකට මොන වෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ තමන්ට ලැබෙන දේවල් විතරයි. ඉතින් එතකොට තමන්ගේ රටට වෙන්න දේ බලාපොරොත්තුවක් නැහැ. එතකොට රජයෙන් ඇත්තරම අසුසුමලාපින් ඉන්නවා, සම්මුතිලාපින් ඉන්නවා. එතකොට අපේ මිනිස්සු කියලා ඡන්දේ දානවා. ඉතින් ඡන්දේ දුන්නා වුණාට මේකෙන් තමන් කරන දේ මොකද්ද කියන එකත් කිසි අවබෝධයක් නැහැ. ඒ වෙලාවට විතරක් කාලයට විතරක් තමන් හිතනවා පරිමුණ සතියයි. හැබැයි දුරදිග බලලා වැඩ කරන පිරිසක් අපේ රටේ බිහි වුණා නම් මීට වැඩිය, ඉතින් මීට වැඩිය අපේ රට සංවර්ධිත රටක් වෙන්න ඉඩ තිබුණා. මොකද මේකේ වගකීම තියෙන්නේ රජයකටවත් ආණ්ඩුවකටවත් නෙමෙයි, බහුතර වගකීම තියෙන්නේ අපේ මිනිසුන්. ඉතින් අපේ අයිතිය ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපි අයිතිය දෙන මිනිසුන්. එතකොට එයාලා තමයි මේ රට හදනවද නැද්ද කියන එක තීරණය කරන්න. එතකොට ශ්‍රමදානය කියන එකෙන් කරන්න ඕන වෙන්නේ තමන්ගේ ආකල්ප ඉස්සලාම හැදෙන්න ඕන. එතකොට තමන් හැදුණොත් තමයි මේ අපිට ඊට සමාජයට යම්කිසි දෙයක් දායක කරන්න පුළුවන් වෙන්නේ.
0: හොඳයි, බොහොම ස්තුතියි ලයනල් මහත්මයා. මේ මෙහෙම කතා කළාට ඒ හඬ හරි වටිනවා. රටක් ඉස්සරහට යන ගමනේදී රණිල්
1: මදුෂංග අපි හැමදෙස්සෙම අපේ පෞද්ගලික මතයත්, පෞද්ගලික දේශපාලන මතයත්, රට ගැන තියෙන පොදු මතයත් පටලගෙන ඉන්න ජාතියක් හැමදාම. එතකොට අපිට හැමදාම වැරදුනේ ඒකයි. කියන්නේ රාජ්‍ය කියන එකයි ආණ්ඩුව කියන එකයි පටලගත්ත මිනිස්සු අපි.
0: කොච්චර හොඳ වැඩක් කළත් මේ මිනිස්සු අපේ පක්ෂේ නෙවෙයිනි කියලා.
1: මේ හොඳ කතාවක් කියවලා තිනවා මේ විජේසිංහ මහත්මිය බොරලැසගමෙන්. ඒ කියනවා හරියටම මේ කතාව පක්ෂපාත ලොකු කරගෙන කොයි වෙලෙත් ආණ්ඩුව පෙරලන්න බලාගෙන ඉන්න ජාතියක් ඉන්න රටක මේක සාර්ථක වෙන්න පතනවා. ජනයාගේ ඔළුව හදන එකට ස්තුතියි කියලා. අපි මේ පෙනී හිටින්නේ කවුරුවත් පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. මේ අපි රට වෙනුවෙන් පෙනීනේ. රට වෙනුවෙන් පෙනීන පක්ෂයක් පහටක් තියෙන්න ඕනේ නෑ මදුෂංග. ඒක හැමෝගේම වගකීම. ජනමාධ්‍යවේදීන් විදිහට, රාජ්‍ය මාධ්‍ය විදිහට අපේ ප්‍රමුඛ වගකීමයි.
0: මේ කාරණාවද විශේෂයෙන් මතක් කරනවා. දැන් සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ සමාජය තුළ මතයක් තියෙනවා දේශපාලනික වශයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට යම්කිසි බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍ය ආයතනවල කතා කරන්නේ රජයට පක්ෂපාති දේවල් විතරයි. අනේ නෑ, එහෙම කිසිදු බලපෑමකින් තොරව අපිට නිදහසේ මේ වැඩසටහන් කරගෙන යන අපේ ගරු සභාපතිතුමා, ජනමාධ්‍ය අමාත්‍යංශය, ඒ සියලු දෙනා අපිට අවශ්‍ය වටපිටාව හදලා දීලා දෙනවා. තවම එහෙම කිසිදු බලපෑමක් අපිට අවිල
1: නැහැ.
0: විවේචන, වැරදි, අඩුපාඩු සියල්ල ජනතාවගේ අදහස් විමසන්න මේ ප්‍රසිද්ධ වේදිකාවක් නේ. මේකේ ඕනම කෙනෙක්ට කතා කරලා ඕනම දෙයක් කියන්න.
1: ඔව්, අපේ අවුරුදු 15 ක ඉස්සෙක ඉතිහාසයේ එහෙම අපිට කවුරුත් කියලාත් නැහැ. හැබැයි තාමට අපිට එහෙම කොන්දකුත් තියෙනවා. එහෙම අපේ මතේ වෙනුවෙන් කියන්නේ රටේ
0: මතේ
1: වෙනුවෙන්නේ කොන්දක් තියෙනවා.
0: ඉතින් මේ අපි ඔබට ආරාධනා කරන මේ අදහස කියන්න අපිට WhatsApp ඔස්සේ පණ

0: රාජ්‍යක දීලා තියෙන්නේ. ඉතින් කොච්චර කිව්වත් නගර සභාවේ නිලධාරීන් එන්නේ නැහැ කණු ටික ගන්න. සමහර වෙලාවට ආවොත් ඒක අර චූම්පාන් වාහනේ වගේ ඉතාම වේගෙන් යනවා. අපි කණු ටික අරගෙන එළියට එනකොට ගේට් වැරලා ලොරිය ගිහිල්ලා ඉවරයි. එහෙමත් මිනිස්සෙක්ට කණු ටිකක් දෙන්න කීයක් හරි අත යටින් දෙන්න ඕනේ. දූෂණයක් නැති, වංචාවක් නැති ශ්‍රී ලංකාවක් හදනවා කියලා කිව්වට මේ රජයේ දැක්ම එහෙම වුණාට සාමාන්‍යයෙන් වැඩ කරන මිනිස්සු තාමත් අත යටින් ගාණක් ගන්නවා. සල්ලි දුන්නේ නැත්තම් කණු ගන්නෙ නැති සංස්කෘතියක් තමයි අද වෙනකොට අපිට දකින්න තියෙන්නේ. ඉතින් ජාතික පවිත්‍රතාව වැඩසටහන ඇතුළේ පුළුවන් නම් මේ ආයතනවල ඉන්න දූෂිත මිනිස්සු ටික පිරිසුදු කරලා
1: දෙන්න. හරි, ඒ කියන කතාව හරි මදුසන්ත. ඔය අත්දැකීම තියෙනවනේ, මේ අහගෙන ඉන්න ඔබටත් තියෙනවනේ. සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා මේ හරියට කුණු තෝරල නැහැ. ඒකත් වැරද්දක් නේ. කුණු තෝරල නැහැ ඉඳුල් ඉඳුල් විදිහට අපද්‍රව්‍ය අපද්‍රව්‍ය විදිහට කුණු වෙන් කරන්න කියලා තියෙනවා. හුඟ නගර සභාව බලලා
0: වෙන් කරලා නැත්නම් රුපියල් 1000ක් දුන්නම ගන්නවා.
1: ඔව්, වෙන් කළා නැත්නම් ගෙදර ඇතුලේ තියෙන කුණු ටික හරි අරන් යනවනේ. මුදලක් දෙනකොට. එතකොට මේක පුරුදු කරගත්තේ කවුද? එතකොට මේක වෙනුවෙන් ගෙවල් 10ක් මේකට විරුද්ධව නැගී ඉන්නකොට ගෙවල් දෙකකින් අත යටින් මුදල් දෙනවා. එතකොට ඒ කුණු ටික විතරක් අරන් යනවා. එතකොට ඔවුන්ගේ බලාධිකාරිය අපි කියන්නේ කුණු ගෙනියන අසාධාරණ විදිහට කුණු ගෙනියන කෙනාටත් අපි යට වෙන්න ඕනේද? يعني මේ මේ තමයි ඇත්තටම කතා කරන්න ඕනේ. මේ
0: දේශපාලඥයෙක් අත යටින් ගාණක් ගන්නකොට ඒක දූෂණයක්. කුණු ට්‍රැක්ටරින් කීයක් හරි ගන්නකොට ඒක තේකක් බොන්න ගත්ත ගාණක් වෙන්න බෑ. ඒක වැටුපකට වැඩ කරන මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා සන්තෝෂමක් අල්ලසක් නේද? මේ මොන හරි දෙයක් ලබා ගැනීම නීති විරෝධී. ඒක ලෝකේ ඕනම තැනක ඕනම වෙලාවක බයනදුව කියන්න පුළුවන් කාරණයක් තමයි. අපිට අත යටින් කීයක්වත් ගන්න බෑ. කාගේ හරි සින්දුවක් ප්‍රචාරය කරලා දෙන්නම් කියලා මට සල්ලි ගන්න බෑ නනිල්. අපිට සල්ලි ගන්න බෑනේ. ඒක අපි ඒක බෑ. ඒක වරදක්. ඉතින් ඒක කවුරුත් පිළිගන්නවනේ. මේක දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, ඉහළ නිලධාරී වෙන්න පුළුවන්, පහළම නිලධාරියා වෙන්න පුළුවන්, පහළම සේවකයා වෙන්න පුළුවන්. අපි හැමෝටම යම්කිසි කොටසක් තියෙනවා. ඒ කොටස වෙනුවෙන් අපිට යම්කිසි වේතනයක් ලැබෙනවා. ඒ වේතනයට අනුගත වෙලා අපි අපේ රාජකාරිය හරියට කරනවා නම් මේ පවිත්‍ර ශ්‍රී ලංකාව හදාගෙන යන්න පුළුවන්. මේ ජනතාවගේ පාර්ශවයෙන් නැගෙන අදහස් යෝජනා ඔබට පුළුවන් ඔබේ අදහස කියන්න 01127525285 අපේ දුරකථනංක විවෘතයි. ඒ වගේම තමයි 0703939397 අපේ දුරකථනංක විවෘතෝ තියෙනවා. හැමදෙයක් තියෙනවා රණීල්.
1: ඇහැලියගොඩින් වික්‍රමසිංහ මහත්තයා, අයිබෝන්.
2: මහත්මයා අයිබෝන්
1: කියන්නකෝ ඔබේ අදහස.
2: මට කියන්න තියෙන්නේ මහත්මයා, මේ මොළයේ හොඳට තියෙනම සත්‍යයනේ මිනිස්සයා කියන්නේ. එහෙම මිනිස්සයා උණු ගොඩකට වල් කවරෝල දාලා සුපින් කවරෝලයි අරමියෝයි දාලා මේ ලක්ෂණ කාපට් කළකින් පාට මේ දාන හැම තැනම මිනිස්සු මේ දවස් ගණන් ඒ තැන්වල පාරේ වාහනයක් යන්නවත් අපහසු විදිහට එලාකට තියෙනවා. මේ එච්චර මනසක් දිනුණු ජාතිය නේද ඒ වැඩේ කරන්නේ මහත්තේ? ඈ මොන හිතකින්ද කියන්නේ? කාර් බාර වලින් ගෙනින් ඒ විදිහට දාන්න එන්නේ තමයි මට කියන්න ඕනේ මහත්මයා.
1: ඔව් හරි, පැහැදිලි. මේ ඔබතුමා හරි ලස්සන තර්කයක් ඉදිරිපත් කරන්නේ. අපි මේ රේඩියෝ එකේ සාද්‍ය අඩු කරලා කතා කරනවා නම් වික්‍රමසිංහ මහත්තයා අපිට පැහැදිලි. මොකද ඔබේ හරි මතේ හරි වැදගත්. මේ ඔබ ඇහැලිය ගොඩ ඉඳලා ඔබ මේ කියන කතාව, ඒ කියන්නේ අපි මේ බොහෝ දෙනා අපි දුරකථනය විසන්දි වුණා, බොහෝ දෙනා මේ කරන වැරද්දක් නේ මදුෂංග කීතර ලස්සන වත්ත පිටිය ටයිල් අල්ලලා පාව, ඒ කියන්නේ වත්ත ටයිල් අල්ලලා වත්තර මේ අර අපි කියන ගල් අල්ලලා තනකොළ වවලා හරි පිරිසිදුයි. ඉදු ලොකු සුභෝගී වාහනවල යන්නේ. හැබැයි පිටිපස්සේ කුණු බෑග් එක තියෙනවා
0: නේ. කොන බෑග් එක තියෙනවා. දැන් ඔය පහුගිය කාලේ දිගින් දිගටම තිබිච්ච ප්‍රශ්නයක්. මම ওই නිතර යනේන මාර්ගයක් නිසා මම දන්නවා මහරගම ගම්මාන පාර කියලා පාරක්
1: තියෙනවා.
0: ඔව්, මහරගම ගම්මාන පාරේ පොඩි වෙල් කෑල්ලක් තියෙනවා. හිංසක මිනිස්සේ ගොවිතැනක් කරගෙන ඉන්න තැනක්.
1: හරි. හරි ලස්සන තැනක්
0: ඔතන. ඔය හරි ලස්සන තැනක්. ඔය පැත්තේ පොඩි දොළ පාරක් යනවා. මිනිහෙක්ට හවුසට පොඩ්ඩක් බලන් ඉන්න හරි පරිසරයේ සුන්දරත්වය විඳින්න තියෙන මං හිතන්නේ එකම බින්කඩ වගේ හරි තියෙනවා.
1: ඔව් ඔව්
0: ඔව්. ඔන්න ඔතන කුණු ගෙනල්ලා දාගෙන යනවා. ගෙදරම තියෙන කුණු ටික ගෙනල්ලා අර මනුස්සයාගේ කුඹුරට විසිකලා යනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඒක මහත්ෙත් එක්ක අපි කතා බහ කරනකොට රනිල් මේ ගෙදර තියෙන බෝතල් තියෙන.
1: ඔව්.
0: බෝතල් ගෙනල්ලා මේ කුඹුරට විසිකනවා. අර මනුස්සයා කුඹුර සීසනවා, කුඹුරේ බැහැලා පොහොර ටික තෙල් ටික ගහනවා. යම්කිසි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඇයි මිනිස්සු තවත් මිනිහෙක් ගැන නොහිතන්නේ? හරි. අනිත් පැත්තෙන් ජනතාවට මේ කතාව කියද්දි ඒ එතන හිටපු සහෝදරයෝ ටිකක් මට කියනවා මිනිසුන්ගේ වරදක් නෑ. මිනිස්සුන්ගේ ගෙදර කුණු සති ගණන් තියාගෙන ඉන්න බෑනේ. නගර සභාවෙන් ඇවිල්ලා මේවා ටික අරගෙන යන්නේ නැති වෙනකොට මිනිසුන්ට වෙන විකල්පයක් නෑ. දරුවෝ මල්ලු තියාගෙන ගෙවල් වල ජීවත් වෙනකොට මේ කුණු ටික අරගෙන යන්න කෙනෙක් ඉන්නේ නැත්තම් මිනිස්සු ඊට පස්සේ කරන්නේ කඩේට යන ගමන්, ගමනක් යන ගමන්, රැකියාවට යන ගමන් මේ කුණු ටික ගෙනල්ලා දාන එක. මේක නවත්තන්න නම් යම්කිසි යාන්ත්‍රණයක් නිර්මාණය වෙන මිනිස්සු හැදෙන

0: වගේම මේ වැඩ කටයුත්ත භාරව ඉන්න මිනිස්සුත් සක්‍රීයව තමන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන කියලා තමයි ඒ අය අපිත් එක්ක මේ අදහස් වමාරදි කිව්වේ. ඔබට ඔබේ අදහස කියන්න පුළුවන් 0073 93 5 93 7 අපේ දුරකථනංග විවෘතයි WhatsApp ඔස්සේ. ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් 0112 775 285
1: 0112 775 766 අපේ දුරකථනංග. අපි විරාමයකින් පස්සේ නැවත කතා කරමු.
0: උදේ 8:42 වෙලා

0: උදේ 8:45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතරු කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: Ratam Dakina Nagat Hime
4: Searchlight

0: උදේ 8යි විනාඩි 48යි අපි අත්තම ජාතික වැඩසටහන පාදක කරගෙන අද සර්ච් ලයිට් කතාබහ කරන්නේ පුරවැසියාගේ සමාජ වගකීම පිළිබඳව. අපි අපිට අසාධාරණයක් වුණාම අපි කෑ ගහනවා, ඊට පස්සේ පැමිණිලි කරනවා, ඊට පස්සේ මේ පිළිබඳව සමාජ මාධ්‍යයට දානවා, ඊට පස්සේ අපි කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්නවා අපිට අසාධාරණයක් වෙනකොට. හැබැයි සමාජයේ සමහර තැන්වල සිද්ධ වෙන අසාධාරණ අපි දැක්කේ නෑ වගේ යනවා නේ. එතකොට ඒවා බොහෝ විට මේ පුංචි පුංචි දේවල් නේ කියලා අපි පොඩ්ඩක් හිතින් අතහැරලා දාන්න උත්සාහ කරනවා. දැක්කේ නෑ වගේ අහක බලන් යන්න ඕන නැති දේවල් අපි එහෙම ගිහිල්ලා අන්තිමට ඒවා ලොකු දේවල් වෙලා සමාජ අසාධාරණ වෙලා අපිට නවත්තන්න බැරි තැන්වලට උඩු දුවුවට පස්සේ ඒක ජාතික ප්‍රශ්නයක් වුණාට පස්සේ අපි ඒවට කෑකෝ ගහනවා. මේවට බලධාරීන්ට එහෙම නැත්නම් නිලධාරීන්ට ඇඟිල්ල දික් කරනවා. නිලධාරීනු තනි පැත්තට සමාජ පැත්තට ඇඟිල්ල දික් කරනවා. මේව සමහරලාට අපිට ඉටු කරන්න බෑ කියලා. එහෙම නෙවෙයි. අපේ ජාතික වගකීම පුංචි පුංචි තැන්වල ඩෙංගු ප්‍රශ්නය වුණත් මේ වගේ පුංචියට විසඳ ගන්න පුළුවන් කම තිබ්බ ප්‍රශ්නයක් ලොකුවට එනකන් ඉඳලා අවසානයේදී ඒක අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපේ සමාජ වගකීම අපි හරියට අඳුරගත්තද කියන කාරණය පිළිබඳව කතා කරන්නේ. අපිට ඇමතුමක් තියෙනවා කීර්ති රාජපක්ෂ මහත්මයා නුවරින්. කීර්ති මහත්මයා අයිබෝන් සුබෝදෑසනයි.
1: ඔව් අයිබෝන්. අතරම මේ බොහොම ස්තුතියි මේ අවස්ථාවට ලබා දීම ගැන. මම අද ඉතින් ඉඳලා මේ ලක්ෂණ අහගෙන හිටියේ. ඉතින් මට තේරුණ දෙයක් තමයි ඇත්තටම අපේ ලංකාව කියලා කියන්නේ බෞද්ධරයක් ඉන්නේ බෞද්ධයන්. ඒකට අපිට තියෙනවා ඉතාම හොඳ හරපද්ධතියක්. ඒකන උගන්වන්න අවශ්‍ය නැහැ. ඇත්තටම කුඩා කාලේ ඉඳන්ම අපේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගෙන් අපි ළඟ ඒ හරපද්ධතිය අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඉස්සරහට අරගෙන යන්න. නමුත් වෙලා තියෙන දේ මම හිතන විදිහට මේ රට අවුරුදු දැන් දශක ගානක් දශක හතක් අටක් කාලයක් තුළ මේ රටට පත් වෙලා තිබුණ දේ තමයි නීති ආධිපත්‍යය තියෙන එක. නීතියක් තිබුණද කියන එක ඇත්තම ගැටලුවක් තිබුණා. මොකද ඕන තරම් ඕන වැරද්ද කරලා ඉවරලා බේරිලා ඉන්න පුළුවන්. ඒකෙන් තමන්ට අල්ලි පුදල් මුලකුදල් තියෙනවා නම් ඒකෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක තමයි රටපත් වෙලා තිබුණේ. එතකොට ඒකත් එක්ක අපේ තිබුණ හරපද්ධති විනාශ වෙලා ගියා. මිනිස්සුන්ගේ තියෙනවා හොඳ නරක මොකද්ද කියන එක ගරු කිරීම, සමාජයට වැඩිහිටියන් ගරු කරන්න ඕන එක, එතකොට සමාජයේ කොයි විදිහට පවත්වාගෙන යන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් අර කියපු දේත් එක්ක නීතියේ කිසිදු දෙයකින් පිළිසරණක් ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. රට අරාජික පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ ස්ටින් කියන දේ මිනිස්සුන්ට ඒත්තු ගිහිල්ලා තිබුණ එකත් එක්ක අර තියෙන හර පද්ධතිය විනාශ වෙලා ගියා. දැන් අද උදේ මම අහගෙන හිටියා උතුමාලගේ මේ ලක්ෂණින්ම කියලා තිබුණා කිය වැඩසටහන කියලා කිව්ව 2001 ජපානයේ සිදුණු අර විනාඩි දෙක මිනිත්තු කමාරක ට්‍රේන් එක පරක් වෙන සම්බන්ධයෙන් ඒක විශාල පුවතක් විදිහට පත් වුණා කියලා කියනවා ඒ රටේ 2001. ඉතින් ඒ වගේ තැනක එතකොට මිනිස්සු ඒ රටේ මිනිස්සු කොයිතරම් ඩිසිප්ලින්ද කියන කොයිතරම් විනය ගරුකද කියන එක අපිට අවබෝධ කරගන්න. විනයක් නැති රටක විනයක් රටක් නෙවෙයි. විනයක් තිබුණ නැත්නම් ආයතනයක ගෙදරක වුණත් මොනතරම් අරාජික තත්ත්වයට පත් වෙනවද කියන එක අපි දන්නවා. ඒ නිසා මම කියන්නේ මේ රටට අවශ්‍ය වෙන්නේ ඉතාම දැඩි කියලා කියන්නේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන තැනට ආවේ නැත්නම් අපි අනිවාර්යෙන්ම මේ තිබුණු තැනින් තවත් පහළට යන එකයි වෙන්නේ. දැන් මම පාර්ලිමේන්තුවේදී මම නම කිව්වට කමක් නැද්ද මම දන්නේ නැහැ, මේ සුනිල් හඳුන්නෙත්ති අතුමා කතා කරනවා විපක්ෂයේ නායකවරයා කොයි විදිහටද එයාගේ කියන කතාව අනිත් පැත්තට කියන්නේ. ඇත්තටම එදා කතාව තිබුණේ අත්‍යවශ්‍ය නීති කෙටුම්පත් තුනක් සම්බන්ධ තමයි එදා කතාව තිබුණේ. ඒ වුණාට විපක්ෂ ප්‍රධාන නායකයා කතා කරේ ඒ සම්බන්ධයෙන් නෙවෙයි. රටේ තියෙන මේ දික්කයකින් කොහොමද මේ රටේ කොහොමද තස්සිත පිරිනගන්නේ, අර මේ බන්ධනාගාරයේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම තමයි හැදුන්නේ තේම නැතිතුමා කිව්වා වෙන රටවල විපක්ෂ නායක ගත්තොත් එහෙම ඒ විපක්ෂ නායකවරු රටේ කතිකාව ගේන්න පුළුවන් තැනක හොඳ බරක් ඇති හොඳ කතිකාව නිර්මාණය කරන්න පුළුවන් තැනක ඉන්න හොඳ බුද්ධිමත්ක සංකේය. ඇත්තටම අපිට කනගාටුයි මේ විදිහට ගියොත් එහෙම අතර අපිට යම්කිසි කතිකාවතක් ගේන්න පුළුවන් විපක්ෂයක් නැහැ. ඉතින් ඒ වගේ තැනක තමයි රට තියෙන්නේ. මෙච්චර මේ කාලෙටින් මේ වගේ හොඳ ආණ්ඩුවක් පත් වෙලා මම එතෙන්දයි මං කියන්නේ ඇත්තටම ආණ්ඩුවක් පත් වෙලා මේ ඉස්සරහට ගෙන යන ප්‍රතිපත්තිත් එක්ක අපි අනිවාර්යෙන්ම සහයෝගය දීලා වැඩ කරන්න ඕන. මම කිසිදු දේශපාලන වශයෙන් කිසිදු අරගෙන මේ කතා කරන රට වෙනුවෙන් ඇත්තම මා කතා කරන්නේ මේ තියෙන ක්‍රමවේදී තමයි අවුරුදු 4-5ක් කරන් ගියොත් මේ තියෙන අරපද්ධතිය නිර්මාණය කරගෙන ඩිසිප්ලින් කියන තැනට ඇවිල්ලා මොකද නීතිය අනිවාර්යෙන්ම ඉස්සරහට ක්‍රියාත්මක වෙයි කියන එකට පේන්න තියෙනවා. මොකද දඬුවම් කියන ක්‍රමවේදෙත් එක්ක වැරදි කරුවන් අනිවාර්යෙන්ම ගේනවා මේ නීති හමුත් ඒකත් එක්ක රට ඉස්සරහට එයි. ඒ විදිහට ගියත් එහෙම අපි අර දැකපු සිංගප්පූරුව නිර්මාණය කරන්න ඉතෝහලියෝ මේ දාර්ශනිකයා ඒ දේශපාලඥයා රට ගෙනුත් තැනත් එන්න පුළුවන් මේ කියලා මට හිතනවා. ඒක ඉස්සරහට යන්නයි මේ රටේ සියලුම ජනතාව මේ කියන රජයට ශක්තිමත් කරන්න ඉස්සරහට සහයෝගය දීලා මේ කියන රජයේ තව අවුරුදු 10-15ක් ඉස්සරහට යන්න පුළුවන් නම් ලෝකයේ ඉහළම තැනට ලංකාව ගේනවා කියන එක කිසිදු තර්කයක් නැහැ කියන එක මගේ මතය.
0: බොහොම ස්තුතියි අපි දෙක කතා කරේ කීර්ති රාජපක්ෂ මහත්මයා නුවරින්. කීර්ති මහත්මයාගේ මතය මේ සහ මේක රටේ පුරවැසියාගේ මතය මේක පක්ෂපාටවලින් එහා ගිය ජනතාවට අවශ්‍ය මතය පිළිබඳවයි අපි කතා කරන්නේ. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අපි කතා කරන්නේ. අපිට තව ඇමතුමක් තියෙනවා, අපි ඇමතුමටත් අවස්ථාව දෙමු. තාරක මහත්මයා දොම්පෙන් කතා කරන්නේ. තාරක මහත්මයා අයිබෝන් සුබෝදෑසනක්.
2: සුබෝදෑසනක්
0: කියන්නකෝ තාරක මහත්මයා ඔබතුමාගේ අදහස.
2: මගේ අදහස නම් මහත්මයෝ මේකයි, යමේ තරුණ අය ඉන්නවා ගොඩාක්ම මේ කිසිම කුලී වැඩ කරන අය ඉන්නේ.
0: ඔව්,
2: ගාකොළ ගෙඩියක් අඩාගෙන කුලී වැඩක් කරන ඒ මනුස්සයෙදිය කවුරුවත් ආදරෙන් බලන්නේ. ගමේ ළමයින් ගෑන් ළමයින්ටත් ඕනේ අර නිලියෝ වගේ පිටටම පයින්න තමයි. ඉතින් ගමේ අර තරුණ කොල්ලෝ නිකන් විනාශ වෙනවා. ඒ දවස්වල වගේ අත්තම් වගේ දැන් ලාහට ගෙන්ද එකතු කරනවා වගේ එකෙක් වත් නැහැ එකතු කරගන්න.
0: වැඩක් කිව්වම කරන්න මිනිස්සෙක් නැහැ. අතේ දැති වැඩක් කරා.
2: ඉතරනම් හයි ආත්තිය දින එක දිහා ගමේ කෙල්ලෙක් බලනවනේ. දැන් එහෙම ආදරයක් නැති හින්දා ගම් ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ.
0: අරේ ඔබතුමාගේ අදහස තාරක මහත්මයා, මේ ඔබේ අදහසේ ගම්මේ නෑ, අදහස ඇතුලේ තියෙන අදහස තමයි මේ තරුණ පරපුර සමහර වෙලාවට මේ සමහර අපි හිතන්නේ නැති දේවල් පස්සේ යනවානේ. කියන්නේ සමහර වෙලාවට අපේ ඉස්සර නම් ගමේ අර ඔබතුමා කියන කතාව හැටි දැඩි තරුණයාට ගමේ වැඩක් කරන්න පුළුවන් තරමට යායක් අස්වද්දන්න පුළුවන් තරුණයාට තමයි මේ ගමේ ගෑල්ලමයි කැමැත්ත තිබේ. ඕක අපි කතා කරමුකෝ, ඒ සමාජ කාරණාවනේ ඔබතුමා කියන්නේ. එතකොට මේ ගමත් එක්ක එකතුලා හිටියේ ගම අස්වද්දන කෙනාට, ගමේ පින්කමේ මුල් තැන අරගෙන වැඩ කරන කෙනාට, ගමේ ශ්‍රමදානේ බැහැලා වැඩ කරන කෙනාට. එතකොට ඒ එහෙම තිබ්බ සංස්කෘතියක් තිබ්බේ. එහෙම තමයි ජනතාවගේ කැමැත්ත, ගමේ කැමැත්ත ඇති වුණේ. එහෙම තමයි නායකයෝ බිහි වුණේ. ඔබතුමා කියන කතාව හරි. දැන් එහෙම ගමේ නායකයෝ බිහි වෙන්න තියා මේ අහල පහල එහා පැත්තේ මෙහා පැත්තේ ගෙදර ඉන්න අයවත් අඳුරන්නේ නැති සංස්කෘතියකට යනවා. ඒක තාක්ෂණයේ හින්ද සමහරවිට ඒ තාක්ෂණයෙන් ඒ කෙනාටත් ඇති වැඩක් නැහැ. තාක්ෂණය කියලා සමාජ මාධ්‍යයි තාක්ෂණය කියලා වැරදිට අඳුනගත්ත පිරිසකුත් සමාජය ඇතුළේ බිහි වෙමින් පවතිනවා. සමහර වෙලාවට කෑම කන මේසේට අහමට පස්සේ ගෙදර පස් දෙන ෆෝන් පහක ඒතර ඔවගේ සංස්කෘතියකුත් බිහි වෙමින් යනවා. ඒක ඒ කෙනාටත් පුද්ගලිකව වැඩක් නැහැ. මේ කියන තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න ඒක රස්සාවක් විදියට හදාරන, එහෙමත් නැත්නම් ඒකෙන් මුදල් උපයන පිරිස නෙවෙයි. ඊට එහා ගිහිල්ලා ඔහේ උඩ පහළ යන ඔහේ පාරේ ගියත් කන් දෙකේ ඇබ දෙකක් ගහගෙන ඔය කතාවට කියන්නේ ඔහේ යන පිරිස ගැන කතා කරන්නේ. ඔවුන්ගෙන් සමහරලාට සමාජීය වැඩකුත් නැහැ, ගමට වැඩකුත් නැහැ, ඒ මනුස්සයට වැඩකුත් නැහැ කියන සංස්කෘතියක් ඇති වෙගෙන යනවා. මේ ගැනත් අපිට කතා කරන්න පුළුවන්. අපි කතා කරන්නේ තමන්ගේ යුතුකම, තමන්ගේ මෙහෙවර රට වෙනුවෙන් ඉටු කරන්න නම් ඉස්සෙල්ලම තමන් ගොඩ නැගෙන්නත් ඕනේනේ. තමන්ට කියලා අධ්‍යාපනයක්, තමන්ට කියලා ස්ථාවරයක්, තමන්ට කියලා හරිහමං මාර්ගයක් පාද ගන්න ඕනේ. ඉතින් එහෙම දුක් විඳගෙන තමන්ගේ ජීවිතය හදාගත්ත මිනිස්සු ඕන තරම් ඉන්න. ඔවුන්ගේ ජීවිත කතාව ඇහුවොත් එහෙම අපි දිනපතා මේව අහනවා, සමාජ මාධ්‍ය ඇතුළෙත් අහනවා. හැබැයි අපි ඒක හදාගන්නේ නැහැ. අපි මේ ගැන කතා කරමු. හරි, අනිවාර්යෙන් කතා කරමු. අපිට මැසේජස් ගොඩක් ආපු මැසේජස් තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරලා ඒ පිළිබඳවත් අපි කතා කරමු. ඒ අතරේ අපේ දුරකථන අංක අපි මතක් කරන්න. අපි ප්‍රවෘත්ති විරාමයට යන්න ඕන නිසා අපිට කතා කරන්න 0112 785 285 0112 785 285 අපේ දුරකථන අංකය. අනිත් දුරකථන අංකය 0112 775 766 0112 775 766 අපේ WhatsApp අංකය තමයි 0707093 93 7 0707093 93 7. අපි පටන් ගත්තේ අත්තම ජාතික වැඩසටහන ගැන ශ්‍රම දායකත්වයේ, එහෙම නැත්නම් ශ්‍රම හුවමාරුව රටේ පොදු වැඩ වෙනුවෙන්, ගමේ පොදු වැඩ වෙනුවෙන් භාවිතා කළා ගම ගොඩනගලා රට ගොඩනගන ජාතික මෙහෙවර ක්ලීන් ශ්‍රී ලංකා, ඒත් එක්කම ප්‍රජාශක්ති මේ සියලු දෙනා එකතු වෙලා කරන ජාතික මෙහෙවර ගැන කතා කරන්න. අපි මේ විරාමයෙන් පස්සේ ඔබත් එක්ක කතා කරනවා මේ ගැන. දිගටම අපිට ඔබේ අදහස් කියන්න එකතු වෙන්න, රට හදන සර්ච් ලයිට් වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි යනවා ප්‍රවෘත්ති විරාමයට.

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොඩ විතරණ
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
1: දිවයිනේ ප්‍රදේශ රසිකට අද්දිනේත් වැසි හෝගිගුරුම් සැතව සැටගත හැකි බව කාලගුණ වේදයා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු සහ බස්නාහිර පළාතේ මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ද ඊට අයත්. ඌව පළාතේ සහ මඩකලපුව අම්පාර දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝගිගුරුම් සහිත වැසි හටගැනීමේ හැකියාව පවතිනවා. වයම් පළාතෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනුම් දෙනවා. හෝමුස් සාකච්ඡා ධනාත්මක බව ඕමානයේ පවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සුරක්ෂිත කර ගැනීමේ අරමුණෙන් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ඉරානය සමග සාකච්ඡා පැවැත්වෙනවා. කෙසේ වෙතත් එවැනි ගිවිසුමක් හරහා හෝමුස් නැවත තාක්ෂණිකව විවෘත කිරීමක් සිදු නොවන බවයි ටෙහෙරාඩේ සඳහන් කළේ. කොන්දේසිවලට යටත්ව සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමක් සිදුවනු ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සාකච්ඡා සාර්ථක බව සඳහන් කළද ගිවිසුම්කට එළඹීම සම්බන්ධයෙන් කාල රාබුවක් පිළිබඳව මෙතෙක් අනාවරණය කර නැහැ. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
0: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දිනමයයි විනාඩි 8යි වෙලාව සර්ච් ලයිට් සමාජ කතිකාව මේ සමස්ත රටේම ජනතාවගේ හඬ අවදි වෙන වෙලාව. දැන් අපි අද ප්‍රධාන මාතෘකාව බවට පත් කරගන්නේ අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන සම්බන්ධයෙන්. හැම මාසයකම 4 වෙනි සෙනසුරාදා දවසේ සියලු ප්‍රජාව එකට එකතු වෙලා තමන්ගේ ආයතන, එතකොට තමන්ගේ ගමේ තියෙන ස්ථාන ටික පිරිසුදු කර ගැනීම, ප්‍රධාන මාර්ග දෙපස පිරිසුදු කර ගැනීම, වැවේ තියෙන ආක්‍රමණික ශාක ටික ඉවත් කර ගැනීම, මේ ආදී වැඩ කටයුතු ගණනාවක් මේ සැලසුම ඇතුළේ තියෙනවා. ඉතින් මේ කටයුත්ත ඊයේ දවසේදී අති සාර්ථක අන්දමින් ලංකාවේ සියලු පළාත් ආවරණය කරමින් ආරම්භ වුණා. ඉතින් මේක දිගටම සෑම මාසයකම 4 වන සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තියෙන වැඩපිළිවෙලක්. ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. රනිල්, මම කල්පනා කරේ සර්ච් ලයිට් සමාජ කතිකාව කොයිතරම් වටිනවද මේ රටේ මිනිස්සුන්ගේ හෘදය සාක්ෂිය. ඔවුන් විවිධ ප්‍රශ්න විවිධ විදිහට අර්ථකථනය කරගන්න විශේෂයෙන් දැන් අපි කතා කරන්නේ අද මේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වෙන අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන පිළිබඳව. හැබැයි අපිට කතා කරන සමහර අය මද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරන, මේ රටේ නීතිය අවභාවිත වෙන තැන් පිළිබඳව කතා කරන මිනිසුන් කොයිතරම් ප්‍රශ්න තියෙනවද ලෝකෙට හෙන්න කියන්නේ. අනේ ගරු ජනාධිපතිතුමාට මෙන්න මේක කියන්න, ජනාධිපතිතුමා දැනුවත් කරන්න, මේ සම්බන්ධයෙන් මෙහෙම කරන්න. මේක මහත්තයෙක් අපිට කතා කරන අනුරාධපුරේ රුවන් මහත්තයතුමා කියන මේ කතාවට නම් අදාළ නැහැ. මේ එල්ලුම් ගහ පොඩ්ඩක් ක්‍රියාත්මක කරන්න. හරි, එහෙම නැත්නම් මේ මද්‍රව්‍ය අපරාධකරුවෝ දේශපාලඥයෝ හොරගම් කරන අය බය වෙන්නේ නැහැ. අඩුම තරමේ මේවා සක්‍රීය මට්ටමට ගේන්නේ, මේ පිළිබඳවත් කතිකාවක් නිර්මාණය කරන. මේ එක එක දැන් අපි කතා කරන මාතෘකා පරිබාහිරව ඔවුන්ට තියෙන කියන්න තියෙන ලෝකෙට කෑ ගහලා කියන්න, ජනාධිපතිතුමාට රජයට කියන්න තියෙන දේවල් සර්ච් ලයිට් ඔස්සේ කියන්න ගන්න උත්සාහය අපි අගය කරන්න ඕනේ.
1: මොකද දැන් මේ කතාවටම සම්බන්ධ කතාවක්. ඒ කියන්නේ මේ කොහොමද හරියට කුණු ටික කළමනාකරණය කරගන්නේ, කුණු ටිකෙන් කොහොමද වැඩක් ගන්න, ඒ වගේ වැදගත් කාරණා කතා කරන්නත් පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ මාතෘකාවට අදාළ අපිට මේ කුමාර චන්ද්‍රවංශ මහත්මයා නුවරින් කතා කරන. කුමාර මහත්මයා, අයිබෝන් සුබෝදසනයි.
0: මට කියන්න ඔබතුමාගේ අදහස කොහොමද, මොකක්ද මේ සම්බන්ධයෙන්දී?
2: මම දැන් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ලක්කන්න අක්කන තමයි සාමාන්‍ය අපි අහන්නේ හැමදාම හොඳ වැඩසටහන් කරන නාලිකාව. මේ මගේ අදහස තමයි දැන් අපේ ගෙවල් වල හැම ගෙදරකම වගේ මේ බෝතල් කටු කුණු එහෙම තියෙනවා. ඒ කියන්නේ අවුරුදු ගානක් දැන් ප්ලාස්ටික් ගෙනල්ලා ගෙනල්ලා අපේ හැම ගමකම හැම ගෙදරකම අති අනිවාර්යෙන්ම බෝතල් පහක්වත් තියෙනවා ඒ ගෙදරක. ඒක රජයේ වැඩපිළිවෙලක් කරන්න ඕනේ. දැන් රජ නිලධාරි 5 දෙනෙක් ඉන්නවානේ. ඒ 5 දෙනාගෙන් වැඩක් ගන්න ඕනේ. අපි ඇත්තටම දැනට දන්නේ ගාම නිලධාරිතුමා විතරයි. හේතුව තමයි අනිත් 4-5 දෙනාම ගෙදර කරහත් ගිහිල්ලා ගම ගැන බලන්නේ. මේ ඔය කෘෂිකර්ම නිදහරි ආර්ථික සම්බන්ධනය කියලා එහෙම ඉන්නවනේ. එයාලා දැකලවත් නැහැ. ඒ කියන්නේ ගමේ එයාලා ගෙන් ගෙට ගිහිල්ලා බලන්නේ. නිකන් සැලරි එක අරගෙන ඉන්නවාගේ තමයි අපිට හැඟෙන්නේ. මොකද එහෙම නැතුව එයාලගේ දැන් කම්පියුටර් තියෙනවා. කම්පියුටර් වලින් එයා ගමේ විස්තර දාගන්න පුළුවන් එයාලට. මෙහෙම ගමේ මෙහෙම ගෙවල් 100ක් තියෙනවා මෙහෙම කියලා. ඒ වත්තේ මෙහෙම ගස් තියෙනවා, ඒ වගේ විස්තර දාගන්න පුළුවන්. ඒ වගේ තියෙද දැන් මං කුණු සම්බන්ධයෙන් කතා කරේ. ඕකේ දැන් කුණු හැම ගෙදරකම ඒ රජයේ නිලධාරීන් හරහ කරන්න ඕනේ. එක දවසක් එකතු කරන්න කියන්න ඕනේ. එකතු කරලා මේ යකඩ වෙනම ප්ලාස්ටික් වෙන බෝතල් වෙනම කියලා එකතු කරලා ගමේ පොදු ස්ථානයකට ඒවා එක දවසක් ගෙනල්ලා දෙන්න කියන්න ඕනේ. එකලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒක ගෙනියලා එක දවසක් යදාගෙන එතනින් ඒ ප්‍රතිචක්‍ර කරන තැනකට යවන වැඩපිළිවෙලක් කරන්න කියලා තමයි මගේ අදහස.
0: හොඳයි, බොහොම ස්තුතියි ඒ අදහස් දක්වීම වෙනුවෙන්.
1: මාර චන්ද්‍රවංශ මහත්මයා නුවරින් අපිට ඒ කතා කළ විස්තර කිව්වා.
0: ලංකාව හතර වටේ විවිධ පළාත් වලින් විවිධ ප්‍රදේශ වලින් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් එකතු කරමින් ඉන්නවා. මම යනවා WhatsApp ඔස්සේ කියපු පණිවිඩයකට. අපේ රටේ මිනිස්සු ශ්‍රමදානයට සහභාගී වෙන්න පොඩ්ඩක් අකමැති. හැම දෙයක්ම ආණ්ඩුවෙන් කරලා දෙනකන් තමයි මිනිස්සු ඉන්නේ. අන්න ඒ මානසිකත්වය වෙනස් කරලා හැම පුරවැසියෙක්ටම ගම ගැන, නගරය ගැන, රට ගැන හැඟීමක් ඇති කරලා ඔබේ වටිනා දැනුම, වටිනා ශ්‍රමය රටේ පිරිසිදුකමට, ලෙඩ රෝග ඩෙංගු වගේ වැළැක්වීමට, රටේ දියුණුවට යොදාගෙන තමයි මේ රජය මේ වගේ වැඩසටහන් වලින් උත්සාහ කරන්නේ. පරාජිත දේශපාලනගේ කතා, වර්ජන කතා, ජනමාධ්‍ය කතා අහලා තනි තීරණ ගන්න එපා. ඒ දේශපාලනේ දැන් ඉවරයි. ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ගමට රටට කරන හොඳම දේට, අලුත් දේට සහාය වෙන්න. ඔව්, ඇත්ත, තාමත් පසුගාමි මානසිකත්වයක් තියෙන රටක සමහර මිනිස්සු එකපාර වෙනස් කරන්න අමාරුයි. ඒකට කාලයක් යනවා. අපි ඔක්කොම එකට පොරබදලා එක මිටට දිගටම වැඩ කළොත් මේ ගම මේ රට වෙනස් කරන එක අමාරු දෙයක් නෙවෙයි. ජපානය, කොරියාව වගේ රටවල් උදාහරණයට ගන්න. ඒ මිනිස්සු නැත්තටම නැති වෙලා ඉන්න වෙලාවක රටේ පාලකයන්ට කීකරු වෙලා ගම රට ගොඩ දාන්න දැඩි කැපවීම කළා. එහෙම කැපකිරීම කරලා වැඩ කළා. අදේ රටවල් ඉන්නේ කොතනද, අපි ඉන්නේ කොතනද කියලා හිතලා බලන්න. හැම දෙයක්ම පාට කණ්ණාඩි වලින් නොබලා දැනුම නෝ බුද්ධියට ඉඩ දෙන්න. අපි අත්තම වගේ ජාතික වැඩපිළිවෙලකට සහයෝගය ලබා දෙන්න ඕනේ. ප්‍රජාමූලික වැඩසටහන් වලට පුළුවන් විදියට සහභාගී වෙමු. 2030 වගේ කාලයකදීවත් රට වඩා දියුණු මට්ටමට අරගෙන යමු. මම අම්බලන්ගොඩ සුරංග කියලා තමයි මෙසේජ් කියලා දෙන්නේ. සුරංග, බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. ඇත්තටම මේ වැඩේ වටිනවා. අපි හැමදාම සර්ච් ලයිට් සමාජ ගතිකාවත් එක්ක ඉන්නවා. මිනිස්සුන්ගේ ඔළුව හදනවට ලක්හඬ ඔබේ කණ්ඩායමට ස්තුතියි කියලා තමයි මෙසේජ් එකක් දීලා තියෙන්නේ දීපා. මම ලහිරු බේරුවලින්. මේ ආණ්ඩුව විසින් හොඳ වැඩසටහනක් යෝජනා කරලා තිනු. හැබැයි මේ පවතින ආණ්ඩුව විසින් තව නිසි ක්‍රමවේදයක් හැදිය යුතුයි. හැම දෙයකටම දැඩි නීති දැමිය යුතුයි. ඒ වගේම අපේ මිනිසුන්ගේ ආකල්ප දියුණු කරන්න ගොඩක් අමාරුයි. මිනිස්සුන්ගේ කිසිම එකමුතුකමක් නැහැ. ඉරිසියාව, කුහකකම පිරලා ගොඩක් අමාරු වෙයි මේ රට ගොඩ ගන්න. මන්නම් කියන්නේ මගේ වටපිටාවේ දකින දේවල්. කෙසේ වෙතත් ජය වේවා හැමෝටම රටටම කියලා තමයි ලහිරු බේරුවල ඉඳලා අපිට මෙසේජ් එකක් දෙන්නේ WhatsApp ඔස්සේ.
1: හරි, අතුල මහත්මයා ඉන්නවා කුරුණෑගලින්. අතුල මහත්මයා, අයිබුවන්, සුබ උදෑසනක්.
3: අයිබුවන්, සුබ උදෑසනක්. පළමුවෙන්ම මදුසංක මහත්මයා, රනිල් මහත්මයා, මේ ඔබතුමාලා දෙන්න රට සහ වගකීම කියලා ඒ වචන දෙක අරගෙන ඔබතුමාලගේ වගකීම ඉටු කරන බොහොම ස්තුතියි. මොකද මම අද ඇත්තටම කතා නොකර ඉන්න හැදුවේ අර ඔබතුමාලා රට කියලා හදනකොට ඇත්තටම මට පුද්ගලික විලිරුදාවක් තිබෙනවා. ඒ කියන්නේ මේ රට පොදු අරමුණක් වෙනුවෙන් යම් කෙසේ අපි සාමූහිකව අත්දැල් බැඳ ගන්න ඕනේ එක දම්වැලක පුරුක්ගෙන සිතවිල්ල ඔබතුමාලා මම ඒක ඔබතුමාලගේ වගකීම, බොහොම ස්තුතියි. එතකොට මට ඇත්තටම පුද්ගලික විලිරුදාවක් ආවා කතා නොකර ඉන්න බැරි වෙන්න. එතකොට ඉතිහාසයේ මිනිසුන් සාමූහිකව සංස්කෘතියක් තිබුණා, සාමූහික හිතුවා. ඔවුන්ට පුද්ගලික අරමුණු තිබුණේ නැහැ. පොදු අරමුණු කියලා ඉතිහාසයේ අපේ මිනිසුන්ගේ එහෙම තිබුණ සංස්කෘතියක් වර්තමානයේ අවුරුදු 35ක් කාලය තුල පසු මෑත ඉතිහාසයේ කාලය තුල ඒ පොදු අරමුණු සහ පුද්ගලික අරමුණු දක්වා ගේන්න මිනිසුන්ගේ ආකල්ප හැදුවා. නරක ආකල්ප හැදුවා කිව්වොත් නිවැරදි. ඒ මොකද රටේ රාජ්‍ය සහ පාලකයන් හැදුවේ ඔවුන්ට තිබුණේ පොදු අරමුණු නෙමෙයි. පාලකයන්ට ඉතිහාසයේ තිබුණේ මේ ඔවුන්ට පුද්ගලික අරමුණු. එතකොට ඒ නිසා ජනතාවටත් ඒ පූර්වාදර්ශයේ, නරක පූර්වාදර්ශයේ කේන්ද්‍ර වුණා මිසක් ඒක හිටපු පාලකව හැදුවේ නැහැ. පොදු අරමුණු වෙනුවෙන් කොහොමද ජනතාව පෙළගස්සන්නේ කියන ආකල්ප සහ චින්තනයක් හැදුවෙත් නැහැ. එතකොට වර්තමාන ආණ්ඩුව සහ රාජ්‍ය වැඩපිළිවෙලක් හැදුවා. එතකොට මේකේ වෙනස තමයි පහුගිය කාලේ ආණ්ඩු රාජ්‍යයට වැඩපිළිවෙලක් හැදුවේ නැහැ. විශේෂයෙන් අපි දැන් විවේචනය කරන ගමන් රාජ්‍ය නිලධාරීන්ට හැබැයි සුවෙච්ඡාවෙන් ඔවුන් මේ රට වැඩපිළිවෙලක් නැතුව විදේශගත වුණා. ඔවුන් දැන් රටට ඇවිල්ලා ඔවුන්ගේ ඔවුන්ට තිබ්බ සුපෝභෝගී VIP ජීවිත අතහැරලා මේ වැඩපිළිවෙලට දායකත්ව දෙන්න අපේ රටට දැන් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේ අපේ රටේ අභ්‍යන්තර හිටපු නිලධාරීන් සුවෙච්ඡාවෙන් සේවය කරමින් දැන් රට කොහොමද එක මිටට ගොඩනගන්නේ කියන ආකල්පයෙන් දැන් වැඩ කරනවා. හැබැයි ඒ උඩ තරලේ එහෙම තිබුණට බිම් මට්ටමේ තවම ආකල්ප තියෙන්නේ, තවම පහළ මට්ටමක නිවැරදි ඔබතුමාලත් ඒක මතු කරනවා. එතකොට දැන් අපි අර ඉහළ රටේ රටේ දැන් රටේ පාලකයන් විශේෂයෙන්ම සුවෙච්ඡාවෙන් මැදිහත් වෙන අපේ ආණ්ඩුව ගත්තොත් ඔවුන් සුවෙච්ඡාවෙන් යම්කිසි වගකීමක් ඉටු කරන ගමන් නිලධාරීන් ඉටු කරන ගමන් අපේ රටේ සිවිල් ජනතාව තවම එතනට මොකද ඡන්දේ දීලා පැත්තකට වෙලා ඉන්න අපිට වැඩපිළිවෙල හදන්න කියලා. මේක නිසාම මේ අපේ වගකීම තියෙන්නේ සාමූහිකව කොහොමද අපි මේක අවුරුදු 10ක් 5ක් 10ක් අපි කැපකිරීමක් කරොත් අපිට පුළුවන් මේක 75% මේ රට අපි අර සතුටින් ඉන්න සමාජයේ සතුටින් ඉන්න සියලු දෙනා අස්තල් බැඳ ගන්න සමාජයේ කොහොමද ටික දිනේ සතුටින් ඉන්නව වෙනුවට සියලු දෙනා සතුටින් ඉන්න කොහොමද ආර්ථික වශයෙන් ආකල්ප වශයෙන් චින්තනයන් වශයෙන් කොහොමද දියුණු වෙන්නේ කියන එක අපිට අවුරුදු 5ක් කැප කරොත් අපිට පුළුවන් එතනට යන්න. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාලා මාධ්‍යයක් හැටියට මේ ගන්න වගකීම නැවතම ස්තුතිවන්ත වෙනවා. මොකද මාධ්‍ය තමයි ප්‍රබල වෙන්න ඕනේ ආකල්ප හදන්න එක පැත්තකින්. මාධ්‍ය ඔබතුමාලා ඉටු කරන බොහොම ස්තුතියි රනිල් මදුසංක, බොහොම ස්තුතියි.
0: ඔබ සුදී ගුරුණෑගලින් අතුල අපිට කතා කරන්න මේ කතා කරන්නේ රටේ ජාතික අවශ්‍යතාවක් පිළිබඳව. අත්තම අත්තම් ක්‍රමය ඉතිහාසයේ පටන් අපි භාවිත කළ ක්‍රමවේදයක්. එකිනෙකා තමන්ගේ වැඩ රාජකාරී පහසු කර ගැනීම සඳහා ශ්‍රමය හුවමාරු කර ගැනීම සඳහා භාවිත කළ මේ සාම්ප්‍රදායික ක්‍රමවේදය යළි ජාතික අරමුණක් වෙනුවෙන් එකතු කරන්න වර්තමාන රජය ක්‍රියාත්මක වෙන, විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය, ඒ වගේම ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය, ඒ වගේමයි ශ්‍රී ලංකා යුද හමුදාව, මේ සියලු දෙනා එකවන්ව අත්වල් බැඳගෙන ගමේ ප්‍රජාශක්ති කණ්ඩායම් එක්කලා ගමේ ගමට ආදරය කරන, තමන් ජීවත් වෙන වටපිටාව ආදරය කරන මේ සමස්ත රටේම ජනතාවත් එක්ක එකතුලා තමයි මේ ක්‍රියාන්විතය දියත් කරමින් ඉන්නේ. ඊයේ දවසේ හරි සාර්ථකයිනේ අපි දැක්කා සියලු රූපවාහිනී මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කළ තිබුණ, විශේෂයෙන් වෙරළ කලාප ටික හරි ලස්සනට පිරිසිදුව තියෙන පවිත්‍ර ශ්‍රී ලංකාවක් අපිට හදාගන්න පුළුවන්. අපි මේ වැඩ කටයුත්ත ගැන කියනවා වගේම රනිල් තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා පරිසරයේ සුන්දරත්වය විඳින්න අපි විනෝද චාරිකා යනවා. මුහුදු වෙරළක් ළඟට වෙන්න පුළුවන්, ගංගාවක් ළඟට වෙන්න පුළුවන් යනවා. ඒ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් පොඩි අඩියක් මුඩියක් ගහලා එතන පොඩි විනෝදයක් සඳහා වෙනම පාටියකුත් ලෑස්ති කර ගන්න ඕනේ. ඒකත් කමක් නැහැ කියලා අපිට හිත හදාගන්න පුළුවන්. හැබැයි ඔබ අරගෙන ගිය ප්ලාස්ටික් අර මේ ඩිස්පොසිබල් කප්ස් ටික, ඊට පස්සේ මීදුරු බෝතල් ටික, සමහර වෙලාවට මේ සිංහයා බඩේ දාගත්තට පස්සේ අපේ කට්ටිය හිතනවා මේ බෝතලයක් කුඩු කරලා බිම දාලා කටු ටික දාලා ගියාම තමයි අපේ වීරකම. ඒක වීරකම නෙමෙයි, ඒක නිවටකම. හරි, තව කෙනෙක්ට එතෙන්ට යන්න පුළුවන් විදිහට විශේෂයෙන් දරුවෝ සමහර වෙලාවට මේ ගංගාවල් වගේ දේවල් වල උඩහ තියෙන වතුර පාර ඊළඟ වැස්සට පල්ලෙහාට ගහගෙන මිනිසු නාන මංගඩකට මේ විදුරු කටු කෑලි ටික යන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල්
1: හිතලා ඕනතරම් එහෙම අනතුරු වෙනවා. ඉතින් ගමේ මිනිස්සු එනවට කැමතිද නැහැ.
0: ගමේ මිනිස්සු කැමති නැහැනේ. සමහර මිනිස්සු දැන් ඔබට මේ අද්දගීම දිනන අර සරදීල් ගම්මානට එනවට මිනිස්සු කැමති.
1: ඔව් ඔව්.
0: හරි. පාරේ අපේ ගෙවල් වලට යන්න තියෙන පාර මේ ආයෙන මිනිස්සු ලන්ච් ඊට් ටික අරම මේවා කෑම කාලා තැන්දැන් වල දාලා යනවා. එතකොට එහෙම කොටසකුත් ඉන්නවා, තව කොටසක් ඉන්නවා. කොහොමත් මේ අපේ ගේ ඉස්සරහ ට්‍රැෆික් වෙනවා. ඒ නිසා අගමැති එහෙම මිනිස්සුත් ඉන්න. ඉතින් හැබැයි මේ සංචාරක කර්මාන්තේ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ, රටේ ආර්ථිකය හපතු පවත්වාගෙන යන්නත් ඕනේ, රට සමස්ත මේ ශ්‍රී ලාංකිකයන්ට අයිති.
1: මදුසංග දැන් ඔබ කියන කතාවේ අනිත් පැත්ත තමයි මේ ධර්මකීර්ති මහත්තයා කුලියා පිටින් ඉන්න දුරකටනේ අපි අවස්ථාව දෙමු. මේ මෙන්න මේ කතාව පොඩ්ඩක් අහගන්න. දැන් සාමාන්‍යයෙන් අපේ රට ඇතුලේ තමයි මදුසංග වැඩිම සමಿತಿ සමාගම් ප්‍රමාණයක් තියෙන්නේ. මරණාධාර සමಿತಿ, වැඩිහිටි සමಿತಿ, ප්‍රජා සමಿತಿ, ඊට පස්සේ අපේ තන ක්ලබ් විදිහට සිංහ සමාජයේ, රොටරි සමාජයේ මේ වගේව ගොඩක් තියෙනවා. මේ සියල්ලම රටේ සුබසිද්ධිය පොදු වැඩ කරන්න මිනිස්සු එකතු වෙන තැන්. ඒ කියන්නේ මිනිස්සුන්ට තාම ඇඟි අමාරුවක් තියෙනවා කියන අපි කතාවට කියන්නේ. මිනිස්සුන්ට තාම රට ගැන කැක්කුමක් තියෙනවා, වැඩ සමාජ වැඩ ගැන කැක්කුමක්
0: තියෙනවා.
1: හැමදාම ශක්තියක නෝනම් ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මේ එකමුතු වලින් තමයි මේව හැදිලා තියෙන්නේ. අපි ඉස්සෙල්ම අවස්ථාව දෙමු ධර්මකීර්ති මහතට. ධර්මකීර්ති මහතේ අයිබෝන් සුබෝදෑසනක් ඔබට.
4: අයිබෝන් මහතේ මම මේ කතාවේ කුලිය පිටින් මහතේ ඇත්තටම මම මේ කියන්නේ ඒ ඊයේ තවත් මේ වැඩසටහන බොහොම හොඳ වැඩසටහන. ওই වැඩසටහන තිබුණා මේට 70 දශකයේ මුල් භාගයේ වගේ. ඇත්තටම ඒ වැඩසටහන තුල ගමේ සමගිය කියන එක බොහොම හොඳට ගමේ මිනිස්සු අඳුරා ගන්නවා. ගමේ කරත්ත පාර සුද්ධ කළායද. ගමේ මේ මිනි කනත් සුද්ධ කළා. අද ඔය ඔක්කොම වල් බිහි වෙලා තියෙනවා. අත්තම කියන එක අද ඇත්තටම ගොවිතැනටවත් නැති වෙලා තියෙනවානේ. ඒ කියන්නේ මිනිසුන්ගේ අර සමගිය කියන එක නැතිවීම තමයි ඔය මූලික හේතුව. ඉතින් අනික මේ ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලන එකම ඉල්ලීම මේ මත්ද්‍රව්‍ය සඳහා මේ මත්ද්‍රව්‍ය වැඩසටහන බොහොම හොඳයි. ඉතින් මේ විදිහටම ගියොත් සමහරවිට මේ ඔය මත්ද්‍රව්‍ය ගාවනම් කරුව වෙනුවෙන් සමහර විට හදන්න වෙනවා ස්පීතාල ගානට බන්ධනාගාර හදන්න වෙනවා. ඉතින් මේකට එකම විසඳුම මම නම් හිතන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමම තමයි. ජනාධිපතිතුමා ඉල්ලන්නේම ඒකයි. මෙහෙම කරා නම් මේක මම හිතන්නේ මාසෙන් දෙකෙන් අවසාන කරන්න පුළුවන් දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
0: හොඳයි, බොහොම ස්තුතියි ඒ අදහස් දැක්වීම වෙනුවෙන්. අපි කතා කරමින් ඉන්නේ අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන පිළිබඳව. එහි ප්‍රගතිය සම්බන්ධයෙන්, එහි අඩුපාඩු විවේචන, මේ සියල්ල වෙනුවෙන් තමයි අපි ඉඩාවකාශය වෙන් කළ තියෙන්නේ. සමස්ත මේ රටට ආදරය කරන රටේ පුරවැසියන්ට පුළුවන් ඔබේ අදහස් කියන්න. සමහර වෙලාවට මේ හිතින අඩුපාඩුකම් ඔබට මෙන්න මේ කෑල්ල එකතුනොත් හොඳයි කියලා කොටසක් එකතු වෙන්න පුළුවන්. ඒ ඔබේ අත්දැකීම ෂෙයා කරගන්න, බෙදාගන්න ඔබට අවස්ථාව තියෙනවා. අපිට කතා කරන්න 011-2775-285 පේ දුරකතනං. ඒ වගේම WhatsApp ඔස්සේ ඔබට පුළුවන් ඔබේ අදහස ලියන්න 0.7-0.3-93-5-93-7 අපේ WhatsApp අංකයට. උදේ 9:23 අපි විරාමයෙන් පස්සේ යාලි කතා කරනවා.
5: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: නතලිය අලුත්ම සම්පතකාගෝ
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
3: ලොවක් සනසන ඔහු

0: හඬ ආරුණ්‍යෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: මේ ඔයාට ආරංචි නැත අපේ අම්ම එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
3: ඊරුමක් නැහනේ අයිසේ ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ
2: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
3: ඒ වයි බේන් කියලා
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්මරය
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
4: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ යාමට
5: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
6: evening drive with chamit and charu
1: sama anugrahaya
5: mama nan dan maram relax
7: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: පැත්තලිහි අලුත්ම සම්පතකාගෝ.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6679 579.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: රටම දකිනා නාගත හිමේ
4: සර්ච් ලයිට්.

0: ഇതിനു മതിപ്പു ജാതകളൊത്രയും മണ്ഡലയിൽ ഒത്രയും വലിയ പ്രതിഫലം പിടിക്കാൻ അഗോസ്തു മാസെ അടവന്യ സെനസുറാദ ജാതകൾ ഒത്രയും മണ്ഡലയെ ശുഭദവസാക്കളൊത്രയും പട്ടാങ്കമു കട്ടക ലഗ്നെ വാസനവാൻ താങ്ക് പഹലവ തിസ് എക്ക പണസ്തുന് കട്ടക ലഗ്നെ പഹലവ തിസ് എക്ക പണസ്തുന് വാസനവാൻ താങ്ക് ഹയ അട്ട പഹത്തുന് കട്ടക ലഗ്നെ പഹലവ തിസ് എക്ക പണസ്തുന് ജയഗ്രഹയാങ്ക് വിശേഷാങ്കെ ഹയ അട്ട പഹത്തുന് ജയലൊത്തറയ്യേ നിൽബി ജയലൊത്തറയ്യേ വി ഇംഗ്ലീസി അക്ഷരേ വാസനവാൻ താങ്ക് എക്ക ബിന്ദുവ ദെക്ക എക്ക එක බිඳුව දෙක එක වී ඉංග්‍රීසි අක්ෂරය අද සම්පතල උතරයි අංක රටාව 86 886 5886 A 86 886 5886 A හඳහනේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 2 9 18 57 සිංහ ලග්නය 2 9 18 57 වාසනාවන්ත අංක ධන නිදානේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 50 56 64 සහ 68 ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 50 56 64 සහ 68 මෙගාපවල් උතරයේ S ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 13 වාසනාවන්ත අංක 8 58 61 සහ 67 S ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 13 වාසනාවන්ත අංක 8 58 61 සහ 67 ගොවිසෙතේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3 25 29 39 U 3 25 29 39 මහජන සම්පතේ A ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 1 5 8 8 6 ඒ 7 1 5 8 8 6 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්
1: උදේ 9 විනාඩි 34 අපි කතා කරමින් ඉන්නේ අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලය ඒ වගේම ප්‍රජාශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද හමුදාව සමස්ත මේ රටේ ආදරණීය පුරවැසියන් සියලු දෙනා එකට එක්ුණු ජාතික ව්‍යාපෘතියක් විදිහට තමයි මේ පවිත්‍රතා වැඩපිළිවෙල අත්තම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සෑම මාසයකම හතරවන සතියේ තමන්ගේ ගම පිරිසුදු කිරීම තමන්ගේ පරිශ්‍රයන් පිරිසුදු කිරීමේ කාර්ය මේ තුල සිදු වෙනවා. අපිට WhatsApp ඔස්සේ පණිවිඩයක් ලැබී තිබුණා. මෙන්න මෙහෙම කතාවක් තමයි ඔහු කියලා තිබුණේ. මම ඊයේ අත්තම ජාතික ව්‍යාපෘතිය එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරපු කෙනෙක්. වැඩේ තියෙන්නේ ගමට යනකොට රාජ්‍ය නිලධාරීන් මේ වැඩේ කරන්න ඕනේ, ගමේ ගෙදර ඉස්සරහා කානුව සුද්ධ කරද්දිවත් එළියට බහින්නේ නැති මිනිස්සු කොටසක් හිටියා. ඉතින් මේ වැඩේ මේ විදිහට කරන්න බෑ. අනිවාර්යෙන් තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන කානුව ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම ඒ අයගේ වගකීමක් කරලා නීතියක්වත් සම්මත කරගන්න වෙනවා. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. බහුතරයක් මිනිස්සු සහයෝගය දෙනකොට තවත් කොටසක් හිටියා. ඒක අපේ වැඩක් නෙවෙයි. ඒක ඕනනම් නගර සභාවෙන් ඇවිල්ලා සුද්ධ කරපු දෙන් කියලා බලාගෙන ඉන්න. හැබැයි ඩෙංගු මදුරුව ඇවිල්ලා දෂ්ට කරනකොට නගර සභාවට ගිහිල්ලා පියාඹගෙන ගිහිල්ලා නගරාධිපතිට නෙවෙයි විඳින්නේ. නේද? කුණු ගානුව තියෙන වතුර එකතු වෙන තැන තියෙන රොඩු බොඩු ටික එකතු වෙලා තියෙන අපවිත්‍ර පරිසරයේ තියෙන ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ ඒ ආසන්නී ජීවත් වෙන ඔබ. ඒ නිසා මේ පිළිබඳව නෛතික රාමුවක් ඇතුලේ හරි ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් හොඳයි කියලා ජිත් මහත්තයා තමයි මගේ දැන් මේ මැසේජ් එක දීලා තිබුණේ.
0: මදුශංක අපි දැන් එකතැනක කියනවානේ තරුණ තරුණියෝ මේ වැඩේට නෑ. ග්‍රාම සේවා වසමක තරුණ තරුණියෝ අපි හිතමු එක ග්‍රාම සේවා වසමක ඇතුලේ තරුණ තරුණියෝ 800ක් ඉන්නවා
1: කියලා.
0: යූත් ක්ලබ් එකක් හැදුවොත් 50ක් නෑ හොයාගන්න. තරුණ මේ යවුන සමාජයක් හැදුවොත්, ක්‍රීඩා සමාජයක් හැදුවොත් 50ක් නෑ හොයාගන්න. එහෙම කිව්වට ඇක්ටිව්, එහෙම නැත්නම් ක්‍රියාකාරී තරුණ පිරිස් නැතුවාම නෙවෙයි. තාක්ෂණයත් යොදාගෙන තරුණ පිරිස මේ වැඩේට ඈඳ ගන්න. එහෙම නැත්නම් ගමේ පොදු වැඩකට ඈඳ ගන්න පුළුවන් යම් යම් ක්‍රමවේද තියෙනවා තරුණයෝ ළඟම. අරුණ අයිබුවන් සුබ දවසක්.
2: මොනේ අයියේ මේ
0: මොනේ

0: වැඩ කරන කියලා ඉතුනා නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ. ඔය කියන තරම් අමාරුත් නෑ ඔය වැඩේ අත්තරම් බැලුවට.
1: මේ ඉන්න තාරුණ්‍ය ලෑස්තිද අරුණ මේ වගේ වැඩපිළිවෙලකට එකතු වෙන්න? ඔබ තරුණයෙක් විදිහට ඔබ වටේ ඉන්න පිරිසට කිව්වොත් එහෙම හෙට හවසට අපි එකතු වෙලා ඉස්කෝලේ පොඩ්ඩක් සුද්ධ කරලා දාමු, එහෙම නැත්නම් අපි පන්සල පොඩ්ඩක් පිරිසුදු කරගන්න ඕනේ, එහෙම නැත්නම් සමිති ශාලාව ළඟ ටිකක් සුද්ධ කරගන්න ඕනේ, ප්‍රජාශාලාව පවිත්‍ර කරගන්න ඕනේ කියලා පණිවිඩයක් දුන්නොත් තරුණ ප්‍රජාව එකතු වෙයි කියලා විශ්වාස කරනවද? ඔබ වටේ ඉන්න තරුණ ප්‍රජාව එක මේ පිළිබඳව
0: හිතන්න පුළුවන් රටේ වැඩක් නේ.
1: අපේ රටේ වැඩක්, අපේ තරුණ පරම්පරාව තමයි මේක අතට ගන්න ඕනේ. මොකද හැමදාම රජයෙන් දේවල් බලාපොරොත්තුෙන් හිටපු පරම්පරාව නෙවෙයි මේ, තනියම සෞත්සාහයෙන් නැගිටින්න පුළුවන් කියලා හිතන පරම්පරාවක්. අරුණ මේ බොහොම ස්තුතියි කතා කළා. අරුණගේ අදහස බොහොම කෙටි, හැබැයි ඉතාම ඍජු වඩෙන අදහසක්. ජාතික තරුණ සේවා සභාවටත් මේ ක්‍රියාන්විතයේදී එකතු වෙන්න පුළුවන් පාර්ශ්වකරුවෙක් දෙන මේ අරුණ යෝජනා කරන කාරණාව ඇතුළේ ඒ කාරණාවක් තියෙනවා. දැන් ජාතික තරුණ සේවා සභාව සතුව රටේ දැවැන්තම තාරුණ්‍යයේ බලය තියෙන. ඉතින් මේ පිරිසත් ක්ලීන් ශ්‍රී ලංකා එකත් එක්ක එකතු වෙලා මේ ජාතික වැඩපිළිවෙලට එකතු වෙනවා නම් ගමේ තාරුණ්‍ය ගමට නායකත්වය එකතු කරන ගමන් අනුන්ගේ ගමක් නෙමෙයි සුද්ධ කරන්න කියන්නේ නේද රණිල්? මේ පිරිසුදු කරන්නේ තමන්ගේ ගම, තමන් ජීවත් වෙන වටපිටාව. අපි හැමෝටම තියෙන වගකීමක් රටේ තාරුණ්‍ය විදිහට, රටේ අනාගත විදිහට. අපි හැමෝම එකතු වෙලා මේ ජාතික වගකීම ඉටු කරමු. මේ අත්තම සම්බන්ධයෙන් විතරක් නෙමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල ඇතුලේ අනතුරු අවම කර ගැනීම විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් ওই තරුණ කණ්ඩායම් ගැන කතා කරද්දී පහුගිය දවස්වල නේද බයිසිකලයේ පොත ඔට්ටුවට දාලා ජීවිත ඔට්ටුවට දීපු තරුණයෝ ගැන අපි අහන කාලෙක තමයි මේ තරුණිය කතා කරලා කියන්නේ. නෑ අපිට WhatsApp group එකක් හදාගෙන පුළුවන් අයියේ මේ වැඩේට දායක වෙන්න. අපි තරුණ පිරිස විදිහට අපි ලෑස්ති. අඳුර මේ තරුණියට නිවැරදි නායකත්වයක් හම්බ වෙනවා නම්, නිවැරදි දිශානතියක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් අපි ගමේ ඉන්න තරුණ සේවා නිලධාරීවරුන්ටත් යෝජනා කරන ඔබේ කණ්ඩායමත් එකතු කරගන්න. ඔබේ යූත් ක්ලබ් එකේ පිරිස එකතු කරගෙන ඔවුන්ගේ ව්‍යාපෘතියක් විදිහට මේ ව්‍යාපෘතිය කොටස් කරවන්න වෙන උන්ට අවස්ථාව හදලා දෙන්න. අත්තම ජාතික ව්‍යාපෘතිය ජාතික තරුණ සේවා සභාවත් එක්ක මේ රටේ තාරුණ්‍යත් එක්ක ඉස්සරහට අරගෙන යන වැඩ පිළිවෙලක් බවට පත් කරන්න අපි අලුතින් හිතමු. අලුත් අලුත් යෝජනා එකතු වෙනකොට තන නේද සංවාද වෙන දන තමයි අලුත් මතවාදයන් නිර්මාණය වෙන්නේ. ඉතින් අත්තම ජාතික ව්‍යාපෘතිය ඉතාම වටිනවා. ඒ ජාතික ව්‍යාපෘතිය තව තවත් හැඩ කරලා මේ වැඩේ ලස්සනට සමස්ත රටම පිරිසිදු ශ්‍රී ලංකාවක් කරන්න කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්නේ. WhatsApp පොස්සේ පණිවිඩයක් අපිට ලැබිලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට උවමනාව තියෙනවා පිරිසිදු පරිසරයක ජීවත් වෙන්න. හැබැයි ඒක කවුරු හරි කරනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. මෙන්න මේ මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕනේ. මේ කියන මමත්, මේ කියන කතාව අහගෙන ඉන්න ඔබත් ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න ඒක නෙමේද ඇත්ත. ඇත්තටම ඇත්තත් ඒක තමයි. කවුරු හරි අපේ පරිසරය පිරිසිදු කරලා දෙනව නම් අපි කැමති. අපි සමහරවල් අරගෙන අපේ රටේ ගෙදරින් එළියට එනකොට ගෙනාපු කුණුමලු ටික තැන් තැන් වලට දාලා රණ ඉල්මන් අර කිව්වේ ගම්මාන පාරගෙන මහරගම. ඔව්. එතනින් යනකොට අපි නහය වහගෙන
2: යනවා.
1: අපෝ මහා මාර නගරය.
2: මාර මිනිස්සුනේ.
1: ආ මාර මිනිස්සුනේ ඉන්නේ. අනේ මන් දන්නේ නැහැ මුංගි ගෙවල් වල තියෙන කුණු ඔක්කොම මෙතෙන්ට ගෙනත් දාලා කියලා බැන බැන අපි යනවා. හැබැයි අපේ ගෙදර කුණු ටික තියෙන්නේ ඒ අර සුන්දර වෙල්ලෑයි. හරි. ඉතින් එහෙම කවුරු හරි කෙනෙක් මේක ගොඩ දානකම් බලන් ඉඳලා නම් කවදාවත්
2: කරන්නේ නැහැ. අනිත් එක මෙහෙකුත් තියෙනවා.
1: ඔව්.
2: මේ වෙල්ලෑය අපේ නෙවෙයි.
1: ඔව්.
2: ඈ ඉස්සරහ යන වාහනේ කුණු ටික දාගෙන යනකොට අපි දැක්කේ නැහැ වගේ ඉන්නවනේ. ගඳයි කිය කියන්නේත් අපි තමයි. වාහනේ දානකොට අහක බලන් ඉන්නෙත් අපි තමයි. ඒ කියන්නේ සමාජ අසාධාරණයක් දැක්කහම දව ඉස්සර කතාවේ අරුණ.
1: ඔව්.
2: තරුණිය ඉන්නවා දැක්කොත් ෂෝට් ඇන් ස්වීට් කිව්වා අයින් වුණා. වැඩේ කරා අයින් වුණා. ආයි අනම්මනම් ಗುಣ කතන නැහැ. වැඩේ ඉන්නවා. ඒ වගේ සමාජ අසාධාරණ විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා. ඕන දැනක බස් එකේ කෑ ගහනවා. පෝ ලැජ්ජේ බලන වර මිනිස්සු කෑ ගහන බනකොට කෑ ගහලා තියෙන්නේ කාට හරි ගෑල්ලාමෙන්ට කාටද අසාධාරණයක් වුණාම. බස් එකේ ටිකට් එක රුපියල් මේ දෙකක් අඩුවෙන් දුන්නාම. ඊටු හරියට දුන්නේ නැති වුණාම. එතකොට කොන්දොස්තර කෑ ගහනකොට කවුරුවත් ඒ මිනිස්සයාගේ පැත්තට කතා කරන්නේ නැහැ. කොන්දොස්තර මහත්තයා වැරද්ද කරා නම් ඒ කවුරුත් එයාට විරුද්ධව කතා කරන මිනිස්සයාගේ පැත්තට කතා කරන්නේ නැහැ. යෝ බලන්නකෝ කෑ ගහනවනේ කියලා ඉන්න. හැබැයි තමන්ට වුණොත් ඒක සමහරලාට කරබාගෙන ඉන්න වෙනවා. ඇයි තමන්ටත් කවුරුත් එකතු වෙන්නේ නැහැ. සමාජයේ එහෙම තත්ත්වයක් නිර්මාණය වීමත් හරි භයානකයි. සමාජ අසාධාරණයක් වෙන තැනක හැමෝම එකතු වෙන්න ඕනේ.
1: හැමෝම එකතු වෙන්න ඕනේ. කවුරු එකතු වුණත් නැති වුණත් ඒ අසාධාරණයට විරුද්ධව ඔබ කතා කරන්න යන්න ඕනේ. කතා කරනවා කියන එකෙන් අර අපි කියනෝනේ ප්‍රශ්න දාගන්න බෑ කියලා. ප්‍රශ්න දාගන්නේ කටෙන් කතා කරන්න ඕනේ එක අතින් පයින් කතා කරන්න ගියහම ප්‍රශ්න වැටෙනවා. තාරුණ්‍ය අපි තරුණයෝ එහෙම කොහොමද අයිනෝ හොම්බරි වටින්න දෙකක් කියන දැනට යන්න නෙමෙයි. හැබැයි මේ අසාධාරණේ කොඳුස්තර මතේ ඔයා ඔය ඉතුරු නොදී මේ බස් එකේ දැන් 50ක් ඉන්න. එතකොට රුපියල් 5 ගානේ තියාගත්තම ඔයාලට මෙච්චර ගානක්. ඔයාද දවස ටර්න් මෙච්චර ගානක් කරන මාසෙට මෙච්චරයි. එහෙම කරන්න එපා. මිනිස්සුන්ට මේ

0: සාධාරණය කරන්න. ඔයා ටිකට් පතක් කඩලා දුන්නේ නැත්නම් ටිකට් එක දෙන්න අනිවාර්යෙන්. මේ ටිකට් එක දෙන්න හැම මනුස්සයෙකුටම ටිකට් එකක් දෙන්න. ඒකනේ යුතුයකම ඔයාගේ. ඒක පැහැදිලි කරලා මේ මනුස්සයට කියලා දෙන්න පුළුවන් කම අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒකයි අසාධාරණ දුරුදෝ කතා
1: කරන්නේ. ඔක්කොම අපිට මේ අමුතුමක් තියෙන හොරණින් මලිත් මලිත් අයිබෝන්.
2: අයිබෝන් මාත්‍යා.
1: ඔව් කතා කරමු.
2: මාත්‍යා දැන් අපි අපේ ගේ ඉස්සරහා පාර සුද්ධ කරගත්තත් ඒ ගමේ ඉන්නම මිනිස්සු ඉන්නවා ඕක කරලා හරියන්නේ කාටද කියලා කියන අය. අපිට සංගමයට සුද්ධ කරන්න කවුරුත් නැතුණත් අපේ ඒ ඉස්සරහා වටපිටාව සුද්ධ කරගත්තත් අරම කියලා කියලා යනවා.
1: ඔව්.
2: බකරුගේකට මාත්‍යා කුණු ගෙනල්ලක් දාලා යනවා.
1: දාලා යනවා. ඕක තමයි ඇත්ත කතාවනේ. ඕකනේ ඇත්ත කතාව.
2: මගේ රට මේ රට මගේ රට කියන නාමය කාගක්වත් එක්කල නෑවා. ගමේ ඉන්න කසිප්පුකාරේ අරංගොල්ලොයි මේංගොල්ලොයි ඒගොල්ලන්ට තමයි ඔක්කොම චන්ඩි පාට් අරවෙන ඔක්කොම. හොඳින් සාධාරණව ඉන්න මනුස්සයෙක්ට මේ තැනක් නෑ.
0: මේ කේදවාචකේම තවත් පැතිකඩක් රණිල් මේ කියන්නේ. දැන් බලන්නකො එතුමගේ තියෙන මේ දැන් අත්තම කියන ජාතික වැඩපිළිවෙල එන්න කලින් මේ මනුස්සය මේ වැඩේ
1: කරන්නේ.
0: තමන්ගේ ගෙදර ඉස්සර මට මතකයි අපි පුංචි කාලේ අපේ තාත්තලා මේ වැඩේ කළා. පාර ඉස්සරහා තියෙනෝනේ අපි අර කියන්නේ පොඩි තනකොළ තීරුවක් වගේ. මේකේ තනකොළ ටික කපන්නේ සුද්ධ පවිත්‍ර කරන්නේ කානුවේ වැලි රොඩු හිර වෙලා තියෙනවා නම් ඒවා පිරිසුදු කරලා පුළුස්සලා දාලා ඒ වැලි ටික අයින් කරලා වතුර පහලට ගලාගෙන යන්න පුළුවන් විදියට කානු පද්ධතිය පිළිසඟර කරන වැඩේ තමන්ගේ නිවස ආසන්නයෙන් ඉදිරියෙන් ගමන් කරන මාර්ගයේ පිරිසිදුව තබා ගැනීම තමන්ගේ කාර්යභාරයක්. අදටත් මගේ ගමේ මිනිස්සු ගැන මං හරි ආඩම්බරෙන් කතා කරනවා. ඇත්තටම මේ පාරේ කිසිම දැනග රණිල් මේ මගේ ලේන් එකේ ප්ලාස්ටික් පොලිතින් ටොෆි කොලයක්වත් අඩුමතරමේ සිගරට් ෆිල්ටර් කොට එකක්වත් නැහැ. හරි මිනිස්සු ඒ තරමට තමන්ගේ වටපිටාව විශේෂයෙන් ඔය අපේ ගෙවල් ආසන්නයේ අංගල්ල 3-4 දෙනෙක් ඉන්නවා එක කොලේ දෙක ගමන් එකතු කරනවා. ඔබ විශ්වාස කරන මේ ITN එකට පිටිපස්සේ මේ රනිල්ට මේ අත්දැකීම තියෙනවා. අපේ ITN එකට පිටිපස්සේ තියෙනවා ලස්සන වැවක්. මේ හරි ලස්සන වැවක් තියෙනවා. විදේශික මහත්තයෙක් ඉන්නවා. හැමදාම ඔහුගේ රාජකාරිය හැන්දෑවේ 3:00 වෙනකොට මේ වික්‍රමසිංහපුර බතරමුල්ල කොට්ටාව මේ අවට අතුරුගිරිය මේ ප්‍රදේශයේ ජනතාව දන්නවා. අපි ඇවිල්ලා වැවදිහා බලාගෙන අයිස්ක්‍රීම් එක කාලා අයිස්ක්‍රීම් එක ඔතලා දෙන කොලේ බිම දාලා යනවා. හරි විදේශ රටකින් ලංකාවකට ආපු සුදු මහත්තයෙක් අපේ රටේ තව තරුණයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එකතු කරගෙන අර බියර් බෝතල් ටික මිනිසු තැන්දැන් වල දාලා ගිය ටින් ටික හරි මේ ටික දවස ගාන එකතු කරලා ඒවා නිවැරදිව කළමනාකරණය කරනවා. වෙලාවකට ඇත්තට මේ මිනිස්සයා අපි පාර යනකොට දකින්නකොට අපිට ලැජ්ජ හිතෙනවා රණි.
1: ඔව් ගුණ බෑග් දෙකක් අරන් යන්නේ කොයි වෙලෙයිද?
0: එයාගේ අතේ හැම වෙලෙම ගුණ බෑග් එකක් තියෙනවා. හරි ඒ බෑග් එක හිස් බෑග් එකක් නෙවෙයි. එතුම පාරේ ගමන් කරන හැම වෙලෙම ඒකේ කුණු තියෙනවා.
1: කුණු තියෙනවා.
0: හරි. එයාගේ රටේ ඉඳලා ලංකාවට එනකොට ගෙනාවු කුණු නෙවෙයි. මේ රටේ මිනිස්සු ටොෆි කාලා ටොෆි කොලේ බිමට දාන්න එපා පුතේ කියන වගකීම දෙමව්පියෝ කියලා දුන්නේ නැහනේ. ඉස්කෝලේ ගුරුවරයර මේක කරන්න බැරි අපි මේකේ මේ විද්‍යාත්මක පැත්තත් කතා කරමු කරණින්. ඉස්කෝලේ ටීචර් කියලා දෙනවා පුතේ තැන් තැන් වල කුණු දාන්න එපා පැටියෝ. හරි. ඔයා මේ විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ. මේක තමයි ඔයාගේ ක්‍රම. ඔයා තැන තැන කියලා ගහන්න එපා. හරි. මේ පාඩම ඉස්කෝලෙන් ඉගෙනගෙන මොන්ටිසෝරියෙන් එළියරෙනකොට හරි එහෙම නැත්නම් මොන්ටිසෝරියට දරුවව උදේට එකතු කරගෙන එනකොට අම්මයි තාත්තයි කුණු මල්ලක් පාරට විසිකරනවා. දැන් ගුරුවරයාට හදන්න පුළුවන්ද මේ දරුවා? දරුවා දැක්කේ දරුවා ප්‍රායෝගිකව අත්විඳින්නේ ගෙදර සිද්ධ වෙච්ච දේවල්. ඉතින් මේ වගේ ගොඩාක් අපි ගැඹුරින් හිතලා වෙනස් කරගන්න ඕන තැන් කන්දරාවක් තියෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරමු, සංවාද කරමු. මේවට එකඟ වෙන නොවන පිරිස් ඉන්න පුළුවන්. හැබැයි මේ කියන කාරණාවල මහා ගැඹුරක් තියෙනවා. මේ රට ලස්සන රටක් වෙනවා කියන්නේ සංචාරක ආකර්ෂණය තව තවත් වැඩි වෙනවා. සංචාරක ආකර්ෂණය වැඩි වෙනවා කියලා කියන්නේ අපේ ටුවරිසම් ගොඩ යනවා. ටුවරිසම් ගොඩ යනවා කියලා කියන්නේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. රටේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කියලා කියන්නේ අපි හැමෝම සතුටින් කාලා බීලා ඉන්නවා. ඉතින් ඒ ලස්සන රට හදාගන්න අපිට පුළුවන් නම් කොයිතරම් වටනවද? ඕකේ දියුණු රටවල් සංචාරක කර්මාන්තයේ සුපිරි ගණේ පවතින රටවල් වලට ඔබ ගිහිල්ලා තියෙනවා නම් ඔබට ඒ අත්දැකීම ඇති අඩුමතරමේ. හරි දුම්පානයට පොඩි වයසේ ඉඳන් ඇබ්බැහි වෙච්ච මිනිස්සු ජීවත් වෙන රටවල් හැබැයි එක සිගරට් කොටයක් පාරේ අපිට දකින්න හම්බෙන්නේ නැරනේ. ඒ නිසා අපි කියන්නේ තමන්ගේ රට මේ මගේ රට බුලත් විට හපල චොරස් ගාලා එකපාර පාරමැද්දට කෙල ගහන මිනිස්සුන්ට බස් එකේ ඩ්‍රයිවර් මහතුරු ත්‍රිවිල් එකේ ලොරියේ රියදුරු මහතුරු අපි දන්නවා නිදිමත නිසා බුලත් විටක් හපනවා. හැබැයි ඒ බුලත් විට හපල පාරමැද්දට කෙල ටික ගහනකොට දෙපාරක් ඉදෙනවනේ මේ මම කලි මගේ රටට අගෞරවයක් අපකීර්තියක් මගේ රට මේ අපිරිසිදු වෙන්නේ. ඒ හැඟීම කෙනෙක්ට දැනෙන්නවා නම් මේ රට බොහොම ලස්සන තැනක් කරගන්න පුළුවන්. අපිට හැමදෙමක් තියෙනවා.
1: ඔව් පොළොන්නරුවෙන් සිරිසේන මහත්මයා. සිරිසේන මහත්මයා අයිබෝවන්.
2: ඔව් අයිබෝ මහත්මයා.
1: කියන්නකෝ ඔබේ අදහස. ඔව්
2: ඒ සමාජයේ ඔය මිනිස්සු කියන ඉතිදේම පසුබහින්න මම ඕන කරනවා හැමෝටම අජාසත්ථානවල සාමල ඉන්නවා ඉන්නවා ප්‍රජාසත්යන ඉන්නවා හැමදේම මුල්තනින් ඉන්නවා මොකද හේතුව පන්සල පාන සමනාන යාපුචුවල ඕනෙ ඉන්නවා මාත්‍යන වෙලා තින මුතුන් දෙනෙක් මහත්තුව නීතිය මදි කියලා මම එලාම ඉන්නවා නීතිය මදි මහත්මයා මෙච්චර දුක් දිනනොත් නෑ මේ අහනල්ල මොකද හේතුව මේකට මුදල් ඔයාලා අපේ සියලු දෙනාගේ බඳු බුදල් තමයි මහත්මයා මේ විනාශ වෙන්නේ. ඔයාලා අපේ බඳු බුදල් තමයි පොඩි ආයේ හරි දැන් ඒ බඳු බුදල් තමයි බඳු බුදල් වලින් යන්නේ. ඒකෝ මේ හනන්න නම් මහත්මයා අඳින් තියෙන්න ඕනේ. හරි මහත්මයා බොහොම ස්තුතියි. ඔබතුමාට යන්න.
0: බොහොම ස්තුතියි. ඒ අදහස් දක්වීම වෙනුවෙන් මේ රටේ සියලු පුරවැසියන්ට අයිඩියක් තියෙනවා රට ගැන කතා කරන්න. තමන් මොන තත්ත්වයේ හිටියත් මොන විදිහට හිටියත් මේ රටට ආදරය කරන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඒ ගෞරවනීය අයිතිය වෙනුවෙන් හඬ නගන්න කැමති පුරවැසියා වෙනුවෙන් තමයි සර්ච් ලයිට් සමාජ කතිකාව තියෙන්නේ. අපි සෑම සතියකම ඉරිදා උදේ 8 ඉඳන් 10 වෙනකම් මේ ගුවන් කාලේ වෙන්කලේ ඔබ වෙනුවෙන් අපි කතා කරන්නේ සමාජයේ දැවෙන ප්‍රශ්න, සමාජයට අත්‍යවශ්‍ය ප්‍රශ්න, සමාජයේ මිනිස්සු කතා කළ යුතු මිනිසුන්ට කියන්න තිබුණ හැබැයි අහන්න කෙනෙක් නොතිබුණු මාතෘකාවන් ඔස්සේ තමයි අපි කතා කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන ඔබේ අදහස් තවමත් අපිට කියන්න පුළුවන්. අපිට කතා කරන්න අපි විරාමයක් අරගෙන යලි කතා කරමු. උදේ 9:00 විනාඩි 49යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුදැවිල්ලද, දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද, අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස් ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස් ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න. රටම දකිනා නාගතහිනේ සර්ච් ලයිට්.

0: අපි කතා කරමින් ඉන්නේ අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන පිළිබඳව. මේ ගත වෙන්නේ අන්තිම විනාඩි 10, උදේ 9 විනාඩි 50 වෙලාව. අපි ඉක්මනින්ම මහනුවරට යන සූදානම්. රනිල් මහනුවරින් සම්බන්ධ මහත්මිය, අයබෝන් සුබෝදයසනක් අපිට කියන්නේ කොබද මේ ගැන.
1: අහෝ සුබෝදයසන, බොහොම ස්තුතිය වෙන මේ අවස්ථාව ලබා දුන්නට. මම කියන්නේ අපේ රටේ ගොඩාක් දෙනා දැනටත් පොලිතින් ප්ලාස්ටික් පුච්චනවා. හැමෝම කඩයක් ආසන්නේම හානුවට දාලා පුච්චනවා. සමහර කඩවල ඉන්නේ කියනවා ගෙදර ගිහිල්ලා යාලා පුච්චර දානවා කියලා. නමුත් සමහර ළමයින් ගිහින් මොකද සමහර වැඩිහිටියෝ කියනවා අපි ලිපට දානවා කියලා. සමහර අය ගෙවල ලිප මොලවන්නේ ගිනි මොලවන්නේ ඔය පොලිතින් ප්ලාස්ටික් ටික දාලා යෝගට් කෝපේ එහෙම කාලා ලිපට දාන්නේ. මගේ ඇස් දෙකෙන් දැකලා කියනවා. එතකොට අනිත් එක මහත්මයා මේ පහුගිය දවස්වල ඩෙංගු වැඩි වුණා, අපේ ඉතිහාසයේ වැඩිම වාර ගන්න වැඩි වුණු වතාව. ඒක වැඩි වුණ එක හේතුවක් තමයි කාලි බෝතල බියරටි. අපි ගන්න පාරක මලනික දෙක ප්‍රදේශයක් නැහැ. අන්න ප්‍රදේශය එකම වාගේ නම් මේ කිලෝමීටරයක් දුර අපි ඇවිදගෙන ගියොත් අපිට විල් බැරක් එකක් හෝර කාරයක් එකතු කරන තරමට කාලි බෝතල බාගේ බෝතල බියරටි එකතු වෙනවා. එක්ක මේ බියරටි මේ නිෂ්පාදනය කරන ඒ ආයතන වසා දමන්න නැහැ නැත්නම් හිතකර නිෂ්පාදන ඇසුරුම් වල හිතකර ද්‍රව්‍යයක් අසුරලා දෙන්න ඕන ශරීරයට. හිතකර ගොඩක් ළමයි ඇඩික්ට් වෙලා ඉන්නවා. දැන් ස්කෝල 9-10 පන්ති වල ඉඳලම එයාලා ඒක බීලා දෙගුරුවරුන්ට කීකරුත් නැහැ, දෙමාපියන්ට කීකරුත් නැහැ කියන දයක් අහන්නේ නැහැ. එයාලා තන බියර් එකක් බීලා ගෙදර ගියාම ස්කෝලට ගියාම එයාලා අයියලා කියලා ඒ ලෙවල් එකක් ගන්න තියෙන ෆෝන් එක බන්න විතරමයි දන්නේ ළමයි. නිරුත්සාහමඤ්ඤක ගහ අඳුරන්නේ නැහැ. මේ පරිසර අහිතකරතාවෙන් මේ පිච්චුනහම මේවා පිච්චුහම වායු ගෝලයට අහිතකර වායුව පිටුන ඒ දැනුවත් නැහැ. ගම් අතර ඉන්න මිනිස්සු දන්නේ නැහැ. නගර කඩයක් කරාට කඩේ කරන මොලේ තිබ්බට ලාභ ලැබුවට මිනිසුන්ට ඒවට මොලයක් නැහැ, බුද්ධියක් නැහැ. මේ වගේ මේ ඇත්තටම පබ්ලිසිටි එකක් නැහැ මේ ගැන මිනිසුන්ට. මේ වගේ හානි කරයි කියලා මිනිස්සු දැනුවත් නැහැ. එක්ක මේ පොලිතින් සාස නිෂ්පාදනයේ සාධාරණ මොන අපේ කරනවා නම් හරි. අපි පීචි කාලේ අපේ සීය පිරිවැස්සේ අබරල පොලේ ඒක පොලේ තමයි මාළු අරගෙන අපි ඔක පරිසරයට දැම්මට පරිසරයට හානියක් වුණේ නැහැ. දැන් එන්න එන්න පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදන වැඩි, බහුජාතික සමාගම් වැඩි, ඔය නිෂ්පාදන වැඩි. ඒව නිෂ්පාදකේන්ට එක්ක කියන්න ඕනි අජනජියත් වෙලා පරිසර හිතකාමී ඇසුරෙන් නැත්තම් මේ නිෂ්පාදනය කරන්න එපා. එහෙම දෙන්න ඕනි නියෝගයක්. නැත්තම් මේ ඔක්කොම කම්පැනිටික වහලා දාන්න ඕනි. හරියටම වැඩි ගොඩක් අය මන් දන්නවා ප්‍රසිද්ධ අයත් ඉන්නවා මේ කම්පැනි වලට සම්බන්ධ වෙලා. නමුත් බිල්ලට අරගෙන තියෙන මේ දැනට හැදෙන ළමයි ටික, ඒ ළමයි 9-10 ඉඳලාම ඔයවට පුරුදු වෙලා ඉන්නේ. කරුණාකරලා අන්නේ නිෂ්පාදන ටික එක්ක නතර කරන්න. එහෙම නැත්නම් ශරීරයට හිතකර නිෂ්පාදනය, පරිසරයට හිතකර ඇතුළු මොකද නිෂ්පාදනය කරවන්න ඕන. තදුව මේකට දැඩිසේ නැදිහතිය යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා.
2: හරි, බොහොම ස්තුතියි අපිට කතා කරේ සමන්ති මහත්මිය නුවර ඉඳන්. බොහොම ස්තුතියි ඔබතුමියගේ අදහසට. මේ වගේ ගොඩක් අය ගොඩක් අදහස් කිව්වා. අපි අන්තිම විනාඩි කිහිපේ ඉන්න නිසා මට මේ ආපු WhatsApp message එකක්. මම මේක ඔක්කොම කියනවා. මේක කියලා මේ අදහසේ තවත් පැතිකඩක්, එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ තවත් පැතිකඩක්. ශ්‍රමදානය හොඳයි, ඒත් හැමදාම මේක කරන්න බෑ. පරිසරය අපිරිසිදු නොකර සිටීම ජනතාවගේ වගකීමක් බව තේරුම් ගන්න ඕන. ඒක ඔහෙලගේ වගකීම කියලා කිව්වට ජනතාවගේ ඔළුවට යන්නේ නැහැ. එහෙම යනවා නම් දැන් ගිහිල්ලා තියෙන්න ඕනේ. අවුරුදු කීයක් ඔය කතා අහලා තියෙනවද? තාම පුරුද්දක් විදියට කුණුමල්ල වතුරට දාන මිනිස්සු කොච්චර ඉන්නවද? පාසල් මට්ටමේ වැඩසටහන් වලින් නම් යම් ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒත් ඒවා කල්ගත වෙන වැඩ. අපිට එච්චර කල් බලාගෙන ඉන්න බෑ. අත්‍යවශ්‍යම කළ යුත්තේ පරිසරය පවිත්‍ර කිරීමට දඬුවම දරාගත නොහැකි මට්ටමකට ඉහළ දැමීමයි. නීතිය ක්‍රියාත්මක කරලා විස්තර ප්‍රසිද්ධ මාධ්‍යවල විසුරුවා හරින්න ඕනේ. එතකොට තමයි මිනිස්සු දෙවරක් හිතන්නේ. මේ විදිහට ශ්‍රමදාන කර කර හිටියොත් ටික කලක් යනකොට මිනිස්සු කියාවි මේවා සුද්ධ කරන අය කාලෙකින් ආවේ නැහැ කියලා. තමන්ගේ වගකීම වෙන කෙනෙකුට පැවරීම අපේ පුරුද්දක් කියලා යහු කියන්නේ ඇත්ත කතාවනේ.
0: මේ දැන් අර මේ සම්බන්ධ මහත්මිය කියපු කතාවේ තව කැලලක් දෙන්නුනේ. මේ රජය ඉතාලම යහපත් තීන්දුවක් ගන්නවා. අර මේ පොලිතින් කවරයක් අපි කඩේදී සෝමාගට් එකේදී ගද්දි එකට ගාණක් අය කරනවනේ. ඔව්,
2: දැන් ඒක ආයි නිකන් නෑ වගේ
0: නේ. දැන් හොඳටම යනවා ඒක. හරි, මම මේ ඊයේ පෙරේදා ඔය සුපර්මාකට් එකට ගියාම
2: සුපර්මාකට් වල හරියටම වැඩේ
0: සිද්ධ වෙනවා. සාමාන්‍ය කඩවල් වලදී එහෙමනම් මේක මේ ටිකක් අක්‍රමවත්. සුපර්මාකට් එකේදී ඔවුන්ට තියෙන්නේ පරිසරය ගැන හැඟීමකට වඩා එතන තියෙන ලාභය පිළිබඳ හැඟීමක්. ඒ නිසා බෑග් එකක් ඕනද සර්, මැඩම් බෑගයක් ඕනද කියලා ප්‍රශ්න කිරීමක් කරනවානේ. මම දැක්ක ටිකක් දරා ගන්න බැරි තරම් බඩු බාහිරාදී ප්‍රමාණයක් වුණත් අතේ තියාගෙන දැන් යනවා ෂෝක් එකට වාහනේට. හරි,
2: සහ රිදිමල් අමතක වෙන්නේ නැහැ.
0: දැන් රිදිමල් අමතක වෙන්නේ නැහැ. රිදිමල් අනිවාර්යෙන් තමන්ගේ බෑග් එක බොහෝ වෙලාවට තියාගෙන ඉන්න. ඉස්සර එහෙම නෙමෙයිනේ. ආවා මොන හරි ෂොපින් බෑග් දෙක තුනකට බඩු ටික පටව ගත්තා. විශේෂයෙන් දැන් ওই වැඩේදී මේ සුපර් මාකට් වලින් ලොකු අවුල් කෑල්ලකුත් සිද්ධ වුණානේ. හරි කැරට්ටලේටත් චොපින් බෑගයක් හම්බෙනවා, ලීක්ස් ගහටත් බෑගයක් හම්බෙනවා. මේ විදිහට බෑග්ස් කන්දරාවක් ඔය සමාජයට මුදාහැරීමේ එක්තරා වගකීමක් ඇත්තරම සුපිරි වෙළඳසල් ජාල බාර ගන්න ඕනේ. උන් තමයි වැඩිපුරම ප්‍රමාණයක් දවසකට ගෙදරකට මේ පොලිතින් ප්ලාස්ටික් ලබා දුන්නේ. හැබැයි දැන් ඒක සමනය වෙලා, ඉතින් ඒකටත් අපි ස්තුතියි කියන ගමන් පොලිතින් ප්ලාස්ටික් නිවැරදිව කළමනාකරණය කරන ගමේ කට්ටිය එකතු වෙලා මේ අත්තුම ජාතික ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න මේක කවුරුත් කරනකන් ඉඳලා හරියන්නේ නැහැ. මම කියන්නේ ඔබ ජීවත් වෙන වටපිටාව ලස්සනට තියාගන්න. සමහර අය ඉන්නවා හරි ලස්සනයි, හරි ලස්සන ඇඳුම් අඳිනවා, බ්‍රෑන්ඩඩ් හොඳ වාහනයක් පදිනවා, හරි ලස්සන සුවඳක් හමන සෙන්ට් එකක් පාවිච්චි කරනවා. හැබැයි ගෙදර වටේ කුණු කන්දක් තියාගෙන ඉන්නවා.
2: හිතවතුනි අවසානේ කියන්න තියෙන්නේ අත්තම නිසා බත සරි කරගන්න පුළුවන් වුණා, රටටම බත දුන්න අත්තම නිසා අපේ ගැමියෝ අපේ පාරම්පරික හෙළ සංස්කෘතිය අත්තම කියන්නේ මිනිස්සු එකිනෙකා පිළිබඳව සහජීවණෙන් ජීවත් වුණු සංකල්පයක්. ඒ සංකල්පේ වර්තමානයට ගෙනල්ලා අපේ රට ගොඩ දාන්න එකතු වෙමු කියන ගමන් අපි ප්‍රශ්නයක් ඇහුවා.
0: ජයග්‍රාහී සුබ දවසක්. මම මධුශංක්,
2: මම රණීල්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණිය මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: 2026 පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ උදෑසන 9:30ට ආරම්භ වුණා. ඒ දිවයිනපුර මතස්ථාන 1723කදී මෙවර විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පිරී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිංහල බාධ්‍යයෙන් පිරී සිටි සිසුන් සංඛ්‍යාව 220,366ක්. දෙමළ බාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පිරී සිටි බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරලිනගේ මහත්මිය ප්‍රකාශ කළේ. අටදහසකට අධික සංඛ්‍යාවකගේ සිරුරු ගාසා සුන්පුරුවලට යටවී ඇති බව ගාසා සිවිල් ආරක්ෂක බලකාය පවසනවා. ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරය තුල 8000කට අධික පිරිසක් අතුරුදන් අතර ඔවුන් සුන්පුරුවලට යටවී ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඊ දිනෙදිද මියගිය පුද්ගලින් දහරව දෙඩුගේ සිරුරු සුන්පුරු තුල සිරවේ සිට දිස්වා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. කඩාවැටු ගොඩ නැගලිවත් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් සුන්පුන් වලට යටව තිබෙන සිරුරු සුවා ගැනීමට දැඩි අපහසුතාවයක් උද්ගතව ඇති බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ. 2023 වසරේ ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වූ දිනේ සිට මේ දක්වා ගාසා තීරයේ 73,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂණපත් ඇති බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. මෙලක ලක්කඩේ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Mark.
1: Good morning. රවින්දත්තක මියුසික් ගරාජ් වෙලාව උදේ 10:03යි.

0: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක
1: Music Garage with Rock.
0: Hi, good morning. ඔද 10යි විනාඩි 10යි වෙලාව. ඊයේත් මම මේ වෙලාවට ආවා. අදත් මම ඔන්න මේ වෙලාවට ඇවිල්ලා තියෙනවා. බලන්න තින්නේද මගේ ආදරේ ඔයාලට තියෙනනේ. ඊනම් නුපුරුදු වෙලාවක සුපුරුදු දවසක සුපුරුදුත් නෑ මට සුපුරුදු නෑ ඔබට සුපුරුදු නාට. හැබැයි තින් අද සුපුරුදු වෙලාවට සුපුරුදු මම ඇවිල්ලා ඉන්නවා. මියුසික් ගරාජ් අරගෙන ලංකාවේ හිට්ම සින්දු අහන්න වට chance එකක් තියෙනවා. ඉතින් දවල් 12 වෙනකන් මාව ආදරෙන් අහන් ඉන්න කියලා මතක් කරනවා. ලස්සන සින්දු ගොඩක් ඔයාලට අහන්න දෙන්නත් මං ලෑස්ති. මං දන්න ඔයා ඒ සින්දු ඔක්කොම අහන්නත් ලෑස්ති කියලා. හැබැයි මේ පිටර මැසේජ් එකක් දැම්මනම් මට තවත් සතුටුයි. 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 මගේ නම්බර එක විවෘතයි. ඉක්මනින්ම මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ලස්සන සින්දුවක් ඔයාගේ කරගන්න. ඕකේ. එහෙනම් මම වැඩ ටික පටන් ගන්නම්. මේ පැත්තට ඉක්මනින් එන්න කියලා මතක් කරනවා. දවල් 12ට කලින් ලස්සන සින්දුවක් ඔයාගේ කරගන්න. මං හිතුවා මේ හින්දි සොන් එකෙන් මගේ වොයිස් එක ඔයාලට කතා කරන්න දෙන්න ඕනේ. මම මොම්නේ කතා කරන්නේ ඔයාලට කතා කරන්න මොකද? හින්දි සින්දුවකින් වැඩ ටික පටන් ගන්න ඕනේ කියලා මං හිතුවා. මයා මයා හුඟේ මේක අහලා අපි තව ටිකක් කතා කරමු. මේ පැත්තට කෝල් කරන්න, මැසේජ් කරන්න පුළුවන්. මං රවින්ද්‍යා. එනවා හරියටම දවල් 12 වෙනකන්.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ලංකාවේ හිට් වූ සින්දු දෙකක්

0: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක
1: Music Garage with Rock.
0: ද දහය විනාඩි විස්සයි වෙලාව මසි ගරා ජාගනීනේ රොවින්දයක්ත් එක්ක ඉතිංහා මංකිව ප්‍රෝග්‍රමික පටන් ගදදිම මෙපත්‍ර මැසේජුගක් දාන්න කියලා බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත නම්බක වවෘතයි ඔන්න එහෙම මැසේජි කරපු කට්ටියෝ මදා කරන තමයි මම්මෙල් ඇස්ති වෙන්නේ ආසපදවසාකි රවින්දයාදවා අපිට ලස්සන සිින්දුවක් දෙන්න පුළුවන්ද කියලා හනෝ අනිවාර්යම පුළුවන් වෙන්න පුරෙන් රසල් නොන මානේල් දුවල් දෙන්න සුසාන සුරේණී පුතා සුලලිත එවගේම පොඩි අය ජේකබ් ඔබේත් නේතන් චුටි දුව තීර්ෂා ඇතුළු ලක්කඳහන හැමෝමත් එකතු කරන් සිදුවක් ගන්න ඕනි කියලා තමයි කියන්නේ. ඔන්න මං කටි ඔක්කම ගොඩක් ආදරෙන් මතක් කරනවා අපේ ළඟ සොන්ග් එකට. එතික මං යන හදන්නේ ගිනිගත් හේන පැත්තට ගිනිගත් හේන සහන් මැසේජ් එකක් දාලා තියෙනවා. අක්කේ මං ඔයාව අහගෙන ඉන්නේ කියලා. Thank you. ඔන්න මං ඔයාවත් මතක් කරනවා සහන් ගොඩාක් ආදරෙන්. සුබ උදෑසනක් මාවත් සින්දුවකට එකතු කරගන්න මං අම්බලන් ගොඩින් සුරංග ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ FB live එකක් එන්න බැරිද කියලා අහනවා පුළුවා. මං try එකක් දෙන්නම් එන්න. Thank you so much ආදරණීය ඉල්ලීමට. මං ඒකත් කොමාරි ඉෂ්ට කරන්න try කරනවා හරිද? Hi Ravindya, good morning. එනකම් බලාගෙන හිටියේ කටහඬ හැවෙනට පස්සේ තමයි මැසේජ් එකක් දැම්මේ කියලා කියනවා. බලන්න ඉතින් ඒ ආදරේ දිනේෂ් සේනපුරෙන් තමයි මැසේජ් එක දාලා තියෙනවා. ඔන්න දිනේෂ් මං ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා අපේ ළඟ song එකට. ඒත් එක්කම හයි රවි අක්කි, මම රමේෂ. විඳුගේ song එකක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. අනිවාර්යයෙන්ම පුළුවන්. අපේ chart එකේ තියෙනවා විඳුගේ song එකක්. ඒක මං අනිවාර්යයෙන්ම දෙනවා ඔයාට යන්න කලින්. බොහොම ස්තුතියි රමේෂ. ඔන්න මම ඔයාවත් මතක් කරන ඊළඟ song එකට. ඒත් එක්කම good morning ලක්කඬ. මම නිල්මිණි අරලිය ලන්දට සින්දුව දෙන්නකෝ කියලා කියනවා. අනේ ඉතින් chart එකේ නෑනේ. මම try එකක් දෙන්නම්. කොහොම හරි ඊළඟ කෙනාට හරි කියලා යන්නම්. ඔයාලට ඒ සින්දුව දෙන්න කියලා. Okay. Hi, good morning Pancho. සුපුරුදු ලැංගතු කමින් අදත් ආව මියුසික් ගරාජ් අහන්න අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ නිසංසලා කුමුදුනි මැසේජ් එකක් දාලා තිනවා. මැලේසියා වල ඉඳන් තමයි හැමදාම අපි වහන්නේ. බොහොම ස්තුතියි ආදරෙන් මැසේජ් කරාට. ඉතින් ඔයාලට chance එකක් තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 07:03 935 937 මං ආයෙත් නම්බර් එක මතක් කරන්නම්. 07:03 935 937 නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් ලස්සනම සින්දුවක් ආගෙම කරගන්න අහන්න. ඒත් එක්කම බර්ත්ඩේ විශ් එකක් කරන්නත් තියෙනවා. ලස්සන කෙනෙක්ට බර්ත්ඩේ විශ් එකක් කරන්න ඕනි. ශාන්ති තිලකරත්නගේ උපන්දිනය තිබුණා දැන් දවස් මං හිතන්නේ 1, 2, 3, 4 විතර ගිහිල්ලා ඉවරයි. කමක් නැහැ. ඉතින් අදනේ මට chance එකක් හම්බුනේ විශ් කරන්න නේද? සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ඔන්න මාත් ගොඩාක් හදවතින්ම ආදරෙම ප්‍රාර්ථනා කරන ඔයාට. ඒත් එක්කම වගේ චූටි පැටි ආතියුනුත් ගොඩාක් ආදරෙන් විශ් කරා කියන්නේ කිව්වා. එයා තමයි එතකොට ඔයාගේ පුතා නවෝ දෙවගේම ඔයාගේ දුව ගයිෂි අනිත් දුව හන්සනි නේද? එයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන අපි ඔක්කොම ගොඩක් ආදරෙන් විශ් කරනවා. ඒ නිසා ස්පෙෂල් මේ බර්ත්ඩේ song එක මං ගන්න ඔයාට. Happy birthday.

0: Welcome to live a new green life.
1: Samaraya adhyakshanaya Priyanta Pranando.
2: Me? ඔයාට ආරංචි නැද්ද? අපේ අම්මා එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
3: ඒරුමක් නැහනේ අයිසේ. ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ.
2: අම්මා ඉන්නවා කියන්නේ. කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
3: ඒ වයි බේන් කියලා.
1: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: Robbie, hit was in the Tekka.
1: Music Garage with Robbie.
2: උදේ 10යි විනාඩි 38යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හගෙන ඉන්න වෙලාව. දැන් ඉතින් මං යන්න හදන චැට් එක පැත්තට මං කියෝ ආට මට මැසේජ් එකක් එවන්න කියලා. 07:03:93:5:93 නම්බර එක විවෘතයි. 07:03:93:5:93. අද ඉතින් ඉදිරි දවසනේ. අද ශිෂ්‍යත්ව ලියවුණා කියලා මට නිකම්ම මතක් වුණා. මේට අවුරුදු ගානකට කලින් මම ශිෂ්‍යත්ව ලියුව පැටිනේ. චූටි ළමයි පාවානේ. එයාලා ශිෂ්‍යත්ව ලියනවත් ඇති. ඉතින් ඒ ලෙවල්ස් උත් පටන් ගන්නයි හදන්නේ. ඉතින් මේ දවස්වල මම හිතලා සමහර අයට පොඩ්ඩක් නෙමෙයි වැඩිපුර බිසි සහ ඔළුවට පොඩි ස්ට්‍රෙස් ගතියක් වගේ එක්කුත් ඇති. හැබැයි සමහර අයට දැන් ස්කූල් නිවාඩුත් තියෙනවා නේද? කොහේ හරි යන්න ප්ලෑන් කරලා ඇති. එහෙම නැත්නම් කාටූන්ස් බලන්න ඕනි කියලා ඇති. ඔය වගේ එක එක දේවලුත් ඇති. ඉතින් ඔයක මම ලක්කඩහගෙන හිටියනම් ඉතින් තවත් නියමයි. ඉස්කෝලේ යාළුවෝ ටිකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහන්න ඕනට පුළුවන්. මම පිටර මැසේජ් එකක් දැම්මොත් 07:03:93:5:93 නම්බර එක විවෘතයි. ඔන්න මං ආයෙත් මතක් කරා. අපි බලමු chat එකේ කවුද ඉන්නේ කියලා. හා යක්කි මම ශමල්ෂා නාතාන්ඩියේ නාරවිලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ අම්මයි මායි අක්කි වහගෙන ඉන්නේ කියලා කියන බොහොම ස්තුතියි. අම්මා චන්දිමා ඒ වගේම තාත්තා සුරංග අයියා චතුවත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න ශමල්ෂා මම ඔයාව ඔයාගේ ෆැමිලි එකේ හැමෝම වයි ගොඩාක් ආදරෙන් මතක් කරන ඔයලග සින්දුවට. ගුඩ් මෝර්නින් අක්කි මටත් සින්දුවක් ඕනි. සද්දටම ලක්කඳ අහගෙන ඉන්නේ. කළුතර දොඩන් ගොඩින් තිමිර. තිමිර වමට ඊයේ මැසේජ් කරා මට මතක විදිහට. ඉතින් ආවත් මම මතක් කරනවා. ඒත් එක්කම මහරිකම පැත්තට යන්න ඕනි. අජන්තෝ ඉන්ද්‍රජීත් ඒ වගේම යසරත්න කුමාරි කුමුදු සන්ධ්‍යා දර්ශන කෞෂි මදුෂාණී ජීවනි ඒ වගේම ශ්‍රීමාලි කරු ගාමිණී කුමාර උමේෂ් මෙන්න මේ හැමෝම සද්දට මා වහගෙන ඉනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. Thank you so much. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලාත් කියනවා, ජය වේවා කියලාත් කියනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම අපි වහගෙන හැමෝටම ජයම වෙන්න ඕනි කියලා. හරිද? Hi, good morning. චනු රත්තටින් මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි චනු. ඔන්න මම ඔයාවත් මතක් කරනවා ඊළඟ සොන් එකට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා නිසල් හිමංග කොට්ටාවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මම ඔයාවත් මතක් කරා. Hi, good morning. අක්කි ඔන්න මාත් වහගෙන ඉන්නේ වෙනද වගේම හින්දි සොන් එකක් දෙන්න කියලා කියනවා. හින්දි සොන් එකක් අපි මුලදී ඇහුවා. මං තව එකක් නම් අපේ ප්ලේලිස්ට් එකේ නැහැ. අපි බලමු. හරිද? ටැමිල් එකක් නම් තියෙන ඒක ප්ලේ කරන්නම්. ජෝගේ සින්දුව. අවිසාවලෙන් චමු. ඔන්න මං චමු ආවත් මතක් කරනවා. ඒත් එක්කම හයි රවින්ද්‍යා. මං යටියන්තෝටින් චමු දුම්යංගන. එයාගේ අම්මා ඉන්ද්‍රා, ලොකුවම මංජුලා, හොඳම යාළුවා දහම්සාර අන්තුලිත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඒත් එක්කම ගුඩ් මෝර්නින් නංගි මටත් ලස්සන සින්දුවක් දෙන්න. දුමින්දයවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා කැකිරාවෙන් දිලිනි මැසේජ් එකක් දාලා තියෙනවා. තව මැසේජස් ටිකක් තියෙනවා. පොඩි වෙලාවක් දෙන්න මං කියන්නම්. නිරෝ සජිත් ඔන්න ආවත් මතක් කරනවා. පුමා මතක් කරනවා. ඉන්දික ප්‍රසන්න ඒ වගේම මනෝජ් කිං ක්‍රිෂ්ණ කියලා කෙනෙක් ඉන්නවා. එයාවත් මතක් කරනවා. ඉමානෝ ඉන්නවා. එතකොට අපි ආවේශිකව එකතු කරගන්න ඕනි. අසංක ඉන්නවා ඊශ්‍රායල් වලින්. ඒ වගේම මෙතු උත්පලා මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරන් අපි ඊළඟ සින්දු අහන්න තමයි ලෑස්ති වෙන්නේ. වෙලාව 10:42. තව වෙලා තියෙනවා නේද? දවල් 12 වෙනකන් ඔයාලට පුළුවන් මම පැතර මැසේජ් එකක් දාන්න. 07:03:93:5:93 නම්බර එක විවෘතයි ආවෙනුවෙන්ම ඉක්මනිම මැසේජ් එකක් දාන්න. තව මැසේජස් ගොඩාක් තියෙනවා. ඒක මැසේජ් එකක්වත් මම මිස් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ හැමෝම මම මතක් කරනවා. පොඩ්ඩක් ඉන්න, පොඩි වෙලාවක් දෙන්න මට. හරිද? මේ සින්දු අහලා අපි තව ටිකක් කතා කරමු. දවල් 12 ටික කලින් මේ පැත්තට එන්න කියලා ඔන්න මම ආයෙත් ආදරෙන් මතක් කරනවා.

0: 10යි විනාඩි 45යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: ඒ ගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම් කුත්වාගත්තයි බයකරන්න එපා රැට් ඉන්දයන් නැතිව නේ
2: අපි බොරුවට බයනේ එතකොට සීංචි මාමට සතුටුයිනේ
3: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
4: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක එතකොට අපිට හරි බයයි
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිතා

0: फिर अनुतुनाई दशमा पहा अनुतुनाई दशमा हाथा लखांडे रेडियो आईटीएन सेबे श्रीलंकिया हांडे
1: विलाव पेरवरी कुलहाई
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රත්මලන ප්‍රදේශයේ දිවසකට අත්බෝම ප්‍රහාරයක් එල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒගාකිස පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ වැටලීමකදී මොරටුව සහ රත්මලන ප්‍රදේශවල සිදු කළ වැටලීමේදී අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 21, 26, 28 සහ 30 යන වයස්වල පසුවන පුද්ගලයන් පිරිසක්. රත්මලන නිවසකට අත්බෝම් ප්‍රහාරයක් එල්ල කිරීම දැනට විදිස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙවීම මත සිදු ඇති බවටයි හෙළිව තිබෙන්නේ. පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් ඊට හේතු වෙති බවයි. ඩොල්ෆින් සුලිකුණාටුවෙන් නිරිත දිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ල වී තිබෙනවා. පළවෙනි කාණ්ඩයේ සුලිකුණාටු ක්ලිස් සැලකෙන ඩොල්ෆින් පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමාගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයේ කේන්ද්‍ර කර ගනිමින් සුලිකුණාටු ආරම්භ වී ඇති බවද සඳහන්. ඒ බලපෑම හේතුවෙන් ජපානයේ ගුවන් ගමන් 500කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ගෝෂිමා සහ ඔකිනාවා ප්‍රාන්තවල පදිංචිකරුවන් 260,000කට ආසන සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. සුලිකුණාටුව ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර චීන වෙරළට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඒ හේතුවෙන් ෂැන්හයි, ෂේජියන් සහ ෆුජියන් ප්‍රදේශවලට දැඩි වර්ෂාව සහ ගඟ වතුර අවදානම් හටගත හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කිරීමට චීනයේ මේ වන විටත් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක
2: Music Garage with Rock
1: මුසිකරාශ් රවින්දත් කහගෙන ඉන්න වෙලාව 11:04.

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
0: එකලහයි විනාඩි 8යි වෙලාව. මං කියන්නේ මේ කරන වැඩේ හරියන්නේ නැහැ. මෙහෙම මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙද්දි මේව කියන්න නැතුව ඉඳලා හරියනවද මෙච්චර වෙලා? දැන් මැසේජස් ගොඩක් වෙලා නිවුස් එකෙන් පස්සේ මැසේජස් ගොඩක් ඇවිල්ලා. දැන් මම මේව කොහොම හරි කියන්න ඕනි. ඉක්මනින් මතක් කරන්න මං කටි ඔක්කොම කොහොම හරි මතක් කරන්න තියන්න කලින් හරිද? අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. පවුල හැමෝමත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි පාදුක්කෙන් පැතුම් මැසේජ් එකක් දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි රවි. බොය ගුඩින් සුමනත් නවරද වාම හගෙන ඉන්න මැනික කියලා කියන බොහොම ස්තුතියි සුමන. ඔන්න මම ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන් අපේ ළඟ සොංග් එකට. ඒත් එක්කම මටයි මගේ සුදුටයි සින්දුවක් දෙන්න කියලා ජයන්පති බුලත් කොහොපිට ලවල ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ආවත් මතක් කරනවා. ඒත් එක්කම අපිවත් සින්දුවට එකතු කරගන්න කෑගලෙන් දුමින්ද ලක්මාල්, චතුරිකා මිහිරාණි, දුව සහෙලි නුමායා, පුතා හිරුජ සස්සිදු, මෙන්න මේ කට්ටියවත් ඔන්න මම මතක් කරනවා. මැසේජ් එක කිව්ව දැහුන්නේ නැණි කියලා කියනවා. කිව්වා චානු රත්තටින්. ඔන්න මම ආව මතක් කරනවා. ඒත් එක්කම අක්කි හොඳින් නේද? මං අමිල කෑගලෙන් දැන් ඇම්බිලි පිටිය ආමි කැම්ප් එකට වෙලා අපි අහගෙන ඉන්නේ කියලා කියනවා. කරුණාදාස ගමගේ එක්කම තමයි අහගෙන ඉන්නේ කියලා කියන බොහොම ස්තුතිය. ඔන්න අමිල මම ආවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම රක්වාන පැත්තට යන්න ඕනේ. රක්වානේ ගුණසේකර නිතරම ලක්කඳ අහනවා කියලා කියනවා. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. එයාගේ දුවලා දෙන්නවයි පුතාවයි, ලොකු දුව දුලංජලි, පුතා මාධව, බාල දුව සහනි, ඒ ඔක්කොම එකතු කරන් සිදුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ගුඩ් මෝර්නින් මා තහන මා සිරි කුමාර් උරුබොක් කිනම් මැසේජ් එක දාලා තියෙන්නේ. ඒත් එක්කම සුබ උදෑසනක් හක්කේ. මං අම්බලංගුඩින් සුරංග. අපිවත් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා අහනවා. මී ඔයාගේ ඇත්තම කටහඬද? මොනවද දෙයියේ නෙමෙයි අහන්නේ. ඒ කටහඬ භාවනාවක් වගේ කියලා තියෙනවා. මට ලැජ්ජයිත් එක්ක මේක නම්. Thank you so much ආදරණීය මැසේජ් එකට. බොහොම ස්තුති සුරංග. ඔන්න මං ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම ආයුබෝ වේවා මඩපාතෝ ලක්ෂ්මෙන් තමරා නිශාන චේතනා තේජෝ අවෝරේ. එතකොට පුංචි පුතා භාග්‍ය අවිෂ්ක එක්කම සේරුවා වලින් කෙඩියේ සමරසිංහ මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න එකතු කරගන්න කියලා WhatsApp එකට ආව මැසේජස් ඔක්කොම කියව. දැන් ඉතුරුලා තියෙන normal messages, same messages ටික මං කියවන්නම් ඊළඟ සින්දුවේදී. හරිද? ඒත් එක්කම එකතු කරගන්න ඕනේ ගිෂුව. ගිෂු කියන එයාගේ අම්මයි තාත්තයි අයියායි අක්කයි බබා සංජු. එතකොට එයාගේ අම්මයි තාත්තයි ලොකු අම්ම කට්ටිය මේකතු කරගන්න කියලා ඔන්න මතක් කරනවා. ඒ වගේම වසන්ත මදුසංකාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. එතකොට ඉමානුව මම මතක් කරා. ඔය කට්ටිය තමයි ඉන්නේ මේ පැත්තෙන් මතක් කරන්න. කෞෂි හායි. ඒ වගේම සුරේෂ් මං ඔන්න ආව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඉස්සරිනම මාවහනවා ආදරෙන්. Thank you so much. මම ඔයාවත් මතක් කරන ගමන් අපේ ඊළඟ සින්දුව අහන්නයි හදන්නේ. කෞෂි ඔයාව මම මතක් කරා. එතකොට DJ ප්‍රදීප් ආවත් මම මතක් කරනවා. 11 විනාඩි 11 වෙලාව, ලස්සන වෙලාවක්, හොඳ වෙලාවක්. අපි මේ සින්දුව අහලා තව ටිකක් කතා කරමු. ඔය විදිහටම දවල් 12 වෙනකන් රවින්ද්‍රව ආදරෙන් අහගෙන ඉන්න ඕනේ. හරිද?

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අසන්න
1: ඒ ගමන මේ දෙන්නව බය කරන්න සෙල්ලම් කුත් හොයාගත්තායි බය කරන්න එපා රැට් නින්ද යන්න නැතිව නේ
2: නෑ අපි බොරුවට බය වුනේ එතකොට සීංචි මාමට සතුටුයි නේ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක එතකොට අපිට හරි බයයි
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
2: එකොළහයි විනාඩි විසි එකයි රවින්ද ඇත්තක මියසික් ගරාජ් ආරණින වෙලාව. දැන් මම මේ කල්පනා කරේ පැය 27ෙම ලක්කඩ ඇහුවනම් ඒ මෙච්චර ගමන මැසේජ් එකක් දෙන්නේ නැත්තේ තරහයි. එයා කියන හායි රවින්දයා පැය 24ෙම ලක්කඩ ඇහුට අද තමයි ඔයාට ඉස්සලාම මැසේජ් එකක් දැම්මේ කියලා තරහයි. නව ගායනෙන්දන් ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න කියලා කියන බොහොම ස්තුති මැසේජ් එකට ඔන්න මම මතක් කරනවා. හැබැයි මත් තරහයි. හරියට එක්කම ගුඩ් මෝර්නින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. පානදුරෙන් මාලා රංජනී පුතා සහේෂ මහත්තයා නිහාල් ඇතුළු පවුල හැමෝමත් පානදුර රාජකීය පුතා ගියාලුව නවෝත් ඇතුළු හැමෝමත් එකතු කරන් සිද්ධාක් දෙන කියලා තමයි කියන්නේ. ඕකේ එතිකම රුක්ෂාන් එකතු කරගන්න ඕනි ගලේවල නුවන්පුරෙන් තම මැසේජ් එක දාලා තියෙන්නේ. නිවාඩුවට රක්කණින් සින්දුවකට එකතු කරගන්න කියලා කියන නිරුක්ෂිකා පුතා ශාකිය අභේෂික් ඒ වගේම ඔන්නේ පවුල හැමෝමත් එකතු කරන් සිද්ධාක් ගන්න ඕනි කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි. ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා දුර තුන්දෙනා ගගනි අමාෂා ඕෂනි. එතකොට මැසේජ් එක දාලා තියෙන්නේ දඩම් ගස්ලන්දෙන් නිරෝෂා. ඔන්න නිරෝෂා මං ආවත් මතක් කරන ගොඩක් ආදරෙන් ඉලඟ සින්දුවට. ඒත් එක්කම මං කිව්වා මේ ඊළඟට මම මට නෝමල් මැසේජ් කරපු කට්ටියව මතක් කරනවා කියලා. දැන් මම ලෑස්ති වෙන්නේ යාළුවෙක් එකතු කරගන්න. හම්බෙකම පැත්තට යනකොට සේපාලිකා අහපු වහගෙන ඉනෝ කියලා මැසේජ් එකක් දාලා තිනවා. යගේ තාත්තයි අම්මයි අක්ලා දෙන්නයි අයියලා තුන්දෙනායි එකතු කරන් සිද්ධාක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. හා යක්කී සිද්ධාක් අහන්න එකතු කරගන්න සසිත අයියා, අදීප, ඕෂාන්, එතකොට රණිදු, දනුජ, රසින්දු, තාරික, ප්‍රමෝදි, අම්මයි, නංගී, අක්කයි, අයියයි, අයියලාබයි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දිලක්ෂි කඩුවලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒත් එකම දිනුෂිකා ඉන්නව මාපල ගමින් වෙන දෙයක් ඕන වෙන ඕන දෙයක් වෙච්චාවි සින්දුව සහ 18 වන්නම් නම් අහලා ඉවරයි. වෙන ඕන දෙයක් වෙච්චාවි සින්දුවක් දෙන්නම් මං යන්න කලින්. ඒත් එක්කම දංගොඩින් හිමාශි සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා කෙන අම්මයි අක්කයි අප්පච්චි ලකනහර හැමෝමවයි. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න සෙව්වන්දි තම මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ අම්මයි ලක්මාලි, අම්මා ලක්මාලිනේ, තාත්තා කුමාරයි රත්නපුරෙන් තමයි කට්ටිය අපි වහගෙන ඉන්නේ කියලා කියන බොහොම ස්තුතියි. එතකොට අලව පැත්තට යනකොට උපාලි අපි වහගෙන ඉන්න ඔයා කියනවා. අධිපතිතුමිය යාළගේ ෂොප් එකේ අධිපතිතුමාවයි, ඒ වගේම වසන්ත සමාන් ඇතුළු සමිත නිලන්ති ඇතුළු ලකනහන හැමෝමත් එකතු කරගන්න කියලා. ඕකේ. හා යකි කොහොමද මං සංචිකාර් කියලා ගස් කඩින් අම්මි ශ්‍රියානි, එතකොට නංගි සහේදී මලිලා දෙන්නයි ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. ඔන්න මම මතක් කරන ඔක්කොම ලව. ඒත් එක්කම මේ අම්මට කෝල් කරා රත්නපුරේ රත්නෙන් තමරා කුමාරිය. ඔන්න තමරා මම ඔයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. ඒ විතරක් නෙවෙයි මට කෝල් කරා නුවරින් සංජීවත් මතක් කරගෙන අපි ළඟ සින්දු අහන්න යන්නේ. ඕමාන් වලින් කුමාරිත් ඉන්නවා. ඔයාවත් මතක් කරනවා ළඟ සින්දුවට සමරසිංහ ජයන්ත, ඒ වගේම UD මේ කට්ටියවත් එකතු කරා. බාචිකල සින්දු අහලෙමු.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ටේකියා සුරකින් මගතොට රේඩා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි යටේ එන්එල්වි දනට තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
4: Ravindra Tega Music Garage Agnina Velava 11:30.

0: hobby. Hit was Sindhu Tekka.
1: Music Garage with Rock.
2: එකලහයි විනාඩි 35යි රවින්දත් එක්ක මියුසික් ගරාජ් හැංගනින්න වෙලාව බලන්න. ඉතින් දැන් 10ට අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. එහෙ ඇරලා මෙහෙ ඇරලා බලද්දි දෙයනේ 11:00 පහ වෙලා ඉවර. තව පැය භාගයක්වත් නැහැ මට මේ පැත්තේ ඉන්න. ඒ නිසා මේ වෙනකම් මැසේජ් එකක් දැම්මේ නැත්තම් මොකක්ද අනේ ඔය කරන්නේ? අනේ ඉක්මනින් මැසේජ් එකක් දාන්නකො අනේ මේ පැත්තට. 0703935934 නම්බික ඔන්න විවෘතයි. ඉතින් මැසේජ් එකක් දාන්න. සුබ 10:00 නංගි, මං බුලත් සිංහලින් දහරා. අපිටත් සින්දුවක් දෙන්න. බුලත් සිංහලින් යාගේ අම්මා තාත්තා චුටි මල්ලි ලොකු මල්ලි ධෝනි වගේම පළවත්තෙන් රංග ඉනු බවවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඔනි මම මතක් කරනවා කට්ටි ඔක්කොමව බිංගුව එකතු කරගන්න කියලා කියනවා. බිංගු ඕන්න මම ඔයාවත් මතක් කරා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මං අලව කොහලනෙන් ජය කලණි සින්දු අහන්න එකතු කරගන්න කියලා කියන උපාලි චිත්‍රාණී මාධව කසුන් නැතුළු ලක්කඳ හාන හැමෝමත් ඔන්න මං ඒ කට්ටියවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. කාන්සියේ තනි වෙද්දි වැඩ කර වෙහස දැනෙද්දි ළඟ සිටින ඔබේ මිත්‍ර ලක්කන අපිත් ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා සුරංග අම්බලංගුඩි මැසේජ් එකක් දාලා තියෙනවන්න මං යාවත් මතක් කරනවා. එතකම රවින්ද්‍යා, හිතවත් රවින්ද්‍යා, මම ෆස්ට් ටයිම් ලක්කනට මැසේජ් එක කියවේ නිසා මට ගොඩක් විශේෂයි කියලා කියන බොහොම ස්තුතියි. ඔයා ඉතින් මට මුළු ලෝකෙම නැති වෙලා නොදැනීම අවුරුදු 20 මොකද්ද යගේ කරුණේ නැති වෙච්ච කෙනෙක් ගැන කියන්නේ මං හිතන්නේ. ඉතින් පිටිකල බොරඩු හේනෙන් සුසන්ත සම්පත් මං ඔන්නාව මතක් කරන ළඟ සින්දුවට. ඒත් එක්කම නාරී සොන් එක දෙන්න කියලා කියනවා. නාරී සින්දුව තියෙන අපේ චාට් එකේ අහන්න දෙන්න චුට්ටක් ඉන්න. ඒත් එක්කම සුබ උපන්දිනයක් සජිත් කොඩිකාර. මං හිතන්නේ සජිත්ගේ බර්ත්ඩේ එක. එයාට සුබ පතන්න කියලා කෙනා සුරංග, ඒ වගේම චතුරංග, චම්පි සහ නිරෝ ඇතුළු හැමෝම ඔන්න අපිත් wish කරන ගොඩක් ආදරෙන් සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒත් එක්කම එරන්ද හරිත්තු මතක් කරන්න ඕනි. නිසංසලා කුමුදුනි මං ඔයාව මතක් කරනවා. විකුම් මදුර ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම දිල් රුක්ෂෝ මතක් කරන්න ඕනි. ඉමානුවම් මම මතක් කරා. ඒ වගේම ලක්මාල් ඔයාවත් එකතු කරගෙන අපි ඊළඟ සින්දු අහන්න දෙන්නයි හදන්නේ. අපි ඊළඟට අහන්නේ මොකද්ද කියලා මම මේ කල්පනා නගරේ. අපිට බැරිද මේ සින්දු අහන්න? මොන සින්දුවද අපි දැන් අහන්නේ? ඉන්න. හරි, අපි කාංචනාගල සින්දු අහලෙමු. මේ සින්දු අහලා අපිට පුළුවන් තව ටිකක් කතා කරන්න. 11:37 දමිත ආවත් මම මතක් කරනවා. චමින් ඔයාවත් එකතු කරගන්නවා. ඉලිගිට මම රෙඩි කරගත්තේ කාංචනාගේ අලුත්ම සොන් එක. මේක අහලා කතා කරමු. මම පැතර මැසේජ් එකක් දාන්න.

0: ජොපින් දෙත්තක මියසික් ගරාජ් ආංගනින වෙලාව 11යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: හෙලෝ මැඩම්.
5: ඕ සර්.
4: සර් නීති මැඩම්.
5: නීති?
4: ඔව් මැඩම්.
5: කමක් නැහැ. එහෙම නැගිටවන්න. කතා කරන්න ඕන.
4: මැඩම් ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ කතා කරන්න එපා, රෙස්ට් කරන්න කියලා මැඩම්.
6: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
7: හරි සර්, මේ මිතන දක්ෂතාවයේ තියෙන මෙතනට නුගල පෙන කෙනෙක් ආව. යා මේකට ගන්නවා. එහෙම කරන්නේ නැහැ.
6: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

එකලහයි විනාඩි පනහායේ කියලා කියන්නේ රවින්දයාට යන්න වෙලාව ඇවිල්ලයි තියෙන්නේ. මං යන්නයි හදන්නේ. ඉතින් යන්න කලින් මැසේජස් උත් තියෙනවා. නිර්මලව මතක් කරන්න ඕනේ. එතකොට සෝමත් එක්කම හලෝ රවි මැනික කොහොමද මම දෙලිනි මට සින්දුවක් දෙන්න කියලා කියන බොහොම ස්තුතියි. හායි රවින්දය කොහොමද මියුසික් ගරාජ් සද්දට මහගෙන ඉන්න අපිවත් එකතු කරගන්න රශ්මික පීරිස් අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකෙන් සංජීව දිසානායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම දිෂිනි කියලා කඩේක ඉඳන් අපිව සද්දට මහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් මං යන්නයි හදන්නේ. ආයිත් එනවා ලබන ඉරිදා උදේ 10ට අනිවාර්යෙන්ම මහන්නාම දෙක කරන්න එපා කියලා මතක් කරනවා. ඉතින් එන්න සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න හිනා වෙලා ඉන්න. අපේ ජීවිතේ කවුරුවත් අපිත් එක්ක හැමදාම ඉන්නේ නැහැ. හැබැයි ඔයත් එක්ක හැමදාම ඉන්න කෙනා තමයි ඔයා. ඒ නිසා කාටත් ආදරය කරන්න කලින් ඔයා ඔයාට ආදරය කර. එතකොට ජීවිතේ මාර සතුටක් දැනේ. සතුටින් ඉන්න. බයි. රවින්ද්‍යා.

0: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක
1: Music Garage with Rock
2: අසන්දිමිත
3: නංගි ආයකාව දෙන්නේ
4: මයික් මන් දෙන්නම්කෝ අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්නේ නැතුව ඉන්න ඕනි
3: එහෙනම් ඉක්මනට එන්න ඕනේ ගියපු ගමන් එන්න
4: ගියපු ගමන් එන්නම්කෝ
3: සුරජ්‍ය වොත් මට කියන්න
5: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
6: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන්
5: සති අග රාත්‍රී 8ට ITN බලන්න
2: අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය
5: ලකන්ද රේඩියෝ ITN

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 එන්.එල්.බී. ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගී

0: Kültüra Stalı.
1: දෙලක්ෂ 84,089 දෙනෙක් පහේ කඩේම ජයගන්න උත්තර ලැබීම අරඹයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුද දැඩි ලෙස රළු වෙයි. ටියුනිසියා ජාතිකයෙකුට දිවි අහිමි කළ වැලි ගබරල පහර. ඉරානයේ සමග කළ සාකච්ඡා ධනාත්මකයි. ඔබාඩින් ප්‍රකාශය. LPL කිරුළ ගාල්ලට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ 2026 පහසුවේ ශිෂ්‍යත්ව විභාගය උදෑසන 9:30ට ආරම්භ වුණා. ඒ දෙවෙන පුරා මධ්‍යස්ථාන 1723කදී මෙවර විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිංහල වාද්‍යයෙන් පෙනී සිටි සිසු සංඛ්‍යාව 220,366ක්. දෙමළ වාද්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිටි බවයි විභාග කොමසාරි ජෙනරාල් ඉන්දිකා කුමාර් ලීඩගේ මහත්මිය ප්‍රකාශ කළේ. මේ අතර 2026 උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙනවා. ලබන සැප්තැම්බර් මාස පසුපරදා දක්වා විභාගයේ පැවැත්වෙන බවයි විභාග කොමසාරි ජෙනරාල් එදිකා කුමාර ලිනගේ මහත්මිය ප්‍රකාශ කළේ.
2: මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් අයදුම් කළ තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් අයදුම් කළ තිබෙනවා. මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. විභාගය සඳහා සියලුම ආකාරයේ උපකාරක පන්ති පැවැත්වීම, විභාගය පිළිබඳ ප්‍රචාරණ කටයුතු, අනුමාන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා, ඒවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කිරීම අගෝස්තු මාස 4 දින මධ්‍යම රාත්‍රී 12 සිට විභාගයේ අවසන් වන තුරුම සහනම් කළ තිබෙනවා. එමෙන්න මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි. ඒ වගේම අනන්‍යතා පත්‍රය, ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය යන මේ ලේඛන තුනෙන් එකක් තමයි අපි වලංගු අනන්‍යතා පත්‍ර විදිහට විභාගයේදී භාවිතා කිරීමට අවසර දීලා තිබෙන්නේ. යම් ආකාරයකින් දරුවෙගේ අනන්‍යතා පත්‍රයක් අස්ථානගත වෙලා හෝ යම් ආකාරයක හානියක් සිදු වුණා නම් මේ දවස් කීපෙදී තාවකාලික අනන්‍යතා පත්‍රයක් විදිහට අපේ තැපැල් හැඳුනුම් පතට භාවිතා කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් අරගෙන පාසලේ විදුහල්පති මගින් සහතික කරවා ගන්න ඕනගේ තොරතුළේ ඡායාරූපය ඇතුළත් කළා. පාසල් අයදුම්කරුව පෞද්ගලික අයදුම්කරුවන්ට පුළුවන් ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ ඡායාරූප දෙකක් ග්‍රාමීය ධර්මගෙන් සහතික කරවාගෙන තාවකාලික අනන්‍යතා පත්‍රයක් විදිහට භාවිතා කරලා විභාගයට පෙනී සිටින්න. ඒ වගේම ප්‍රවේශ පත්‍රය යම් ආකාරකින් ඔවුන් අතින් හානියකට පත් වුණොත් හෝ අස්ථානගත වුණොත් කලබල වීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩුවෙන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍රයක් භාගත කරගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රවේශ පත්‍රයේ ඔවුන් අත්සන සහතික කරවාගෙනම විභාගයට අරගෙන යන්න ඕන. විභාග වංචාවලට සම්බන්ධ කටයුතු වල නිරත නොවන්න කියලා ඉතාමත්ම කාරුණිකව සහ ආදරයෙන් මේ ආදරණීය දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.
1: අද පැවැත්වෙන ශිෂ්‍යත් විභාගය සහ හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා අපදා තත්ත්වයන් ඇතිව හොත් ඊට ක්‍රියාත්මක වීම සඳහා අදාළ අංශ සූදානම් කර ඇති බවයි ආපදා කමලාකර මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ. මේ අතර ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ විභාගයේ පෙනී සිටි දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ අදහස් දක්වෝ මහාචාර්ය වෛද්‍ය මීරු චන්ද්‍රදාස මහතා.
3: ශිෂ්‍යත්ව විභාගයේ කියන්නේ ඔබ ලබා ගන්න ලකුණු ප්‍රමාණය අනුව අනිත් අයට ඔබව මනින්න හොඳ අවස්ථාවක් නෙමෙයි. අල්ලපු ගෙදර කට්ටියට, නෑදෑයින්ට, වෙනත් අයට ඔබේ ලකුණු අඩුයි, ඔබට බෑ කියලා කියන්න මේක අවස්ථාවක් නෙමෙයි. විභාගය ඉවරුනහම ලියපු උත්තර අහන්නත් එපා, සාකච්ඡා කරන්නත් එපා.
1: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙම සංශෝධනය සිදු කර තිබෙන්නේ අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කඩම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය දීර්ඝ ලෙස ලබා ගැනීමේ අරමුණෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව අවුරුදු 67ක් දක්වා ඉහළ දැමීම සිදුවනවා. අග්‍රවිනිශ්චකාරවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනේ හෝ දුරීට පත්ව වසර හයක් සම්පූර්ණ වන දින යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගත යුතු බවටයි සංශෝධනයේ සඳහන් වන්නේ. අභියෝජනාධිකද විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව අවුරුදු 65 දක්වාහිල් දැමීමද නව සංශෝධනයෙන් සිදුවනවා. එමෙන්ම අභියෝජනාධිකද විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැන්වීමද මෙම සංශෝධනයට ඇතුළත්. අධිකරණ සංවිධාන පනත සංශෝධනයේ මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීම සිදුවනවා. දිසා විනිසුරුවරුන්ගේ සහ මයිස්ට්‍රවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 62ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත කෙටුම් පතෙහි දැක්වෙන්නේ. මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැන්වීමද අධිකරණ සංවිධාන සංශෝධන පනත කෙටුම් පතට ඇතුළත්. ආඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුව මෙම කෙටුම්පත් දින 7 කාලයක් ගෙසට් පත්‍රයේ පළ කර තිබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත්වල පළමුවර කියවීම අගෝස්තු 18 වනදා සිදු කිරීමට නියමිතයි. පළමුවර කියවීමෙන් පසුව ආඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අදාළ සංශෝධනයන්හි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශිෂ්ටාධිකරණයේ හමුවේ ප්‍රතිසම් ගොනු කිරීම සඳහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14 කාලයක් හිමිවනවා. එම කාලය සැප්තැම්බර් 5 වනදායින් අවසන්. එම ප්‍රතිසම සලකා බලා ශිෂ්ටාධිකරණයේ සිය තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දීම සඳහා දින 21 කාලයක් හිමිවනවා. ඒ අනුව එම තීන්දුව ලැබෙන ඇතැයි අපේක්ෂා කරන්නේ සැප්තැම්බර් මාස 22 වනදා. පාර්ලිමේන්තුව ශිෂ්ටාධිකරණයේ තීන්දුව ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහතාගේ සභාපතිත්වය නියොත් රාජපාලනීය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව වෙත යොමු කිරීමට නියමිතයි. ශිෂ්ටාධිකරණය විසින් ලබා දෙන තීන්දුව එහි සඳහන් නියමයන් සහ සීමාවන්ට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනින් දෙක විශේෂ බහුතර ශතයකින් සම්මත විය යුතුයි. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සාමාන්‍ය පනත් කෙටුම්පතක් වන බැවින් එය සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව පවතිනවා. දූෂිතය නීති හම්බවට ගෙන ඒමට අධිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරන බව නියෝජාමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. ඒ සඳහා අධිකරණ පද්ධතිය සඳහා අවශ්‍ය භෞතික මෙන්ම මානව සම්පත් ඉහළ නැන්වීමේ වැඩසටහනක්ද රාජ්‍ය ක්‍රියාත්මක කරන බවයි නියෝජාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
0: ලංකාවේ අපේ රටේ අපේ දරුවන්ගේ ධනය මංකොල්ල කාපු කවුරු හරි හිරබත් කනවා, එහෙම නැත්නම් නීති හමුවට පැමිණෙනවා, එහෙම නැත්නම් ඇප හම්බෙනවා, එහෙම නැත්නම් ඇප ගෙවා ගන්න බැරුව දඟලනවා. මේ සංස්කෘතිය මීට කලින් තිබ්බේ නැහැ, විශේෂයෙන්ම දේශපාලනයට සම්බන්ධ කිසිම කෙනෙක්. ඉතින් අපි මේක ශක්තිමත් කරන් යනකොට අපිටත් හරියටම හිතා ගන්න අමාරුයි මොන අරමුණකින්ද මේකට විරුද්ධ වෙන්නේ කියලා. ඉතින් විනිසුරුවරුන්ගේ වයස දික් කිරීම තුලින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිද්ධ වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියලා අපි බලන්නේ අධිකරණය වේගෙන් ක්‍රියාත්මක වෙනවද, යුක්තිගරුකව ක්‍රියාත්මක වෙනවද, බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වෙනවද, අවසානයේ නීතිය හමුවේ තීරණ වෙලාවට එනවද කියලා. ඉතින් අපිට තියෙන එකම මේ විහිළුව බවට පත් වෙලා තියෙන විපක්ෂය මේක කරටරන් තියෙන එක. මොකද ඒගොල්ලොන්ගේ සමාජිකයෝ තමයි දවසින් දවස ඇතුළට යන්නේ. ඉතින් මම හිතන්නේ එයාට බය ඇති.
1: ලක්හඬි ගෝල්ඩන් වොයිස් ගයිඩ් තරගයේ පළමු වටය අද ආරම්භ වුණා. ඩිජිටල් මැදිරි සංකේතයේ සිට එය අද දවස පුරා පැවැත්වෙන බවයි අප නියෝජිත මදුසංක බහමිතව පවසන්නේ.
4: ශ්‍රී ලංකේය ගුවන් අවකාශය තුළින් අලුත් පරම්පරාවක් හොයාගෙන යන වගකීම ලක්හඬ ප්‍රදේශ ශ්‍රී ලංකේය හඳ පවුලේ නාලිකාව රටට වග කියන ලක්හඬ විදියට අපි බාරගත්තා. ලක්හඬ ගෝල්ඩන් වොයිස් මේ අභියෝගාත්මක තරගය සඳහා ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් අයදුපත් 35,000කට අධික ප්‍රමාණයක් අපිට ලැබෙනවා. එයින් තරගවට කිහිපයක් සිදු කරලා එහින් ජයග්‍රාහකින් හඳුනා ගැනීමෙන් අනතුරු අපි දෙවන අර්ධය අද නිල වශයෙන් ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ ලක්හඬ ඩිජිටල් මැදිරි සංකීර්ණය තුළ ආරම්භ කරන්නයි සියල්ල මේ වන විට අපි දකිනවා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ අභියෝගය ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ හඬ බවට පත්වීම බලාපොරොත්තු ඇතිව ලක්හඬ ගෝල්ඩන් වොයිස් තරගාවලිය සඳහා විවිධ ප්‍රදේශවලින් අති විශාල තරගකරුවන් ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්න. මේ තරගකරුවන් අතරින් තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස් අභියෝගය ජයග්‍රහණය කරන සුපිරි තරුව අපිට තෝරා ගන්න පුළුවන් කියලා වෙනින් අපි ආරාධනා කරනවා. ලක්හඬ වටායකතුව සිටින ශ්‍රාවක හිතවතුන්ට, ස්වාධීන රූපවාහිනිය වටායකතුව සිටින ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන්ට එකතු වෙන්න FM 93.5 FM 93.5 අපි බොහොම නොදුරේ මේ පටිගත කරන වැඩසටහන් ලකඩ ගුවන් විදුලි ඔස්සේ දවස් 1 සිට 4 දක්වා ගුවන් කාලය තුල විකාශය කරමින් ශ්‍රී ලාංකේය හඬ පෞරුෂය හොයාගෙන යන සූදානම්. ඒ පණිවිඩය මතක් කරන ගමන් ලකඩත් එක්ක රැඳෙන්න කියලා අපට ආරාධනා කරමින් අපි සමු ගන්නවා මම ලකඩ ප්‍රවෘත් එඩ්වින් මොත්ශංක මහමිතව ලකඩ ගෝල්ඩන් වොයිස් තරඟයේ පැවැත්වෙන ඩිජිටල් මැදිරි සංකීර්ණයේ සිට.
1: මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළුවන බැවින් නැවත දැනුම් දෙනතුරු එම් ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. එම් ප්‍රදේශවල සුළුගේ වේගය පැයට කිලෝමීටර 60ට වඩා වැඩිවන අතර විටින් විට මුහුද ඉතා රළුවන බැවින් යාත්‍රා කිරීම දැඩි අවධානම් බවයි කලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මඩකල්පුව සිට ත්‍රිකුඩා බලය කල්කසතුරිය බණ්ඩාරම හරහා හලාවත් දක්වා සහ ගාල සිට මාතර දක්වා වෙලට ඔබෙන් වන බුදු ප්‍රදේශවල සුළඟේ වේගේ පැයට කිලෝමීටර 50ක් දක්වා ඉහළියාම හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දිවිරි සහ ඩාවික් කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. මේ අතර දිවිරි ප්‍රදේශ රසකට අද දිනේ වැසි හෝ ගිරුම් සහිත වැසි හටගත හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගබෝ සහ බස්නාහිර පළාතේ මෙන්ම මහනුවර, නූරේලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ද ඊට අයත්. ඌව පළාතේ සහ බඩකලපුව අම්පාර දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිරුම් සහිත වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. වයම් පළාතේ වැසි පොර කිහිපයක් ඇති විය හැකි බවයි කලබල විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වැසි සමග ඇති විය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලබල විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැලිකම මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩා වේදිකාවේ සිටියදී මුහුදේ රළ පහරට හසුව අතුරුදහන් වී සිටි පුද්ගලයෙකුගේ සිරුර එම වෙළ තීරයට ගොඩ ගසා තිබියදී පොලිසිය සොයාගත්තා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 21 ටියුනිසියා ජාතිකයෙක්. ඔහු තවත් පිරිසක් සමග වැලිගම පරණ කඩේ වෙළ තීරයේ සර්ෆින් ක්‍රීඩා වේදී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ දිනවල මුහුදේ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඔවුන්ගෙන් කීප දෙනෙකු රළ පහරට හසුව තිබෙනවා. එහිදී අතුරුදන් වූ මෙම ටියුනිසියා ජාතිකයාගේ සිරුර අද පෙරවරු වන විට වෙළ තීරයට ගොඩගසා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. හෝමු සාකච්ඡා ධනාත්මක බව ඕබාණ්ඩේ පවසනවා. ඉරානයේ සමග සාකච්ඡා පැවැත්වෙන්නේ හෝමු සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනේ සුරක්ෂිත කර ගැනීමේ අරමුණෙන්. සාකච්ඡාවලේ නඩතුරුව ඒ සම්බන්ධයෙන් කිවිසුමකට එළඹීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් එවැනි කිවිසුමක් හරහා හෝමුස් නැවත තාක්ෂණික විවෘත කිරීමක් සිදු නොවන බවයි ටෙහිරාණයේ සඳහන් කළේ. කොන්තිසිවලට යටත්ව සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමක් සිදුවනු ඇති බවද ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ සාකච්ඡා සාර්ථක බව ඔබාඩේ ප්‍රකාශ කළද ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් කාලරාමුවක් පිළිබඳව මෙතෙක් අනාවණ්‍ය වී නොමැති බවයි. ලංකා ප්‍රීමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ගෝල් ගැලන්ට්ස් කටයුතු සමත් වුණා. ඒ ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගය කඩලු පහකින් ජයගනිමින් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සමග තරගය පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ප්‍රථමින් පන්දුර පහර දුන් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම රසකරගත් ලකුණු සංඛ්‍යාව 123ක්. පන්තු යෙවීමේදී චරිත් අසලංක සහ ඉෂාන් බලින්ද කඩලු තුන බැගින් පිදහෙළුවා. පිළිතුරුවීම ක්‍රීඩා කළ ගෝල් ගැලන්ස් කණ්ඩායම පන්දු අර 15යි පන්දු 5කදී කඩු පහක් පමණක් දැවේ ලකුණු 126ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල. දෙලක්ෂ 94,089 දෙනෙක් පහි කඩේම ජයගන්න උත්තර ලැබීම ආරම්භයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුද දැඩි ලෙස රළුවේ. ටියුනිසියා ජාතිකයෙකුට දිවි අහිමි කළ වැලිගම රළ පහර. ඉරානයේ සමග කළ සාකච්ඡා ධනාත්මකයි. ඔබාණින් ප්‍රකාශය. එල්පීඑල් කිරුළ ගාල්ලට. මිරිඳ ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
5: සියතර පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
1: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
5: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
6: අයිබුවන් ප්‍රිය ක්‍රඩාලෝලි හිතවතුනි, ක්‍රඩාපිටියේ උණුසුම සමගින් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අද අපි කතාබහ කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල පිළිබඳව. මුලින්ම 2025 වසර සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. එදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිටිකරුවාට මේ සම්මානය හිමි කරගත්තේ පැතුම් නිශ්ශංකයි. එවැගේම ප්‍රභා ජයසූරිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්න ලෙස සම්මාන දිනා ගන්න සමත් වුණා. එක් දින තරග කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා විදිහට අසිත ප්‍රනාන්දු සම්මාන හිමි කර ගන්නවා. එයි හොඳම පිටිකරුවා විදිහට සම්මානය ලබා ගත්තේ චාරිත් අසලංකයි. වෙස්සයිවිස්ස හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර සම්මානයට පාත්‍ර වුණා. පැතුම් නිශ්ශංක වෙස්සයිවිස්ස කාණ්ඩයේද හොඳම පිටිකරුවා විදිහට සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයක්. වෙස්සයිවිස්ස තරග කාණ්ඩයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දසුන් ශානක සම්මානයට පාත්‍ර වුණා. 2025 වසරේ කාන්තා ක්‍රිකට් අංශයේ හොඳම එක් දින පන්දු යවන්නිය විදිහට එවගේම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ 2020 තරගාංශයේ හොඳම පිටිකාරිණිය එවගේම හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව විදියට චමරි අතපත් වූ සම්මාන හතරකට හිමිකම් කිව්වා. 2025 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගත්තේ පැතුම් නිශ්ශංකයි. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන දිනාගත්තා. එවිට අය සම්මාන පහකට හිමිකම් කියන්න සමත් වුණා. ක්‍රිකට් සම්මාන උළෙලේදී අමාත්‍ය සුනිල් ගමගේ මහතා අදහස් ප්‍රකාශ කළා. ඔහු එහිදී සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්න අපේ ක්‍රිකට් මීට වඩා තැනකට ගේන්න රජයක් හැටියට දැඩි උත්සාහයක් ගන්නවා කියලා තමයි එතුමා සඳහන් කළේ. අපේ ඊළඟ අවධානය යොමු කරන සූදානම් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. එදී ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 15 සහ 19 වෙනිදා ගාල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු ටෙස්ට් තරගයට මුහුණ දෙනවා. දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 වෙනිදා දක්වා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු සූදානම් කර තිබෙන්නේ. තරග දෙකම ලෝක ටෙස්ට් ශූරතා ලකුණු වෙනුවෙන් ඉතා වැදගත් තරග බවට තමයි සඳහන් වන්නේ. ඉන්දිය කණ්ඩායම මේ දවස්වල පුහුණුවීම් තරගවලට ශ්‍රී ලංකාවේ මුහුණ දෙමින් සිටිනවා. මෙහි විශේෂත්වයක් තිබෙනවා. පැතුම් සහ කුසල් මෙන්ඩිස්ද මේ ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන්න තියෙන ඉඩකඩ බොහෝ සෙයින් අඩු වී තිබෙනවා. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන විදිහකට ශල්‍ය කර්මයකට භාජන වූ පැතුම් නිශ්ශංක තවමත් ප්‍රතිකරණයේ යෙදීමට තරම් යෝග්‍යතාවයක නැහැ. ඒ වගේම LPL තරගාවලියේදී ආබාධික ලකුණු කුසල් මෙන්ඩිස්ට තවමත් ඔහුටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආබාධය සුව වෙන්නේ නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. තවමත් ඒ නිසා ඔහුටත් මේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ ඉඩහසර බොහෝ දුරට අඩු වෙන්නට ඉඩකඩ තිබෙනවා. අපේ ඊළඟ අවධානය රුමේෂ් තරංග විසුතුංගන පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ලවිසි කිරීමේ ශූරයා. රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. ඒ ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සංගමය යාවත් කාලීන කළ පිරිමි හෙල්ලවිසි කිරීමේ නවතම ශ්‍රේණිගත කිරීමවලට අනුව ඔහු ලකුණු 1354ක් ලබා ගනිමින් තමයි පළමු ස්ථානය දක්වා පැමිණියේ. එවැකෙම මෙරට මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානය පළමු අවස්ථාව තමයි මෙවැනි අවස්ථාවක් ලබා ගත්තේ. ඒතරතුරත් එක් අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමු ගන්නවා. යළි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු වෙන්න තෙක් ඔබට සෝදායි සතියන්තයක්. මම සමීර කාර්ය.
5: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ලක්කඩහගෙන වෙලාව දවල් 12:20යි.

FM 93.5, FM 93.7, Luck Honda, Radio ITN. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ගන්නකෝ.
1: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
2: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ බලනහි නොහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

රටට වග කියන රේඩියෝ ලකන්ද රේඩියෝ ITN.

0: 12 විනාඩි 40යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් පාපින් පැන්නා.
1: නරකයි කියන්නේ චරිතද?
2: චරිතයක් හැටියට නරකයි.
1: සදා කොහොමද එක පාට මෙහෙම කාටවත් චරිත සාතිකයක් දෙන්නේ?
2: ඉතින් මං දන්නවනේ සර්. අල්ප වගේ නෙමෙයි කෙල්ලෝ මං දන්නවනේ. ඉතින් අහන්න යන්නේ මං කියන දේ ගැහැළමයි පැත්තම ගන්න.
1: හරි ඉතින් මං සඳ කැලුම් ගැනවත් එනම් හරියට කියන්න දන්නේ නැහැ. එහෙම නේද? හැබැයි ඉතින් මේ වර්ක්ෂොප් එකට එහෙම නැත්තම් අපේ ජර්නි එකට ප්‍රශ්නයක් වෙන කෙනෙක් ඉන්නව නම් එයාව මෙතනින් අයින් කරන්න මං දෙපාරක් හිතන්නේ.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. Lakhanda Radio ITN.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ව්‍යාජ මුදල් නෝට මුද්‍රණය කළ සැකකරු එක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බෙරිහාල පොලිස් වසමේ කොට්ටේ පාර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසාපරාධ කොට්ටාසයයි වැටලීම සිදු කළේ. ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටු 7ක්, රුපියල් 10000 නෝට්ටු 6ක් සහ රුපියල් 5000 නෝට්ටුවක් දුස්වා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. ඊට අමතරව පරිගණක යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ප්‍රින්ටර් යන්ත්‍රයක් ඇතුළු උපකරණ තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්තරංගොඩ කෙනැත්තේ වයස අවුරුදු 53ක පිටකොට්ටේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ ගොඩ බහිස්ටවත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කැනඩාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලැව්ගිනි සී ග්‍රීඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් 20000කට වැඩි පිරිසක් උන්හිර දැන් ඇතහර දෙමාපලක් ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රිටිෂ් කොලොම්බියාවට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවද සඳහන්. මෙවන විටත් හෙක්ටාර් 9500ක භූමි ප්‍රදේශයක් පුරා ලැව්ගිනි ව්‍යාප්ත වී ඇති අතර සමර්ලැන්ඩ්, පීච්ලැන්ඩ් ප්‍රදේශවල තත්ත්වය ඉතා බරපතල බවයි වාර්තා වන්නේ. මිලගල කඳ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: මේ ගයන්නේ චන්දන ලියනාරච්චි
1: දවල් එකයි විනාඩි හතරයි

0: ලබන කෝටි අටේ එල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියීලා.
2: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්තපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genwa apita harina dan navanimawakin ena Domas entry wiketi miyantreka sadambara himikaruwek wanna. Adumama thanna 021-6779-579.
5: Sahayogita anugrahaya. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකන මොමදී නිවුස්.

0: ඒ රශ්මිහන්ගන්න වෙලාව එකයි විනාරි හතලිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලකන්ඩ රේඩියෝ ITN.

Bon mesudi. බොමි සුදී සිළුමු දෙනාට අද පේනවල ගොඩක් සතුටින් දිනව මුසුමුණින් ඉන්නවා මගේ ආදරණීය ගෞරවය ඔබට පුද කරන ගමන් අපි ගායනා කරනවා මේ ගීත සියල්ලම මගේ නෙමෙයි මේ ගීත රචනා කරපු සංගීතය සපයපු සිළු දෙනාටම බොහොම පිං බොමි සුදී

බොහොම සුදී. මගේ අවසාන ගීත ගායනා කරන සිරුදනාරම තුනුරන්ගේ සරණයි. ඔය ලස්සන හොවුණු මූණ තින හිනා ඔය විදිහටම තියාගන්න පුළුවන් වෙන කෙනෙක් සිතු ප්‍රාර්ථනා කරනවා. ජය සිරුදනාරම. ආයෙ දවසක හමු වෙමු. බොහොම සුදී නවතවන එක මගේ මුළු හදවතින්ම සිරුදනාරම.

0: ලකඩ රේඩියෝ ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: දශමපහා අනුත්තුනයි දශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පසුරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ එල්වී ධනනිධානය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධාන.

0: ලක්කන ප්‍රර්ථය සමගෙන් මව සුලක්ෂණ උදේශකයිදිරිවීර ප්‍රවෘති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඳ බලාගන්න
3: මුහුතෙන්වත් කුමනින්වත් හුටුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණ නොල්ලුන සැමට දැන්දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: වසරේ මේ දක්වා වර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000කට ආසන්න වී තිබෙනවා. එය අනුව බිවින විට වර්තාවේ ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,395ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වර්තාවේ ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19,007ක්. දෙවනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 10,725ක ඩෙංගු රෝගීන් පිරිසක් වර්තාවේ ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. දකුණු පළාතින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,274ක්. මධ්‍යම පළාතෙන්ද ඩෙංගු රෝගීන් 7,940ක් වාර්තා වන බවයි සඳහන් වන්නේ. තායිලන්තයේ පාසලක සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කර්ණු රැසක් අනවෙන්න වී ඇති බව එරට පොලිසිය පවසනවා. නිවසේදී තම ආච්චි සහ සීයා වෙඩිතබා ඝාතනය කළ 14 හැවිරිදි පිරිමි ළමයෙකු අනතුරුව ඔහුගේ පාසලට ගොස් තවත් 6 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. අතරංකුඩගෙන ඇති වෙඩිකරු වන 14 හැවිරිදි පිරිමි ළමයාගේ බෑගයේ තිබී පිහියක්ද සොයාගෙන තිබෙනවා. ඔහුගේ පෞද්ගලික පරිගණක පරීක්ෂා කිරීමේදී අනවෙන්නේ වී ඇත්තේ ඔහු ප්‍රචණ්ඩත්වයේ සදායම් වී ඇති සමාජ බාධ්‍ය අන්තර්ගතය දැනබීමෙන් පසුව බවයි. පිරිමි ළමයා වෙඩිතැබීමට පුරුදු ආකාරය සම්බන්ධයෙන් තවමත් සාක්ෂි සොයාගෙන නැතත් ඔහුගේ පරිගණකයේ තැන්පත්ව ඇති ඉතිහාසය අනුව ඉතා බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් රැසක්ම නරඹා ඇති බව තායි පොලිසිය අනවරණය කරගෙන තිබෙනවා. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: සත්කම මුලේවා ලංකඩ ජීරශ්මි ආයු රෙඩි
2: වෙරලියත්
3: තවල් දෙකයි විනාඩි 4යි

0: දෙකයි විනාඩි 20යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි ලක්හඬ රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Dekhai Vinadi 49 yai dang.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සම්මත දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: තල් සංවර්ධන බඩලේ පිහිටුව වසර 48ක් ගත වීම නිමිත්තෙන් තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන තල් ආශ්‍රිත නිෂ්පාදනයේ ජාතික ප්‍රදර්ශනය ආරම්භ වුණා. ඒ වවුඩියාව නගර සභා ක්‍රීඩාංගණයේදී. එය ආරම්භ කෙරුණේ වෙවිලි කර්මාන්ත හා ප්‍රජා යටතල පහසුකම් මාත්‍ය සමන්ත විද්‍යාරත්න සමපාකාර සංවර්ධන නියෝජ්‍ය මාත්‍ය උපාලි සම්රසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදර්ශනය සඳහා උතුරු පළාතේ තල් ආශ්‍රිත නිෂ්පාදන සහ අත්කම් නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කොටි විශාල ප්‍රමාණයක් එක් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නුවරදී පසුගිය සිකුරාදා ආරම්භ වූ වායු බැලුන් සැලකෙළියේ අවසන් දිනයේ අදිරියේදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ඉත අලංකාරවත් අයුරින් සැලකෙළියේ පැවති බවයි. ඒ සඳහාම ගැළපෙන කාලගුණයක්ද පැවති බව වායු බැලුන් ක්‍රියාකරුවන් සඳහන් කළා. මීට ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: සමග ගන්නට රමේෂ් සුගතපාල
2: සුගතපාල සවස 3:04

0: ඒව උසම.
1: මෙන්න ගායන ශිල්පී චාමර වීරසිංහ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21.77
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: හවස 3:30
6: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: එල්බී හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහඩ බලාගන්න.
1: ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්ටිකිවානේ මට මෙමරි ලොස් කියීලා.
3: මෙමරි ලොස්
2: කෝද ඩුක්ට යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අය සීමි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන යමට සුපරි ඩොක්ටර්නේ ඩොක්ට හරියටම කියලා තියෙනවානේ.
4: හිනා වෙවි සිින්දුව හන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Charu.
4: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
5: හතරකට එහා ඉතිහාසය ඇතුලේ ගී ගයන හිතාදර කලාකරුවාට අපි ඇරයුම් කරමු. සාරා ප්ලස් සමග ගී ගායනා කරන්න නුවන් ගුණවර්ධන.

හැමදාම මේ වගේ සතුරින් විනෝදෙන් නිදුක් නිරෝගීව ඉන්න වරම් වාසනා උදව් වේවා. ශ්‍රී ලංකා වාසී සහ සියලු ලෝක වාසී මේ මනුස්ස සංගතියේම මේ අපල උපද්‍රවයන් ඉතා ඉක්මනින් දුරු වෙලා සතුට විනෝදෙම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන් මම කිතු කරන්න තියෙනවා, මට හින්දි ගීතයක් ගායනා කරන්න. මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හින්දි ගීත ගායක කැරියර. ඉතින් මගේ හිතවතුන් කීප දෙනෙක් විශේෂයෙන් මේ ගීතය ගීත හින්දි චිත්‍රපටයෙන්.

0: 97 ලකන රේඩියෝ ITN
1: හවස 3 විනාඩි 53
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ලොවක් සනසන ඔබ

0: ආදරයේ නොමියන හඬ
1: ආදරණීය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: අසන් අසන්ත
2: ඒගමන මේ දෙන්නව බයිකන් සෙල්ලම් කුත්වා ගත්තා අයියෝ බය කරන්න එපා රැට් නින්ද නැතිව නේ
3: නෑ අපි බොරුවට බයනේ එතකොට සීංචි මාමට සතුටුයිනේ
4: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
5: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑගාන එක එතකොට අපිට හරි බයයි
4: සති අග රාත්‍රී 8ට ITN බලන්න
1: අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: flashback,
1: feedback,
0: sunflower,
1: all right,
0: see to the sakura,
1: sahara flash,
0: bio,
1: sanidapa, එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මි

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබුණු කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්හඩේ ප්‍රවෘත්තිය සමකෙන් මම සුලක්ෂණ උදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ජාතන්තර වැතිවර ගැටලුවලදී රජයට උඩෑ අවස්ථාවක සහය ලබා දීමට තමන් සූදානම් බව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසනවා. වසර 27ක් පාර්ලිමේන්තු නියෝජනය කළද තවතුරටත් දේශපාලන නිරත වීමේ කිසිදු අදහසක් නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අස්කිරි බල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා බිබව ප්‍රකාශ කළා.
5: මම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මං අවුරුදු 27ක් එක දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරා. පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු ගණනාවක් මට දරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් නැහැ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා දේශපාලනයක් කරන්න. පවතින රජය මගෙන් ඉල්ලීමක් කරොත් උදව්වක් කරන්න කියලා ජාත්‍යන්තරයේ තියෙන ප්‍රශ්නවලට ඒ උදව්ව කරන්න මම සූදානම්. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඒ ගිවිසුම අත්සන් කරන්න ඇමරිකාවෙන් විශාල සහයෝගයක් අපිට දැක්කුවා. ඒ වගේම මේ ටැරිෆ් සාකච්ඡාවලදී අපිට පුළුවන් වුණා අපේ තරංකාරීත්වය ආරක්ෂා කරගෙන වෙනත් රටවල් වලටත් වඩා දැන් උදාහරණයක් ඇටියට මේ පහුගිය 10% ටැරිෆ් බද්ද පනවනකොට රටවල් 17කට පමණයි ඒ ටැරිෆ් 10% ටැරිෆ් බද්ද ලැබුණේ. බහුතර රටවල් සංඛ්‍යාවකට 10% ලැබුණා. ඒගොල්ලෝ සියල්ලම ඉන්නේ 12.5. ඉතින් අපිට 10%ක් ලැබෙනවා කියන්නේ අපේ තරංකාරීත්වය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි. අපිට වඩාත් තලංකාරීත්වයකින් ඒ වෙළඳ පොලේ අපිට ක්‍රියා කරන්න පුළුවන්. මොකද ඇමරිකාව කියන්නේ අපේ අපනයන ශේෂ්ත්‍රයෙන් 25%ක් අපි යවන රට. ඉතින් ඒ රටේ ඒ වෙළඳ පොල අපිට අහිමි වුණා නම් මේ දින කර්මාන්තශාලා වැහෙන තත්වයකට යනවා. ඉතින් ඒ කීරවත් අපිට කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා තමයි රජත් එක්ක සම්බන්ධ වෙලා මම ඒ අවශ්‍ය දේවල් කරලා තහන ප්‍රතිකාරයාලය ක්‍රියාත්මක කරවගෙන ඒ තත්ත්වය අපි උදා කරේ.
0: වයිස වෘද්ධාතුරට අඩුදරු වට්ටි සමාජ බාධ්‍ය හා අන්තර්ජාල පරිකරක ක්‍රීඩා ගිණුම් සැදීම තහනම් කළ හැකි පනත් කෙටුම් පතක් ඉන්දිය පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී බයිජනත් පණ්ඩා බිම් පනත් කෙටුම් පත පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද සභාව කල් තැබීම හේතුවෙන් ඒ භාරදීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. යෝජනා වඩුව ඉන්දියාවේ වයිස අවුරුදු 13ට අඩුදරුවන්ට දෙමෝපියන්ගේ අවසරයකින් තොරව සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පරිගණක ක්‍රීඩාවන්හි ගිණුම් නිර්මාණය කිරීම තහනම් කිරීමට හැකියාව පවතිනවා. එමෙන්ම පුද්ගල ආරෝපිත විලෙන්දැන්වීම් සඳහා සීමා පැනවිය හැකි ආකාරයටයි මෙම පනත් කිඩුම් පත සකස් කර ඇත්තේ. ඒ අනුව සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා බල වැස්කරවන් ඉලක්කරගත කරමින් විලෙන්දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා සීමා පැනවීමට නියමිතයි. ලක්හඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: 24 පෑම සිරුවෙන් ලක්හඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Satyaga, Lakhana.

සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 15යි. විනාඩි 14 කියන්න හදනකොටම විනාඩි 15 වුණා. එහෙම තමයිනේ. තප්පරින් සමහර දේවල් මිස් වෙන්න පුළුවන් කියනවනේ. මිස් නොකර දේවල් අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අද ලස්සන ඉරිද දවස. ලස්සන ඉරිද දවසක් වුණාට අද නම් චටක් ලක්කන පරිශ්‍රයේ පොඩ මහන්සි පොඩි වැඩි දවසක්. එමකද දන්නව දැන් අපි ඔයිට කලින් කිව්වනි ඔයගොල්ලන්ගේ තියෙන ලස්සන කටහඬින් ලස්සන වොයිස් එකකින් අපිට ඔය කැමතිම සින්දුවක් කියලා එවන්න කියලා නේද? ඒ කියපු සින්දුව දැන් අපි තෝරගත් ඇප්ලිකේෂන්ස් එක තෝරගෙන ඉතින් අද ලක්කන පරිශ්‍රයට අපි ගෙනලා තියෙනවා. ඒ හැමෝගෙම රෙකෝඩින් වැඩ කටයුතු ටික අපි පටන් ගත්තා. ඉතින් ඔයාට ළඟදිම දවසක ඒ ඔයාට තියෙන පුළුවන් ඒ අතරතුර ඔයාගේ ලස්සන කටහඬට වටිනාකමක් දෙන්න. ලක්කන ගෝල්ඩන් වොයිස් පටන් ගන්න සියලු කටයුතු සූදානම් කරලා තිනවා. ඉතින් අද ඒ වැඩ ටිකත් එක්ක තමයි මම ඔයාත් එක්ක අද වීම් එකට ආවේ. ඉතින් කොහොම හරි ඔයාට ලස්සන සින්දු ටිකක් මම ලෑස්ති කරන් ඉන්නවා. මේ ඉරිද හැන්දෑවෙන් අහන්න දෙන්න. ඔයාට පුළුවන් හවස 4 ඉඳලා හවස 6 30 වෙනකම් මාව අහගෙන ඉන්න. ඔයා කැමතිම සින්දුවක් තියෙනවා නම් ඒකත් මේ පැත්තට එවන්න. FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. ඔයාට කතා කරන්න පුළුවන් 0703 93.5 93.7 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. ඉතින් ඒ විදිහට කතා බහ අපි පටන් ගන්නකොට මං දිවංක වෙලාල්ලාගේ ලස්සන සින්දුවකට ඇස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. හවස 4 විනාඩි 16යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉබයි

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyaga, La Khanna.

සතියක ලක්කන අහගෙන ඉන්න වෙලාව හවස 4 විනාඩි 27යි. ඔයාටම වේබෙත්තර ආපු නැති කෙනෙක්. මම හිතන ඔයාටත් පුළුවන් මගේ ලස්සන සින්දුවක් ඉල්ලගන්න. අද සතියක මහන්සිය පොඩ්ඩක් නැති කරගන්න, අඩු කරගන්න, පොඩි රෙස්ට් එක ගන්න හොඳම වෙලාව තමයි මීරිද හන්දාව කියන්නේ නේද? හෙට සඳුද? ඉතින් හෙට ඉඳන් අලුත් සතියක් පටන් ගන්න. අලුත් සතියක් පටන් ගන්න කලින් පොඩක් රීෆ්‍රෙෂ් වෙලා ඔයාට වැඩ ටික පටන් ගන්න පුළුවන් මාව අහගෙන ඉන්න ගමන්. මාව අහගෙන ඉන්නකොට හිත සතුටින් තියාගෙන හිත කැමැතිම සින්දු ටිකක් අහන්න පුළුවන් හවස 6:30 වෙනකම්. ඉතින් ඒ විදිහට 07:03:93:5:03:07 මේකින ෆෝන් නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් යවන්න පුළුවන්. එහෙම එවපු අය ඉන්නෝ මේ වෙනකොට. මාව තිලඟ ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා හිරුණි මැසේජ් එකක් දාලා තියෙනවා. වැලිවේරියේ ඉඳන තුමයි හිරුණි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට මහගෙන ඉන්න හිරුණි, ඉතින් ඔයාට මම දෙන්නම් ලස්සන සින්දුව. හිරුණි, ඔයාට යාළුවා ආදරෙට කියන්නේ හිරු කියලාද? මටත් ඉඳලා තියෙනවා එහෙම යාළුවෝ. හිරුණි කියලා නම තියෙනකොට ඉතින් යාළුවා ආදරෙට කියන්නේ හිරු කියලා නේද? මම හිතන්නේ එහෙම වෙන්න ඕනි. කියන්න බලන්න ඔයාටත් එහෙමද කියලා. යන්න හදන්නේ කෑගල්ල පැත්තට. ඇපල තොටුවේ හිරුණි නවෝද්‍යා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න. අද හිරුණිලා ගොඩයි නේද? හිරුණිගේ අම්මා තාත්තා එකතු කරගෙන, පවුල හැමෝමත් එකතු කරගෙන, අක්කේ මාවත් එකතු කරගන්නලු මාව ප්‍රෝග්‍රෑම් එක කරන මාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. යටියම් තොට්ට ටෙක්කේ යාගේ අලු හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් බොහොම ස්තූතියි ඔය තරම් ආදරෙ මැසේජ් එකක් කියවුවට. අහගෙන ඉන්න ලස්සන සින්දුවක් මම දෙන්නම්. හයි, කොහොමද? කි අපිට නම් රස්නේ. ඔයාට කොහොමද? අපිට රස්නේට අහන්න ලස්සන සින්දුවක් දෙන්නකෝ. දෙන්නම් දෙන්නා. හිත නිවෙන ලස්සන සින්දුවක් මේ රස්නේට හරියන්න. මහත්තයා චින්තක එකතු කරගන්න කියලා දෙනවා. දුව සාවින්ද්‍යා, පුතා සිතිජෝ ඉතාලි වලින් එකතු වෙලා ඉන්නේ. නිලූෂි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකනේ රස්ස වෙන ඉතාලි වල නේද? ඉතින් එහෙම තමයි. ඉතින් මොන දේ වුණත් ඉතින් වැඩ ටික කරගන්න පැ නේද? ඉතින් ඔයාලට මම දෙන්න ලස්සන සින්දුවක් පොඩ්ඩක් රස්ස වෙනාට හිත නිවෙන ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නවා. කාන්සෙන් තනි වෙද්දි වැඩ කර වෙහස දැනෙtti. ළඟ සිටින ඔබේ මිතුරා ලක්කඬ. අපි ප්‍රෝග්‍රෑම් එක රෙකඩ් කරගන්න කියලා තියෙන ඉතින් බොහොම ස්තුතියි. සුරංග තමයි මට මැසේජ් එකක් දාලා තියෙන අම්බලංගොඩි. නාමල් උඩගම මහත්මයාගේ නුවර වැවට හාදුති දී සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අපි බලමු ඒ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. අවලක් නේ පුළුවන්. ඉතින් මං හැබැයි දැන් ලෑස්ති කරන් ඉන්නේ වෙන සින්දුවක්. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපිට පුළුවන් කතා කරන්න. ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට උරේෂා රවිහාරිත් එක්ක ශිහාන් මිහිරංග ගායනා කරන ඒ ලස්සන සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. හවස 4:30.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
5: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්කඳ හගෙන ඉන්න වෙලාව හවස 4:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

105 FM 93.7 Lakhana Radio ITN Satyagar Lakhana.

හතරයි විනාඩි 44 වෙලාව ඔයා මම වහගෙන ඉන්න. මම වහගෙන ඉන්නකොට ලස්සන සින්දු ටිකක් ඇහෙනවා නේද? මේ ඉරිදා හැන්දෑවේ රොෂාන්ගේ ලස්සන සින්දුවක් අහුවේ අපි. හිතසට කීන වැඩක් අරගෙන ඇවිල්ලා ඔහේ අතෑරලා දැම්මම සමහරක් වෙලාවට අපි හිතා ගන්න බැරි තැනක අපි අතරමං වෙනවා. ආපහු හිතපු විදිහටම කොහොමද ගොඩ එන්නේ කියලා සමහරක් වෙලාවට අපිට හිතා ගන්න අමාරු වෙනවානේ. අර හීන ගොඩාක් එක කතා ගොඩාක් එක අපි සමහරක් විට ඒකේනව විශ්වාස කරලා අපි ඉස්සරහට යනවානේ. හැබැයි අපි හිතන්නේ නැති තැනක සමහරක් වෙලාවට අපි අත්හැරලා දානවා. එතකොට කරන්න කියන්නේ මොනවද කියලා අපිට හිතා ගන්න අමාරුයි නේ. එහෙම දේවල් ඕන තරම් සිතේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. සමහර සින්දු අපිට හැදෙකට මේ සින්දුව මටමද කිව්වේ කියලා සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ඔයාට. ඉතින් ආගේ මතක අවස්සන පරණ මතක වලට පණ දෙන්න පුළුවන්. කැමතිම සින්දු ගොඩක් අහන්න පුළුවන් හොඳම වෙලාව මේ ඉරිද හැන්නේ. කතාවෙන් කතාවෙන් මට ඔයා හිතුවනේ මං ඔයාගේ නම කියන්න නැති වෙයිද කියලා. නෑ මං කවදාවත් මිස් කරන්නේ නෑනේ. සමහරක් විට අපි අද හම්බෙන කෙනාව අපිට ආයෙ දවසක හම්බ නොවෙන්න පුළුවන් නේ. ඉතින් මිස් නොකර අත් නොහැර අපිට පුළුවන් නම් දිගටම ඉන්න, දිගටම මේ විදිහට කතා කර කර ඉන්න. ඒක නිසා මම ඔයාව කවදාවත් මිස් කරන්නේ නෑ. හරි. ඒක නිසා මම යන්න බැලුවා මේ වෙලාවේ කොහොමද මම ආගෙන ඉන්නේ කියලා බලන්න. FM 93.5 93.7 මේ වෙලාවේ

බලාගෙන ඉන්නවා කියලා කියනවා. ඔයාලට සුබ වෙන්න කියලා මම විශ් කරනවා යෂ්ක. මගේ ෆැමිලි එක හැමෝම මේ වෙලාවේ ලක් කඩාගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. මාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තිනවා ඊළඟ ලස්සන සින්දුවට. ප්‍රියංක තුමයි නෝඩින් මැසේජ් එකක් දාලා තියෙන්නේ. මම බැලුවා ඒ වගේ ලස්සන විශ්ිකක් කරන්නේ ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ නේ. ඉතින් අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ හිතක් හදන්න වචනකින් හරි හිත නොරිද්දා ඉන්න. ඔයා හරි ලස්සන කෙනෙක් කියලා මට හිතෙන්නේ. මට අනුව නම් මං එහෙම. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ මේක. ඉන්න තැනක වැඩ කරන තැනක ඔය ආශ්‍රය කරන අයත් එක්ක හිත නොරිද්දා ඉන්න. ඔයා කියන සමහරක් විට එක වචනකින් වෙන්න පුළුවන් ඒ කෙනාගේ හිත සෑහෙන්න රිදෙන. පුළුවන් නම් උත්සාහ කරලා බලන වචනකින් හරි හිත හදන කෙනෙක් වෙන්න. වෙලාවේ මාව සද්දෙටම අහගෙන ඉන්නවා කවුද මේ? ලස්සන සන්දාවක් වේවා කියලා තියෙනවා අපිත් ලස්සන සින්දුකට එකතු කරගන්න. දුව මෙත් නදී මිත් නදී මහත්යා හේමන්ත ඒ වගේ අම්මා අයියා නිමල් තිලක සිරි සුදුවක්ක ඉන්නවා. සුදුවක්කගේ නම අනෝමද ප්‍රභානංගේ ඉන්නවා. මැණිකේ දඩම් ගස්ලන්දින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට. අපි තහගෙන ඉන්නවා හැටන් වලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන වීරසිරි. නිරෝෂත් පයි වෙලාවේ සද්දෘම ලක්කඩාගෙන ඉන්නවා කියලා තියෙනවා. නෙත්මිනි වගේම සඳුරු ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඔය විදිහට මහගෙන ඉන්නව සහයයි තිය වෙනකන් ලස්සන සින්දුවක් තියෙනවා. කලතර පැත්තට යන තමයි හදන්නේ. කලතර පනා පිටියේ කවීෂ කන්නංගරේ එකතු කරගෙන ඇමිලි පිටියේ යොදහමදා කඳුරේ සේවය කරන අද තාත්තට 67 වෙනි උපන්දිනය කියලා තියෙනවා. ඉතින් තාත්තට සබම සූ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. තාත්තා පොලිසියේ ඉන්න කියලා තමයි තියෙන්නේ. විශ්‍රාම ගිහිල්ලා. ඕකේ. ඉතින් මේ වෙලාවේ හැමෝම එකතු කරගන්න කියලා තිනු. අද උපන්දින කේක් කැපුවා කියලා තියෙනවා. ඉතින් කැලුකුත් මේ පැත්තට එවන්න පුළුවන්ද? උපන්දින කේක් එකක් හම්බෙන්න ඉතින් කවුරුත් අකමැති නැහැ නේද? ලක්කන සිංදු හනෝ ප්‍රතින ඔම චන්දමිස් එවගේම සයුරි ඉමල් ජයන්ත සඳනී චුරි තරු චෝටි එකතු කරගන්න කියලා තියෙනවා. එහෙනම් එකතු කරගෙන අපි ලස්සන සිංදුවක් ගන්න යන තමයි හදන්නේ. කලින් මගින් කෙනෙක් කිල්ලව නේද නමල් අඩුගම මහත්මයාගේ නුවර වැවට හාතු දිදී සිංදුව. මේ සිංදුව මගින් ඔයාට හවස 4:49 ඇය.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: හවස 4:53යි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සතියක ලකන
1: නස්සර සින්දුවක් මම ලෑස්ති කරගෙන එන්නේ. හැබැයි ඔයයි මමයි හම්බ වෙන්නේ මේ සින්දුවෙන් පස්සේ. ඒ කියන්නේ අලුත් පැයකට තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ පැයේදී ලස්සන සින්දුවක් අහන්න හවස 4:00 වෙනාඩි

FM 93.5, FM 93.7, La Conda, Radio ITN. Satyagraha, La Conda.

ටෝ ඒ කියන්නේ අපි අලුත් පැයකට ඇවිල්ල තියෙන්නේ. අලුත් පැයකදී ලස්සන සිද්දු ගොඩක් වඩහන්න පුළුවන්. ඔයාට ඔවේ ගිරිත්ම සිින්දුවක් දෝනි. මට හෙම ආරංචිකුත් තාව. මං ඒකයි මේ පොඩ්ඩක් බැලුවේ. මොකද මේ කියන්නේ? සල්තු වෙන්න ඕනි නම සල්තු ඔයා ඉල්ලන්නේ වේගරිත්ම සිින්දුවත්. ඔයා ඉල්ලනවනම් දෙන්නම් ඒ සිින්දුවක්. මොනාද කියන්නේ? වැඩ සරඟ මංගල දින්නේ සල්තු. මුටානි පැත්තෙන් තමයි මට මැසේජ් එකාවේ ඔයාගෙන කියලා. සොරේක ඉන්නවා මේ වෙලාවේ, සල්තු ඉන්නවා, රේනුකා ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සිින්දුවක් ඉල්ලලා තියෙන. ඔය විදිහට මහගෙන ඉන්නෝ. අක්කේ මට අවාරේ අවාරේ සිින්දුව දෙනවද? ඇයි ඉතින් බෑ කිව්වේ නෑ? දැන් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා අනිවාර්යෙන්. කමයි ට්‍රයි එකක් දෙන්න ඊළඟට සිින්දුව දෙන්න. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා නංගියෝ කියලා තියෙනවා කවුද මේ? අපි වල ලස්සන සිින්දුවට එකතු කරගන්නල හැම මේ වෙලාවේ ලක්කනහන එක මං ඉන්නේ කියලා තියෙනවා. ලස්සන සිින්දුවකට එකතු කරගන්න මහත්මයා වසන්ත පුතාලා දෙන්න පඩපුල් ඒ වගේම විහස් සිින්දුව. අකරහදලි පද්මා තමයි මට මැසේජ් එක දාලා තියෙන මේ වෙලාවේ ලක්කනහගෙන ඉන්නවා කියලා. නංගියෝවත් ඉතාම ආන්දරින් එකතු කරගන්නවා කියලා තියෙනවා සිින්දුවට. බොහොම ස්තුතියි. Thank you Yash girl playlist එක ලස්සනයි කියලා දෙනවා. Thank you Priyanka. ඔයාට පුළුවන් ලස්සන සින්දුවක් ඉල්ලගෙන කැමති කෙනෙක් එකතු කරගන්න මේ පැත්තට FM 93.5 93.7 සද්දට ලක්කන අහගෙන ඉන්න ගමන් 0.7.3 93.5 93.7 මැසේජ් එක කියවලා තියෙනවා. Hi Akyo කියලා දෙනවා. ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙනවා. බොහොම ස්තුතියි. මේ බාරම් කරන ගමන් ඉන්නේ ඔයා වාහන ගමන්. හැමනිකම යන්නත් එක ලස්සන සිංදුවක් ඕනි කියලා තියෙනවා. ඕකේ. හිතුවේවත් නැති දවසක හිතන්න නැතුවම ලන්නේ මේ සිංදුවනේ දාට ඕනි. බලන්න කියලා අහලා දෙන අපි බලමු. ඔයාගේ අම්මව එකතු කරගන්න කියලා තියෙනවා. පවුල හැමෝම එකතු කරගෙන යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ තරුෂි. තාම එකතු කරගන්න හරිම ආදරෙන් ඉතින් බුලත් කොහොපෙටියේ තරුෂි තමයි මේ විදිහට මට මැසේජ් එකක් දැම්මේ. ඔයාටත් පුළුවන් ඔය විදිහට මම වහගෙන ඉන්න. ඔයාට WhatsApp නැත්නම් normal messages එවන්නත් පුළුවන්. මේ විදිහට යපු කෙනෙක් ඉන්නවා. හේ හේ යෂාකියෝ. හවුද මේ? මටත් දෙනවද නැට වෙන සින්දුවක් අනිවාර්යෙන්. අම්මා තාත්තා නංගි මේ වෙලාවේ සද්දෙම ලක්කනාගෙන ඉන්නවා කියලා දෙනවා. ආකර්ෂ ආකර්ෂ. අද අපේ නංගිත් exam ලියුවා කේකා කියලා තේම. ඉතින් ඔයාට හොඳ ප්‍රතිඵලයක් එයි මේ අනිවාර්යෙන්. හොඳට පාඩම් කරලා නෙලියුවේ. කවිෂා එකට කරගන්න කියලා තියෙන ඊළඟ ලස්සන සින්දුවද රසංජලි ඉන්නේ වගේ නිර්වාංජලි සහස් නායකද කරගෙන මුතු කුමාරෙත් ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න කියලා තියෙන මේ හැමෝම 90 තමයි දැරණිය ගලින් මට මැසේජ් එකක් දාලා තියෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගන්න කියලා ඔයා කියන නිසා මම ලස්සන සින්දුව ක්ලාස්ටි කරන් ඉන්නවා ඒ සින්දුව හාලා ඇවිල්ලා අපි කතා කරමු සවස 5 වෙනාඩි 11යි

දශුඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: Lucaia, mare vedene une. Tutti chi vuole, mare memory lost killa.
1: Memory lost?
0: Call the doctor. Yaar sonnadu? Mama, kirike punne ayya, sini vedene, muku tata pai vidukrene ayya mata.
2: Oh my god!
1: Super doctor ne. Doctor hariyatama kiyala diyanwale.
3: Hina baby sindu ahanna. FM 93.5 හැන්දෑවෙ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: සම අනුග්‍රහය.
4: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679579.
5: සහයෝගීතා අනුග්‍රහය. රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
2: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

හවසු පහයි විනාඩි 28 වෙනව ඔයා ඉදිරි සතියන්තය අහගෙන ඉන්න මේ වෙලාවේ සතියන්තය කියලා කියන්නේ හෙට දවසේ වෙනින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න තියෙන හොඳම වෙලාව. හෙට අලුත් සතියක් ගන්න කොට පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා හිත පොඩ්ඩක් නිදහස් කරගෙන අර කලින් කරපු වැඩ කොට පොඩ්ඩක් ඔළුවෙන් පැත්තකින් තියන හිත නිදහසේ ඉන්න තියෙන හොඳම වෙලාව. අර පොඩි තේකක් හදාගෙන පොඩ්ඩක් නිදහසේ පවුල අයත් එක්ක කතා කරන්න තියෙන හොඳම වෙලාව. මේකට තමයි මේ ඉඳ හැන්දෑව තියෙනවනේ. ලස්සන සින්දුවක් අහන ගමන් හිත කැමති සින්දුවක් අහන ගමන් වැඩ ටික කරගන්න. ඔය වැඩ ටික කරගන්න ගමන් වාටම අහගෙන ඉන්න පුළුවන්. එහෙම අහගෙන ඉන්න පුළුවන් ඉඳම. මම මේ හදන්නේ හැමෝම එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. අක්කිය අපුවත් එකතු කරගන්න ගිනිගත් හේනින් සහන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සහන් ඔව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මගේ මැසේජ් එක කියවන්න. බස් කවුද වෙයි ලොකු දිග විස්තරයක් තියෙනවා. සුසන්ත සම්පත් බරළු හේනින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට සුසන්තව. හයි රංගී සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. ඔයාට සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ. ඔයාට ලස්සන ඉරිදාට ගෙදර හිටියට සම්බරක් අය නම් ඉතින් ඔය යාළු වෙලා ඉන්න කාලෙකම ගෙදර නෑනේ. ගෙදර කාට හරි හොරෙන් ඇවිදින්න හැම යනවද? එහෙම කාලයක් ඉතින් තියෙන්නේ නැතිනේ. මේ සින්දුවෙන් කියවෙන තවගේ කතාවද බලන්න. අර මස්සිදා හැම ඉන්නකම් ලේසි නෑ ඉතින් ඉන්න. යාළු වෙලා ඉන්න ලේසි නෑ. අපකරි බාල්දියක්මයි දාන්නේ නේද? ඔයාලට හිටිය මේ වගේ කෙනෙක්ද?

0: එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Satyaga, Lakhana.
1: ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ සින්දුව අහන්න කලින් මට හිතුණා මේ සින්දුව එකතු කරගන්න ඕනි කියලා. මේ වෙලාවේ අලව්වෙන් කොහොලේනින් ජයකලණි මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජයකලණි ආව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. ඔයාටත් පුළුවන් මේ විදිහටම මැසේජ් එකක් දාන්න. ගිනිගත්තේ නිසා නොවත් එකතු කරගෙන අපි මේ සින්දුව අහලෙමු. ආපහු ඔය මම හම්බ වෙන්නේ හෙඩ්ලයින්ස් වලින් පස්සේ. ඔය විදිහටම ඉන්න හවස 5 වෙනාඩි 40යි.

0: නොමියන හඬ
1: ආරංගිජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: වෙලාව පසර 5 විනාඩි 45යි
1: ලකන ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න
2: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දෙලක්ෂ අඩු හතර දහස් අසු නවතනෙක් පහේ කඩීමට උත්තර ලියයි. ආදිවාසී පනත අමාත්‍ය මණ්ඩලයට ආදිවාසී දිනේදී අගමැතිරියගෙන් ආදිවාසීන්ට සුභ පණිවිඩයක්. වසරේ මුල් මාසයේදී රාජ්‍ය ආදායම 27%කින් ඉහළට. ශ්‍රී ලංකාවේ හඩස්වායඩ ලක්හඩ ගෝල්ඩන් වොයිස් ඇරඹේ. LPL කුසලානය ගාල්ලට.
2: ලක්හඬ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලබන කෝටියට NLV ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: Kanda Radio ITN Satyaga Lakanda.
1: සුපහයි විනාඩි 54 වෙලාව මේ වෙලාවේ මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ ඔබ ඇපල් මලක් වාගේ. එහෙම කෙනෙක් හිටියද ඔයාටත්? අර මතක තියෙන කෙනෙක්, අමතක නොවන කෙනෙක්. එහෙම කෙනෙක් හිටියනම් පොඩක් මතක් කරගෙන මේ සින්දුව අහන්නකෝ.

සෞසහයයි විනාඩි 3යි වෙලා වගේ මම වහගෙන ඉන්නේ. අපේ අන්තිම පැය තමයි මෙයා වෙලා තියෙන්නේ සෞසහයයි විනාඩි 3යි කියනකොට. ඉතින් මේ අන්තිම පැය අපි ඉන්නේ ආදි පොළුවන් වා කැඹුතු සින්දුවක්. මේ අන්තිම පැයද මගෙන් ඉල්ල ගන්න. FM 103.5 FM 103.7 එයා මම වහගෙන ඉන්නවට එයාට කැඹුතු සින්දු 0703 93.5 93.7 ඒ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉල්ලගන්න පුළුවන්. ඉතින් පොඩක් සතුටින් ඉන්න දවසක් නේ. අසත එකක් හදාගෙන ඔයා කැමති සින්දුවක් අහන්න ඕනේ පුළුවන්. එහෙම සින්දුවක් අහගෙන ඉන්නකොට කින්නේ පැත්තට ඉන්නත් පුළුවන් ඔයාට. දව හෙට කියන්නේ පොඩක් විශේෂ දවසක්. මහෙට A levels පටන් ගන්නවා උසස් පෙළ විභාගෙ. ඉතින් අවුරුදු දෙකක මහන්සිය. ඉතින් හෙට තමයි පෙන්වන්න තියෙන්නේ. විශ්වවිද්‍යාල සීන හැබැයි කරගන්න බලාපොරොත්තු උසස් අධ්‍යාපන සීන හැබැයි කරගන්න බලාපොරොත්තු හෙට ලොකු පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඒ හැමෝටම ලක්කන සතියෙන් තිංනුසුම් සුබපැතුම් එකතු කරනවා. ඉතින් සමහරක් විට අවුරුදු දෙකක් වෙනාට ඊට වඩා ලොකු කතාවක් පිටිපස්සේ තියෙන්න පුළුවන් නේද? එහෙම තමයි. පාඩම් කරනවා කියන එක ක්ලේශී පාසකව වැඩක් නෙවෙයි. ඉතින් මේ නිදි මරාගෙන පාඩම් කරපුව හෙට තමයි ලියන්න තියෙන්නේ. එහෙම නංගි කෙනෙක්ටම මල් කෙනෙක්ටම ඉතින් ලක්කනේ ඒ වගේම ලක්කන සතියන් තින් මේ විදිහට සුභ ප්‍රාර්ථනා එකතු කරගන්න නේද? ඒකත් මතක කරගමන් අපි යමු බලන්න FM 103.5 FM 103.7 මම වහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. නවරින් සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා අවලස්සම සින්දුවකට එකතු කරගන්න කියලා. සංජීව ඔයාව එකතු කරගන්නම් ඔය විදිහටම මම වහගෙන ඉන්න හවස 6:30 වෙනකම්. හොරින් මැසේජ් එකක් දාලා තියෙනවා හෂි ඔයාව එකතු කරගන්නම් හෂි. ලස්සන සින්දුවකට මේ වෙලාවේ ගෙදර ඉන්න හැමෝමත් එකතු කරගෙන එයාගේ යාළුවාවත් එකතු කරගන්න කියලා ජය කලනි. ජයි කලනි එකතු කරගන්න කියලා තියෙන්නේ හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සින්දු ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ ලංකාව පුරාම ලෝක පුරාම යන්න ඕනි. මට හිතන යන්න රුමේනියාව පැත්තට. ඔයා එනවා තියන්න රුමේනියාව වෙලාවේ රුමේනියාව වලි කියන වෙලාවේ මම සද්දට මාගෙන ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුති. එයාගේ පවුල් හැමෝම ඉන්නේ ලංකාවේ. අලෝවේ කල්පිටීම් පුදාව එකතු කරගන්න කියලා තියෙනවා. තොහින තමයි පුතාගේ නම. දෝ බිනාරා එකතු කරගෙන වයිෆ් ප්‍රියංකවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහට මම කැමති සින්දුවක් අහන්න කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉතින් මම ලෑස්ති කරගෙන ඉන්නේ අසස්ගේ ලස්සන සින්දුව. ඒ සින්දුව අහලා අවිල අපි කතා කරමුනේ සවස 6 වෙනිදා 6.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Oba motorcycle eka gamanak yamata soodanam nam aniwarinma helmet eka palandaganna. Eka kuda therimakin obe jeevithaya rakaganna puluwan. E nisa oba ඔබේ හෙල්මට පළඳින්න.
3: ටේකියා සුරකින් මගතොට.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ප්‍රීතියග ලකන
1: සෞසහය විනාඩි 25 කියන්නේ මට යන වෙලාව ඇවිල්ල අතුරු මං ගිහිල්ලා එන්න නේද හෙට එළවලුස් පටන් ගන්න හැමෝටම විශ් කරනවා ලකන සතියන්ති ඉතින් මේ විදිහට මම වහගෙන ඉන්න හෙටේ 10ට මං යනවා අතුරු මං ගිහින් එන පරිස්සමට සතරින් ඉන්න මම යෂ්.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුකූල.

0: රස්තල
1: දෙලක්ෂ අඩු හතර දහස් අසු නවතනෙක් පහේ කඩීමට උත්තරලියයි. අධිවාසී පනත අභත්‍ය මණ්ඩලයට අධිවාසී දිනේදී අගමැතිරියගෙන් අධිවාසීන්ට සුබ පණිවිඩයක්. වසරේ මුල් මාස 6දී රාජ්‍ය ආදායම සිට 27%කින් ඉහළට. ශ්‍රී ලංකේ හඬ සොයාද ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඇරඹෙයි. LPL කුසලානේ ගාල්ලට.
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ දියුතේෂිකයි දිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ. 2026 පහශ්වේදී ශිෂ්‍යත් විභාගය මධ්‍යස්ථාන 2733කදී සාර්ථකවාද පැවැත්තුණා. විභාගය ආරම්භ කෙරුණේ පෙරවරු 9:30ට. මෙවර විභාගය සඳහා සිසුන් 294089 පෙනී සිටියා. සිංහල බාද්දෙන් සිසුන් 220366ක් සහ දෙමළ බාද්දෙන් පෙනී සිසුන් 73723ක් ඊට ඇතුළත්. විභාගයට මුහුණ දීම සඳහා දරුවන් අද උදෑසන උද්‍යෝගයෙන් යුතුව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. විභාගය අවසන් වීමෙන් පසු දරුවන් මෙසේ අදහස් දැක්වුවා.
2: පොඩ්ඩක් අමාරුයි.
3: දැන් ගෙදර ගිහලා මොනවද කරන්නේ?
2: සෙල්ලම් කරනවා.
4: ඇත්තටම සන්තෝෂයි. සෙල්ලම් තමයි දැන් කරන්න තියෙන්නේ.
2: විභාග නම් පොඩ්ඩක් අමාරුයි. දෙවෙනි පාට නම් ලේසි. විභාග ලේසි.
3: ලේසි හොඳට ලියුවා.
2: ඔව්. ඇත්තටම සතුටුයි ලොකු බරක් මේ ඉවර වුණා වගේ. විභාග නම් හරිම ලේසි ඇත්තටම. එක පාත්‍ර ගොඩක් අමාරුයි. හැබැයි දෙක පාත්‍ර නම් ගොඩක් ලේසි. මම හිතනවා මට ගොඩක් ලකුණු තිබෙයි කියලා.
3: කියලා සෙල්ලම් කරන්න පුළුවන් නේද? විභාගේ හොඳට ලිව්වා.
2: කොහමද විභාගේ? එක පේපරේ චුට්ටක් ලේසි, චුට්ටක් අමාරුයි. එක පේපරේ අමාරුයි.
5: පොඩ්ඩක් අමාරුයි.
3: පොඩ්ඩක් අමාරුයි. ඒනවා ලිව්වා නේද හොඳට?
1: ශිෂ්‍යත් විභාගයේ පිළිසිරි දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් දෙමෝපියන්ගේ දෙල්ලීමක් කරනවා. ළමා හා යෝන් මර්ස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය බීරු චන්ද්‍රදාස මහතා ඒ පිළිබඳව අදහස් දැක්වුවා.
6: ශිෂ්‍යත්ව විභාගයේ කියන්නේ ඔබ ලබා ගන්න ලකුණු ප්‍රමාණය අනුව අනිත් අයට ඔබව මනින්න හොඳ අවස්ථාවක් නෙමෙයි. අල්ලපු ගෙදර කට්ටියට, නෑදෑයින්ට, වෙනත් අයට ඔබේ ලකුණු අඩුයි, ඔබට බෑ කියලා කියන්න මේක අවස්ථාවක් නෙමෙයි. විභාගයේ ඉවරුනහම ලියපු උත්තර අහන්නත් එපා, සාකච්ඡා කරන්නත් එපා.
1: මේ අතර 2026 උසස් පෙළ විභාගයේද හෙට ආරම්භ කරනවා. විභාගයේ සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් එන්දිකා කුමාර් ලීනගේ මහත්මිය ප්‍රකාශ කළේ.
7: විභාගය සඳහා සියලුම ආකාරයේ උපකාරක පන්ති පැවැත්වීම, විභාගය පිළිබඳ ප්‍රචාරණ කටයුතු, අනුමාන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා, ඒවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කිරීම අගෝස්තු මාස 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරුම සහනම් කළ තිබෙනවා. එමෙන්ම මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන, විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි. ඒ වගේම අනන්‍යතා පත්‍රය, ජාතික හැඳුනුම් පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය යන මේ ලේඛන තුනෙන් එකක් තමයි අපි වලංගු අනන්‍යතා පත්‍ර විදිහට විභාගයේදී භාවිතා කිරීමට අවසර දීලා තිබෙන්නේ. යම් ආකාරයකින් දරුවෙගේ අනන්‍යතා පත්‍රයක් අස්ථානගත වෙලා හෝ යම් ආකාරයකින් හානියක් සිදු වුණා නම් මේ දවස් කීපයේදී තාවකාලික අනන්‍යතා පත්‍රයක් විදිහට අපි තැපැල් හැඳුනුම් පතට භාවිතා කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් අරගෙන පාසලේ විදුහල්පති මගින් සහතික කරවා ගන්න ඔවුන්ගේ තොරතුළේ ඡායාරූපය ඇතුළත් කරලා පාසල් ඇඳුම් කරුව පෞද්ගලික ඇඳුම් කරුවන්ට පුළුවන් ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ ඡායාරූප දෙකක් ග්‍රාමීය ධර්මගින් සහතික කරවාගෙන තාවකාලික අනන්‍යතා පත්‍රයක් විදිහට භාවිතා කරලා විභාගයට පෙනී සිටින්න. ඒ වගේම ප්‍රවේශ පත්‍රය යම් ආකාරකින් ඔවුන් අතින් හානියකට පත් වුණොත් හෝ අස්ථානගත වුණොත් කලබල වීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩුවෙන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍රයක් භාගත කරගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රවේශ පත්‍රයේ තෝන් අත්සන සහතික කරවාගෙනම විභාගයට අරගෙන යන්න ඕන.
1: උසස් පෙළ විභාගය සඳහා ආපදා තත්ත්වයන් ඇතිව හොත් ඒටි ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ආපදා කමුණාකන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය හිරන් තිලකරත්න මහතා සඳහන් කළේ.
5: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදිහට සියලුම දිස්ත්‍රික්කවල විශේෂම ආපදාවක් සිදු වේද මේ මධ්‍යස්ථාන ගැන විශේෂ විමසිල්ලක් පසු වෙනවා. ඒ වගේම තමයි මේ තන්ද පැවැත්වෙන අපේ සුබසස්තල විභාගයටත් අපි සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහාත් අපි යම් කිසි ආපදාවක් සිදු වෙනවා නම් අපි කිසිදු හෝ අවස්ථාවක් තියෙදා ඒ සම්බන්ධ අපේ කෝල් සෙන්ටර් එක 117 දුරකථන අංකයෙන් අපේ අමුතුම් මධ්‍යස්ථාන අමතන්නේ. ඒ වගේම තමයි ආපදා තත්ත්වයක් ඇති වුණොත් එහෙම යම් කිසි තත්ත්වයක් ඇති වුණොත් අපිට දැන දෙන්න. ඒකට අපි ඒ සම්බන්ධව වහාම කටයුතු කරලා මේ අවශ්‍ය ආපදාවෙන් තොරව විභාගය පැවැත්වීමට කටයුතු කරනවා කියලා දැන දෙන්න කැමතියි.
1: 2026 වසරේ මුල් මාස 6 තුල රජයේ ආදායම සහ ප්‍රදාන 27.1%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1956 දක්වා වර්ධනය වී තිබෙනවා. 2025 වසරේ එම කාල පරිච්ඡේදය තුල මෙම අගය සටහන් වූයේ රුපියල් බිලියන 1325.1 ලෙසයි. එමෙන්ම 2026 ජූනි මාසයේ අවසන් වූ මාස 6 තුල මුළු රාජ්‍ය වේදම සහ ශුද්ධ ණයදීම් 7.9% ඉහළ ගොස් රුපියල් බිලියන 2946.5 ලෙස වාර්තා වෙනවා. 2025 වසරේ ඊට අනුරූප කාල සීමාවේදී මුළු වේදම රුපියල් බිලියන 1737.7 ලෙසයි සටහන්ව තිබුණේ. 2025 වසරේ මුල් මාස 6දී රුපියල් බිලියන 405.6 හිඟියක් වාර්තා වූ අතර 2026 ජූනි මාසයේ අවසන් වූ මුල් මාස 6 තුල ඒ රුපියල් බිලියන 9.5% අතිරික්තයක් බවට පත්ව තිබෙනවා. 2025 අනුරූප කාල පරිච්ඡේදයේ පැවති රුපියල් බිලියන 525.6% ශුද්ධ දේශීය මූලකරයට සාපේක්ෂව 2026 මුල් මාස 6 තුල රුපියල් බිලියන 42.1% ශුද්ධ ආපසුක වීමක් වාර්තා කර ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. 2025 අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තාව රුපියල් බිලියන 120ක ශුද්ධ ආපසුක වීමට සාපේක්ෂව 2026 මුල් මාස 6 තුල ශුද්ධ විදේශ මූලකරණය රුපියල් බිලියන 32.6% ලෙසද සඳහන් වෙනවා. ලෝක ආදිවාසී දින අදටයේදී තිබෙනවා. එවෙනුවෙන් දබාන කොටබකිඩිය ගම්මානයේදී ජාතික ආදිවාසී දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒදි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ආදිවාසී ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ ආදිවාසී පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ආදිවාසී ජනතාවගේ ඓතිහාසිකම් සහ සංස්කෘතිය සුරකීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.
8: වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කර ගැනීම පිළිබඳ විවිධ රජයන් සමග සාකච්ඡා කළත් එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවීමේ ඇමතිතුමාගේ මැදිහත් වීම මත අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. පවතින අනපනත් සමග ගැටුමක් ඇති නොවන විදිහට නීතිමය පදනම තහවුරු කරමින් සිදු කළ යුතු සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් අවශ්‍ය කමිටු පත් කරමින් මෙම සතිය තුළ අදාළ පනත පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. අපේ රජය බලයට පත්වීමෙන් පසු රට පරිවර්තනීය යුගයකට ගෙන යාම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සියලු ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ගෝලීය අර්බුද සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතරම රටේ සංවර්ධනය සහ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීමට කටයුතු කරමින් ඉන්නේ. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සුරකමින් පරිසරය ආරක්ෂා කරමින් සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයටද ඉමහත් දායකත්වයක් දක්වන ආදිවාසී වැදි ජනතාවට නිසි ගෞරවය ලබා දෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින අප රජයක් ලෙස සූදානම් බව ප්‍රකාශ කරමින්
1: බිබිල රතුගල මහෝය පොල්ලිපැද්ද දලුපාන වකරේ සහ හේනානිකල යන ප්‍රදේශවල සිටින ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද එහිදී විමසා බැලුණා. ආදිවාසී නායක වනස්පති උර්වරිගේ වනිලැත්තන්ද එම අවස්ථාවේදී අදහස් පළ කළා.
9: මොනම ජාතියක් හරි ලෝකේ ඉතුරු තැන මන්දෙන්න නම් ඒ පරපුර ගැන ඒ පරපුරේ තිබෙන ඓතිහාසිකම් සිරිත්විරි චාරිත්‍ර වාරිත්‍ර මේතනවල් ආරක්ෂා තැන මන්දෙන්න ඕනේ. ඉතින් ඒ ආරක්ෂා තැන මන්දෙන්න මේ කාලෙ මැච්ච මන්දෙන්නකට මහාම කැච්චක් ගැටලු තිබෙනවා. නීතියක් තිබෙන්න ඕනේ රටක. එහෙම කොදෝ ඉනං ඒ රට ඇන්නමං ගච්ඡන් අමාරු තනයි. හැබැයි ඒ නීති හැදුම් පොජ්ජ මන්තු කරනකොට මේ රටේ තිබෙන ජාතීන් ගැන පරපුරවල් ගැන සංස්කෘතීන් ගැන හිතලා ගන්න ඕන. එතකොට ඒ හිතලා ගැන තමයි මේතන මන්දු වෙන්න ඕන. කෝණ පොජ්ජ 48000ක ඉඳ තිබලා මේ කාලෙෙච්ච මන්දු වෙනකන් මංගච්චපු මේ પરම්පරාව තවත් ඉදිරියට මේ රටේ ඇන්න මංගච්ඡන් දෝන. ඇන්න මංගච්ඡන්න ඉදකඩ ඒ අවසරේ තිබෙන්න ඕන. ඉතින් එහෙම මන්දු වුණොත් තමයි මේ ඇත්තන්ට තව කෝණ පොජ්ජ කාලෙෙච්චම් මංගච්ඡනෙකුට මේ પરම්පරාවේ මිනික් ගජු රඳනවා මෙහෙම પરම්පරාවක් තිබෙනවා කියන එකම ඇයිතුකලට මන්දු කරගන්න හිටලාන්. මේ ඇත්තෝ සතුටු දෙන මන්දු වෙනවා. ආණ්ඩු පොජ්ජේ දෙවිනියල් ඇත්තෝ මෙතන රඳනවානේ. ඒ ඇත්තන්ට ඉట్లాනවා ඒ තීන්දුව තීරණ මන්දු කරගන්න.
1: ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අගෝස්තු 9 වෙනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණා. මෙවන විට ලෝපුරා රටවල අඩුවක ආදිවාසී ජනතාව මිලියන 476ක් සිටින බව සඳහන්. ඔවුන්ගේ සංස්කෘතිය, භාෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආදිවාසී දිනය වෙන් කර ඇති අතර එහි මෙරට ප්‍රධාන සැමරුම් උත්සවයයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරගේ ප්‍රධානත්වයෙන් දබාන ආදිවාසී ජනරූප කෞතුකාගාර පරිශ්‍රයේදී මෙසේ පැවැත්ුණේ. ඒ ආදිවාසී පාරම්පරික

0: පුරවසි මෙහිවර තේමා කරගත් අත්තම ජාතික වැඩසටහන රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ක්ලේන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙසයි ඒ ක්‍රියාවට නැංවෙන්නේ. ගම නගරේ සහ වෙළ තීරය ඇතුළු මුළු රටම පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස අත්තම වැඩසටහන ක්‍රියාත්මකයි. සෑම වසකම අවසන් සිසුරාදා දිනේ අත්තම වැඩසටහන රටම එකට එක්ව ක්‍රියාවට නැංවීම ව්‍යාපෘතිය මගින් සිදුවනවා. 2026 වසරේදී ඇමරිකා ඩොලර් බිලියන් 2ක් දක්වා වන ඉලක්කය සපුරා ගැනීමට විදේශ සේවා නීති කාර්යාංශයට හැකි බව එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා. 2030 වසර වන විට විදේශ සේවා නීති කාර්යාංශ ඉලක්කය ඇමරිකා ඩොලර් බිලියන 12ක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
1: පසුගිය 2019 පස්සේ වෙච්ච ආර්ථික අවපාතයේදී විදේශ ප්‍රේෂණ අඩුවීම කොරෝනා වසංගතයේ බලපෑමත් සමගම විදේශ ප්‍රේෂණ අඩුවීම හරහා ආර්ථිකය කඩා වැටීමට විශාල ගැටලුවක් වශයෙන් පැවතුනේ. විදේශ ප්‍රේෂණ අඩුවීමේ කාරණයේදී නිගමනික ප්‍රජාවගේ විදේශ ගතවීමේ ක්‍රියාවලිය 50%කට වඩා ප්‍රමාණයක් අඩුවීම මත ලැබිච්ච විදේශ ප්‍රේෂණ අඩුවීම නිසාම තමයි ආර්ථිකයට විශාල බලපෑමක් ලැබලා ඉන්නේ. ඉන්පසු 2023, 24, 25, 26 වගේ වසරවලදී නැවතත් ක්‍රමයෙන් අපි ඒ සම්බන්ධයෙන් වඩා ස්ථාවර සාර්ථක ආර්ථික ගමනකට ප්‍රවිෂ්ඨ වෙමින් තියෙනවා. 24 වසරේදී අපි විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 7.1ක් ලබාගෙන තියෙනවා. ඒ 25 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 8.1ක් දක්වා බිලියන 1ක වගේ වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1000ක විශාල මුදලක්. ඒ වගේම 2026 වසරේ වෙනකොට අපිට ඇමරිකන් ඩොලර් බිලියන 9ක් දක්වා ඉලක්කයකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.
0: විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමින්. ජාත්‍යන්තර වැතිවන ගැටලුවලදී රජයට ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට තම සූදානම් බව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසනවා. වසර 27ක් පාර්ලිමේන්තුව නියෝජනය කළද තවදුරටත් දේශපාලන නිරත වීමේ කිසිදු අදහසක් නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අස්කිරි බල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.
2: මම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අවුරුදු 27ක් එක දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරා. පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු ගණනාවක් මට දරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් නැහැ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා දේශපාලනයක් කරන්න. පවතින රජය මගෙන් ඉල්ලීමක් කරොත් උදව්වක් කරන්න කියලා ජාත්‍යන්තරයේ තියෙන ප්‍රශ්නවලට ඒ උදව්ව කරන්න මම සූදානම්. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඒ ගිවිසුම අත්සන් කරන්න ඇමරිකාවෙන් විශාල සහයෝගයක් අපිට ඒ වගේම මේ ටැරිෆ් සාකච්ඡාවලදී අපිට පුළුවන් වුණා අපේ තරංකාරීත්වය ආරක්ෂා කරගෙන වෙනත් රටවල් වලටත් වඩා දැන් උදාහරණයක් ඇටියට මේ පහුගිය 10% ටැරිෆ් බද්ද පනවනකොට රටවල් 17කට පමණයි ඒ ටැරිෆ් 10% ටැරිෆ් බද්ද ලැබුණේ. බහුතර රටවල් සංඛ්‍යාවකට 10% ලැබුණ නැහැ. ඒගොල්ලෝ සියල්ලම ඉන්නේ 12.5. ඉතින් අපිට 10%ක් ලැබෙනවා කියන්නේ අපේ තරංකාරීත්වය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි අපිට වඩාත් තලංකාරීත්වයකින් ඒ වෙළඳ පොලේ අපිට ක්‍රියා කරන්න පුළුවන්.
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස් ගයිඩ් තරගාවලිය අද ආරම්භ වුණා. ඒ වික්‍රමසිංහපුර ලක්හඬ රීජනල් බැදිරි සංකීර්ණයේදී තරගාවලිය සඳහා ඉදුම්පත් කැඳවන බවට ලක්හඬින් ලබා දුන් පූර්ව ප්‍රචාරක දැන්වීම් වලට අනුව දිවේනී නන්දසින් ඉදුම්පත් 35,000ක් පමණ ඊට යොමු වී තිබුණා. එසේ අයිදුම් කළ තරකරුවන් අද පළමු වටේ තරග සඳහා ඉදිරිපත් වෙමින් සිය ගායන හැකියාවන් ඉදිරිපත් කළේ ගෝල්ඩන් වොයිස් කිරුළ වෙනුවෙන් දෙවන තරගයකට උරුදීබේ අපේක්ෂාවෙන්. ඒ පිළිබඳව ලක්හඬ ඩිජිටල් මැදිරි සංකේතයේ සිරිතොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත රනිල් කොස්තා.
3: රේඩියෝ ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග ලබා දෙන ලක්හඬ ගෝල්ඩන් වොයිස් හොයා යන චාරිකාවේ පළවෙනි දවස සමාරම්භය අපි මේ විදිහට සනිටුහන් කරන්නේ. ඔබට පේනවා ඇති ලස්සන පසුතලයක්. දක්ෂ තරඟකරුවන් තරඟකාරියන් දහස් ගණනක් අතුරින් තරඟකරුවන් පිරිසක් තරඟකාරියන් පිරිසක් අද දවසේ ගෝල්ඩන් වොයිස් එක හොයාගෙන යන ගමනට ඇවිල්ලා ඉනවා. ඉතින් විනිශ්චය මණ්ඩලය ඒත් එක්කම ඔඩිෂන් වේදිකාව මේ සියල්ලත් එක්ක බොහොම පරිපූර්ණ තරඟාවලියක් රේඩියෝ ඉතිහාසයේ වෙනස් කරන තරඟාවලියක් අද දවසේ ආරම්භ වීමට නියමිතයි. විශේෂයෙන්ම ස්වාධින් රූපවාහිනී මාධ්‍ය ජාලය ITN ලක්හඬ මේ සියල්ලගේම දායකත්වය මේට ලැබෙනවා. ඉතින් දැවැන්ත තරඟාවලියක් ඔබට ඉස්සරහට දැක බලා ගන්න පුළුවන්.

0: ලක්හඬ තිස්වන සංවත්සරයේ උත්කර්ෂවත්ලෙස සැබරීම සඳහා ගුවන්විදුලි ශ්‍රාවකයන් වෙනුවෙන් නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණෙන් ගෝල්ඩන් වොයිස් තරගාවලිය ක්‍රියාත්මකයි. එහි තරගකරුවන්ගේ ගායන කෞශල්‍යයන් සමගින් මෙම විශ්මිත අත්දැකීම ළඟදීම FM 93.5 සහ FM 93.7 ලක්හඬ තරංග මාලා ඔස්සේ සතිය දිනවල පසුරු එකට ප්‍රචාර වීමට නියමිතව තිබෙනවා. තරගයේ ජයග්‍රහකයන් වෙනුවෙන් වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් සහ මද්‍රව්‍ය ජාවාර මැඩලීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක ක්‍රියාත්මක බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. එම වැඩපිළිවෙල කුමන හේතුවක් මත හෝ නතර නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
1: බන්ධනාගාරවල එක පෙළට විරෝධයන් නොසන්සුන්තාවයක් ආවා. මේක සාමාන්‍ය එකක් නෙවෙයි. මේ පිටිපස යම් ක්‍රියාවලියක් තිබෙනවා. බන්ධනාගාර තදබදය නම් මේකට හේතුව. බන්ධනාගාර තදබදය දැන් අවුරුදු 10 15 තිස්සේ තියෙන එකක්. මේ වෙන මොකක්වත් නෙවෙයි. අපි පාතාලේ මර්ධනය කරනවා, විශේෂයෙන්ම කුඩු ජාලය මර්ධනය කරමින් තිබෙනවා. බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය අනේක නවත්තලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව විසින් මේ පාතාල මර්ධනය සහ කුඩු මර්ධනයට ගන්න ක්‍රියාමාර්ගවලට එල්ල වෙන ප්‍රතිචාර තමයි මේ. ඔවුන් තිගැස්සිලා ඉන්නවා, ඔවුන් කලබල වෙලා ඉන්නවා, ඔවුන් ආණ්ඩුවත් එක්ක වෛරයෙන් කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ට කරන්න පුළුවන් හැම විරෝධතාවයක්ම, ඔවුන්ට කරන්න පුළුවන් හැම ක්‍රියාකාරීත්වයක්ම, ඔවුන්ට ගන්න පුළුවන් හැම ආණ්ඩුවට විරුද්ධව ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ කලාව. ඒ ඔවුන් දන්න කලාවෙන් ඔවුන් ප්‍රතිචාර දක්වමින් තියෙනවා. ආණ්ඩුව කිසිසේත්ම මේ වලින් සැලෙන්නේ හෝ මේ වලින් අඩියක් පස්සට ගන්නේ නැහැ. පාතාලය සහ කුඩු ජාලය මේ මන්ත්‍රවි ජාවරම නැවතීම සඳහා වෙච්ච ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ගය එලෙසම ඉදිරියට ගනිමින් තිබෙනවා. කිසිසේත්ම මේ වලින් අඩියක් පස්සට තියන්න ආණ්ඩුව සූදානම් නැහැ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
2: අපි විශ්වාස කරනවා මේක සිල්ලරට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක පිටිපස්සෙන් මොකක් හරි බලවේගයක් ඇති. ඒක හෙට අනිද්දා එළිදරව්වේ. මොකද ඒගොල්ලන්ගේ හදන හැම කාරණයකටම එක සතියයි තියෙන්නේ. සතියකින් සියල්ලක්ම එළියට එනවා. රජය විසින් මේ නීතිය ක්‍රියාත්මක කරද්දී බොහෝ පරණ හිටපු නිලධාරීන්, ඒ වගේම දේශපාලන නායකින් සියල්ලක්ම ඇතුළට යමින් ඉන්නවා. දැන් යාළට පොඩි පොයින්ට් එකක් තියෙනවා ඉස්සරහට කියන්න. බන්ධනාගාර ඇතුලේ ආරක්ෂාවක් නැහැ කියන. අපි විශ්වාස කරනවා ඒකට සූදානම්ක්ද මේ කියලා අපිට හිතෙනවා. අපි කියනවා මේ මහත්තුරුන්ට එහෙම සූදානම් කරද්දී අපරාධේ අර ඇතුලේ ඉන්න හිරකාරින්ගේ ජීවිත විනාශ කරලා ඉවරලා ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කියලා. මේක එලියෙන් සිද්ධ වෙන වැඩක්. ඒ වගේම කුඩු වලින් තමයි මේ වැඩේ ආපහු පටන් ගන්නෙ. හිරකාරින්ට රට බාර දෙන්න කොහොමටත් රජයට පුළුවන් කමක් නැහැ. එහෙම නැති හිරකාරින්ට ගිය රටක් වෙනවා. කොල්ලෝ ටික කාලයක් කොහොම දඟලයි. ඒ දඟලීම පිටිපස්සේ දේශපාලනයෙන් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා.
0: උතුරු පොල් ත්‍රිකෝණය තුළ තවත් පියවරක් ක්‍රියාත්මක කරමින් මුලිතිය දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් 515 දෙනෙකුට රුපියල් මිලියන 22ක සහනාධාර චෙක්පත් ලබා දීම සිදු කෙරුණා. ඊට සමගාමීව පොල් පැල 3000ක් ද බෙදා හැරීමටයි පියවර ගත්තේ. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 වසර වන විට මෙරට පොල් අපනඩ ආදායම ඇමරිකා ඩොලර් බිලියන 1.5ක් දක්වාත් වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4200ක් දක්වාත් ඉර නැන්වීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් කප්තුරු සවිය වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ සහනාධාර ප්‍රදානය සහ පොල් පෙළ බෙදා දීම මුලතේව් මුල්ලියවල ප්‍රදේශයේදී සිදු කෙරුණා. විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ වගාකරුවන් 72 දෙනෙකුට සහනාධාර චෙක්පත් ලබා දුන්නා. ඉරානයේ අධ්‍යාත්මික නායක මොජ්තබා කමෙනිගේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. කමෙනිගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය දුර්වල මට්ටමක පවතින බව පැතිරෙන කටකතා මැදේ මෙම වීඩියෝ පටය නිකුත් වී ඇතේ. අධ්‍යාත්මික නායකයා රැස් සිටින පිරිසක් සමග කතා බහ කළ ආකාරය වීඩියෝ පටයේ දැක්වෙනවා. ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන ආකාරයක්ද එහි දක්නට ලැබෙනවා. තප්පර 12ක වීඩියෝ පටයක් ලෙස එය නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි 28 වෙනිදා එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ මුහුණ හා කකුලකට බරපතල තුවාල සිදු වූ බවටයි වාර්තා පළ වුණේ. එම ප්‍රහාරයෙන් ඔහුගේ පියාවද ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කබේනි ජීවිතක්ෂයට පත් වුණා. මෙම නිකුත් වී ඇති වීඩියෝ පටයේ කවදාක කොතනකදී පටිගත කරන ලද්දක්ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලංකා ප්‍රීමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට දසුන් ශානගේ නායකත්වයෙන් යොත් ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහතරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩු පහකින් පරාජයට පත් කරමින් තරගයේ පැත්තුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ප්‍රථමින් පන්දුර පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු 19 පද 3කදී සිරු දිනා දැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 123ක්. පන්දු යැවීමේදී චරිත් අසලක සහ ඒෂාන් මාලිංග කඩු තුන බැගින් විදහෙළුවා. පිළිතුරින් ක්‍රීඩා කළ ගෝල් ගැලන්ස් කණ්ඩායම පන්දු 15 පන්දු 5කදී කඩු පහක් පමණක් දැවී ලකුණු 126ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. දෙලක්ෂ 94,089 දෙනෙක් පහේ කඩේමට උත්තර ලියයි. ආදිවාසී පනත අමාත්‍ය මණ්ඩලයට ආදිවාසී දිනයේදී අගමැතිරියගෙන් ආදිවාසීන්ට සුබ පණිවිඩයක්. වසරේ මුල් මාස 6දී රාජ්‍ය ආදායම 27%කින් ඉහළට. ශ්‍රී ලංකේ හඬ සොයන ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඇරඹේ. LPL කුසලාණිය ගාල්ලට. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සැලසුම විරහවේ වේතනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝතිරාගාරය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දීතයිඩය වැඩි විස්තර සඳහා 0706 325 25 අමතන්න
3: ආයුබෝවන් රාත්‍රී 7 වෙලාවේ

රත්‍රි 7යි විනාඩි 6යි වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න රාත්‍රි 9 වෙනකන් අපිට ආදරෙන් ඉන්න පුළුවන් ආදරණීය ජෝති වෙනුවෙන්. කොහොමද ඉතින් සතියකට පස්සේ ජීවිතේ සතුටින් ඉන්නව නේද? ඔබ සතුටින් ඉන්නව නම් අපේ ප්‍රාර්ථනාවත් ඒක තමයි ආදරණීය ජෝති වෙනුවෙන්. ජෝති කියන්නේ ඉතින් ජීවිතේ සතුටින් හිටපු කෙනෙක්. නික කොයිතරම් බාධක තිබුණත් කොයිතරම් අභියෝග ආව ජීවිතේ අපි නොසැලී ඉන්ද්‍රගිලයක් වගේම සතුටින් ආදරෙන් ඉන්න ඕන ඉතින්. අනිකාට උදව් උපකාර කරමින් නේද? ඉතින් ආදරණීය ජෝතිගේ ජීවිත කතාව ගත්තාම ඉතින් එහෙම තමයි ජීවිතේම කියුනේ. අපේ ජීවිතෙත් අපි ඒ විදිහට හදා ගන්න ඕන. කොහොමද ඉතින් ඔන්න ආදරණීය ජෝති වෙනුවෙන් මේ පැත්තට කතා කරන්න පුළුවන්. ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක පදවැල් කිහිපයක් ගායනා කරන්න ඔබට අවස්ථාව දෙනවා අපිත් එක්ක සුබුරු විදිහටම. 011 2 75 76 011 2 75 285 අපේ සුබුරු දුර්ගත අංක දෙක විරුතයි රාත්‍රි 9 වෙනකම්ම. ඒ වගේම තමයි ඉතින් අපි WhatsApp chat එකට ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් තියන්න තමතක් කරන්න ආදරණීය ජෝති වෙනුවෙන් 07 03 93 5 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න. ඉතින් එහම මැසේජ් එකක් එවලා කෝල් එකක් දීලා මේ ආදරේ අපි වේදාගම් රාත්‍රිය 9 වෙනකම් මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්‍රි 7යි විනාඩි 16යි වෙලා වාදනය ජෝතිගේ උණුහුමේ තමයි තින් ඔන්න ඉන්නේ. අපි යනදනේ WhatsApp chat එක පැත්තට ටිකක් දුරකට තමයි යන්න දැන් මුලින්ම බිබිල පැත්තට තමයි ඔන්න අද දවසේ මුලින්ම අපි යන්නේ. අපි මැසේජ් එකවල දින්නේ කල්යاني දීප්තික. සුබ සන්ධ්‍යාවක් වේවා දත් අපි ඔන්න වෙනද වගේම ජෝති රාත්‍රිය හන් ලැස්ති වෙලා ඉන්නේ. ඉතින් ලැස්ති වෙලා ඉන්නේ නේද අපි? අපි බවල සියලු දෙනාම එකතු කරගෙන ලස්සන ගීතයකට රෝහිත අයියා ඒ වගේම අයියා ධර්මසිරි පුතා පුබුදු සඳරේකා ලක්කන කාර්ය මණ්ඩලය හා සමන්දෙන සියලු දෙනාම ජෝති රාත්‍රියට ආදරෙන් පිළිගන්වා. ඉතින් ඔන්න මැසේජ් එකවන්නේ කල්යاني දීප්තික බිබිලෙන්. ඉතින් ඔන්න දීප්තිකාගේ වගේ මැසේජ් තමයි මුලින්ම අපි අද දවසේ කිව්වේ. එහෙම කියලා අපි අනදන්නේ මීලිකම පැත්තට. හයි මල්ලේ කොහොමද සද්දරම ලයිව් එක අහගෙන ඉන්නේ? ඉතින් මේ වෙලාව ජෝතිරාත්‍රියේ අහන් ඉන්න අයයි ලයිව් එකේ ඉන්න අයයි ආදරෙන් එකතු කරගන්න අමතක නොකර එහෙමයි කියලා තියෙන්නේ. මීලිකම් මේ මදු තමයි මැසේජ් එකේ වරනවා. මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. මදුගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්නේ ටිකක් දුර කර නේද? හරි. සුබම සුබ ජෝතිරාත්‍රියක් වේවා හිමාසෝයර සුපුරු විදිහටම අපි දන්නා ජෝතිරාත්‍රි සද්දරම අහගෙන ඉන්නේ. අපිටත් ජෝතිපල මහත්මයාගේ ලස්සන සින්දුවකට සින්දුවක් දෙන්න. මහත්ය වසන්ත පුතාල දෙන්න පඬුපුල්ලේ වගේම විහස අකර 40න් පත්ම තමයි මැසේජ් එක එවන්නේ අපිට. ශානිකා අක්කා ඒ වගේම ප්‍රසන්න අයියා සමාජ දුව දිල් පුතාවත් මවල කන්දවත් එන්න නිල්මිණි අක්කවත් යරන්තොට ගමන්ටකේ වයිසි ජයතිස් අයියා මාක මාදොලින් ලසන්ති. ඒ වගේම අක්කා ගිහන්සා දුවත් මේ වෙලාවේ ලක්කන හංගින සිරු දනම තාදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක තියෙන්නේ. ඉතින් ඔන්න අකර 40න් පත්මගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආදරණීය ජෝති ලක්කන ජෝති රාත්‍රියේ ආස හිතනවා අහන් ඉන්න. ඉතින් අදත් ඔන්න සද්දරම අහනෝ අපි රමුක්කන ඉඳන් තාතා ජයවර්ධන අම්මා මැණිකේ බාලසූරිය ඒ වගේම කදිරෙස් නේද කදිරෙස් නිමාමම ආදරෙන් එකතු කරගන්නයි මේ ප්‍රෝග්‍රෑම් එකට. හරි. ඉතින් ඔන්න අපි තාත්තා ආදරණීය ජෝතිගේ හොඳම රසිකයෙක්. ඉතින් මාම තමයි තාත්තරත් ඔන්න ජෝති රාත්‍රියේ අහන්න කියලා මුලින්ම කිව්වේ කියලා ඔන්න මැසේජ් එකේ තියෙනවා. එහෙම තමයි. ඉතින් හොඳ දේවල් ඉතින් ඔන්න තාත්තරේ යාළුවෙක් හරි කියලා දිනව නේද? යාළුව අපි හොඳ දේවල් වලට යොමු කරන්න ඕන. හොඳ යාළුව එහෙම තමයි. හරි. හිමාල් මල්ලී ඉතින් ඔන්න අපිට දෙන ලස්සන සින්දුවක් ආදරණීය ජෝතිගේ. වාද්‍යෙන් තමයි මැසේජ් එකේ වන්නේ. රූපසේන සුනන්දනී ඒ වගේම තිරින කවිඳු පොඩි අයියා පොඩි අක්කා ඇතුළු පිරිස ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දිනව. අපි යාළුවලට අපි ආදරෙන් එකතු කරගන්නවා වාද්‍ය යාළුවලට. ඉතින් තාම මැසේජ් එකක් කියවුණේ යාළුවන්ට මේ කියන්නේ 0.93935 93 හතරේ WhatsApp එකේ ක්‍රියේ විදිහට මැසේජ් එකක් කියවන දැන්ම. ඒ වගේම තමයි 0.11275766 0.11275285 සුපුරුදු දුරකථන අංග දෙකම විරුත රාත්‍රී 9 වෙනකම් කතා කරන්න. අද අපි ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක පදවල් කිහිපයක් ගයමු ආදරෙන් ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Radio ITN.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
3: රාත්‍රි 7යි විනාඩි 24යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපි අද වැඩසටහනේ මුලින්ම යන්න හදන්නේ දිවුල පිටියේ පැත්තට. අයිබවන්.
4: අයිබවන්.
3: කොහොමද ජීවිතේ?
4: හොඳයි. ඉතින් ජෝතිරාත් යාම මුලින් ඉන්නයි මාත.
3: රංජිත් නේද නම කිව්වේ?
4: ඔව් රංජිත්.
3: ජෝතිරාත්‍රි හවොත් නම් ඉතින් කොහොමත් හොඳින් තමයි නේද?
4: හොඳින් තමයි. හැම එක දවානවා. මයි පුතා තමයි මේ මැසේජ් දෙනවා අකිලම ප්‍රසංග කියන්නේ.
3: ආහා. උදත් අහනවද ජෝති රාත්‍රිය?
4: අහනවා.
3: හරි, ඉතින් අද ගායනා කරන ගීතය ගායනා කරමු නේද? ඒ ගීතේ ආසම ගීතේද?
4: ඔව්. ඊමඟට හරි ආසයි මම දැන්ම කියනවා. ඉතින් ඒක
3: කවදා ආදරෙන් එකතු කරගන්න අපි ළඟ ගීතේ?
4: ආදරෙන් මම ආදරනේ විනිද සුවර්ණලතා.
3: හ්ම්.
4: ලොකු පුතා අකිල මදුසංක.
3: හ්ම්.
4: පොඩි පුතා මේ ඉසාන් නිරංග.
3: හ්ම්.
4: ඒ කට්ටියත් එකතු කරගෙන හිමාල් මාත්‍යත් එකතු කරගෙන ලක්කඳ ජෝතිරාත් කියන සීල් දිනාම එකතු කරගෙන අපි මේ
3: ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු නේද? ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
4: හොඳයි හොඳයි.
3: ජෝතිමත් රාත්‍රියක් වේවා.
4: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: එහෙම තමයි. ඉතින් තාත්තලා තමයි ඔන්න පුතාලා වෙනුවෙන් අනාගතයේ මේ විදිහට ආදරණීය ජෝතිගෙන් යුගයන් යුගයට මේ ආදරේ තාත්තලා එහෙම බාරගන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඔනෙදින් එහෙම කියලා මේ chat එක පැත්තට තමයි යන්න හදන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන අද අපිට මේ වෙලාවේ අපේ live එක බලන් ඉන්නවා කියලා අපිට message එකක් කියලා තියෙනවා ලක්ෂිත නිසල්. හිමාල් මල්ලි ඔන්න මමත් ෆින්ලන්ඩ් ඉඳලා මේ වෙලාව ජෝතිරාත්‍රිය අහගෙන ඉන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය අයව ඊළඟ අපේ ආදරණීය ගීතයට. ෆින්ලන්ඩ් ඉඳලා යන්න හදන්නේ කිතුල් ගල පැත්තට. අපි හැම ඉරිදම ජෝතිරාත්‍රිය අහනවා අපේ සින්දුකට එකතු කරගන්න. වේයන්ගොඩින් ගීතානි, ඒ වගේම මාත්‍ය හේම කුමාරවත් පුතාලා දෙන්නවත් පුතා දෙන්නගේ පවුලේ කට්ටියයි මාලනී අක්කවයි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් gedara අයයි පවුලේ අයයි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ඔන්න අරිදාස බින්දිනිය මහත්තයා බටවල ඉඳලා මැසේජ් එකක් දාලා තිනු සද්දම ජෝති රාත්‍රිය අහන් ඉන්නේ මල්ලේ කියලා. තෙරුවන් සරණයි ඔන්න ඊළඟ මැසේජ් එක. ඔබතුමා අතුරු ලක්කන කාර්ය මණ්ඩලයට අපිත් සද්දනම ජෝති රාත්‍රිය අහනවා. අම්මා කුසුම් ගෝනේ සියලුම මිතුරු මිත්‍රයන් එකතු කරගන්න මැසේජ් ගෙවන්නේ අනුශාසන විරත්න. අපි හෝම ගමින්. එහෙමයි කියලා තියෙන්නේ. හැම ඉරිදම ජෝතිරා රාත්‍රිය හනම අපි හරිම ආදරේ ජෝතිපාල මහත්මයාට. ඉතින් ඔන්න ඒ ආදරේ අපිට දැනෙනවා. ඔබත් ජෝතිපාල මහත්මයාට ආදරේ නම් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ආදරණීය ජෝති වෙනුවෙන් 0703 93 5 93 7 මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

ලකන්න රේඩියෝ ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්හඬ මොමදී
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
1: ආදරණීය ජ්‍යොති, ආදරණීය ජ්‍යොති.
4: රාත්‍රී 7යි විනාඩි 40 වෙලාව. ආදරණීය චෝතිගේ ආදරේ උණුහුම විඳින වෙලාවේ අපි යන්න හදන්නේ කරුණාගේ පැත්තට. හැබැයි ඉතින් නිකම්ම නෙමෙයි. හවාසෝයා ආදරේ කියාගෙන තමයි යන්න දැන ආදරණීය චෝති වෙනුවෙන්. අයිබෝවන්.
5: අයිබෝවන්, සුබ ජෝති රාත්‍රියක් වේවා.
4: එසේම වේවා. කොහොමද ජීවිතේ?
5: ජීවිතේ හොඳින් ගෙවෙනවා.
4: ඉතින් රේණුකාගේ ජීවිතේ හොඳින් ගෙවෙනවා නම් ඉතින් ආදරණීය චෝති ආදරෙන් අහගෙන ඉන්න වෙලාවේ මොකද කියන්නේ?
5: මං හරි ආසයි ජෝති, මේ රාත්‍රි අහනවා හරි ආසාවෙන්. එතුමගේ ගීතයක කොටසක් ගායනා කරන්න කැමතියි.
4: කියන්න.

0: දැන් ඔයා හොයපු ආදරේ ඔයාට හමු වුණා නේද?
1: ආදරේ ලැබිලා ගොඩක් කල.
0: හරි, එහෙනම් ඉතින් ඊළඟ ගීතේ කවද ආදරෙන් එකතු කරගන්නේ?
1: මේ වෙලාවේ මමත් මගේ මහත්තයා, මහත්තයා ජයසුදු සිල්වා, පුතා ගයන් සිල්වා, මధుරංගිනංගිවත් මේ වෙලාවේ ජෝතිරාත්‍යයන් හැම දිනාවත් එකතු කරගෙන ගීතේ ආමු. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට.
0: ආය දවසක මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන.
1: හොඳයි.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: ජෝතිරාත්‍රියක් වේවා.
0: එහෙම තමයි ජීවිතේ නේද? හරි. ඔන්න අපි ෂටක පෙතර තමයි යන්න හදන්නේ. අම්මා මල්ලිකා, තාත්තා ජයලත්, පුතා රංගය වගේම දිල්කිදුව, මනුක පුතාවත්, සෙනල් පුතාවත්. ඒ වගේම ඊයේ අයියාගේ බර්ත්ඩේ එක, එයාටත් විෂ් කරන්න ඕන. අයියාගේ නම රංග. ඔන්න අපි එනවා රංගට ජෝතිමත් සුබ උපන්දිනයක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මැසේජ් එක එවන්නේ තක්ෂිලා නුවර ඉඳලා. ඔන්න තක්ෂිලා වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ගිහින් ඉතින් ඔන්න ඒ ආදරේ අයියට නේද? හරි. නුවරින්දලා අපි යන්න හදන්නේ.

අම්මා ලක්කන හන සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න. ලක්කන ජෝතිරාත්‍රියට ගොඩාක් ආදරේ කියලා තමයි මැසේජ් එක දෙන්නේ. ලක්ෂ්මිනි තමයි මම දැන් මැසේජ් එක එවලා තියෙන්නේ. ලක්ෂ්මිනි වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින්. එහෙම තමයි අපේ අනාගත පරම්පරාව අපිත් එක්ක ඉන්න ඕන නේද? හරි. එහෙම කියලා අපි යන්න හදන්නේ පස්සයාල පැත්තරුණ පස්සයාලෙන් ජගත් චන්දසිරි තමයි මැසේජ් එක එවන්නේ. පූජා ජගස්සිරි ඒ වගේම වාජිකල් දේරා සුජානි ලීලා විතානගේ වාරියපුල නිලෝ කුමුදු කුමුදිකා ශිරෝමි වෙනුලගම ඒ වගේම ඥානස්සහ හසිත ශ්‍රී සඳකැලුම් ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේර. අපිටත් ජෝතිපල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න උන් අපිත් එකතු වෙනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන අයියා ප්‍රියන්ත ඒ වගේම කැකිරාවෙන් නිමාලි ජයද්දි අලව්වේ රාජා ගැටඹුවානෙන් බැටි කඩේ මල්ලි ඇතුළු මේ වෙලාවේ ජෝතිරාත්‍රිය හන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න. මැසේජ් එක එවන්නේ කුරුණෑගල ගැටඹුවානේ ලොතරැයි අලෙවි කරන රුවන්. ඔන්න රුවන්. ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියවිදින්. එහෙන් ඒ රුවන් ලොතරැයි අලෙවි කරන ගමන් ජෝතිරාත්‍රිය අහනවා. මේ පැත්තෙන් පනාකඩු එරුවන් අද කුරුඳු තල්න ගමන් ජෝතිරාත්‍රිය අහනවා කියලා අපිට මැසේජ් එක කියවලා දෙනවා. ඔන්න කොහේ ගියත් රුවන්ල තමයි තින් ඈ. ඔය රුවන්ල හැමෝම එකතු වෙලා ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ රුවන්ල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා මේ ගීතයට. මේ ගීතයේ ආදරණීය ජෝතිගේ ආදරේ වෙනුවෙන්මයි මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලකන රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්නී

0: උත්කර්ෂය.
1: ආදරණීය ජෝති, ආදරණීය ජෝති, ජෝති.
2: රාත්‍රියටයි විනාඩි 52යි වෙලාව. ඉතින් ආදරණීය ජෝතිගේ ආදරේ ආදරෙන් අහන් ඉන්න වෙලාවේ අපි යන්න හදන්නේ අනුරාධපුරේ පැත්තට. තරුණ හඬක් වුණ අයිබෝන්.
3: අයිබෝන්.
2: කොහොමද ඉතින්?
3: හොඳින් ඉන්නවා.
2: කුමුදුනි නේද? කුමුදුනි මොකද කරන්නේ?
3: නෑ බබා එදිරට වෙලා ඉන්නවා.
2: මේ වෙලාවේ ආදරෙන් ආදරණීය ජෝති වහන් ඉන්න වෙලාවේ මොකද හිතෙන්නේ?
3: ඇත්තටම සතුටුයි. අපි හරි ආසාවෙන් අහනවා ඉදිර හැදුවම. ආදරේ ඉතින් හැමදාම.
2: එහෙනම් ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ගීතේ කොටසක් ගියමු නේද?
3: ඔව්.

0: ඉතින් ඔන්න හරි, ඊළඟ ගීතයල කවද ආදරෙන් එකතු කරගන්නේ?
1: දැන් ඉන්න අපේ මේ අම්මා උපමාවති, අප්පච්චි අරුණාරන්ද, මහත්තයා සුරල්ද, මේ තාතාවයි ජ්‍යොතිරාත්‍රිහාන හැමෝමයි එකතු කරගන්න.
0: ගීතය හොඳට ගායනා කරා ඉතින්, නමුත් අපිට තියෙන වෙලාව සීමිතයිනේ නේද? හරි, ඉතින් නම් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
1: හරි, එහෙම වේවා.
0: ඔන්න ඉතින් ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ගීතේ කොටසක් ගායනා කරන්න පුළුවන් අපිට කතා කරොත් 011 2 75 766, ඒකම 011 2 75 785 රාත්‍රී 9 වෙනකම් විවෘතයි. ඉතින් දැන් ටික ටික වෙලාව ගිහිල්ලා පැයකට ආසන්න වෙලාවක් නේද? තව වෙලාව තියෙනවා කතා කරන්න ඕන. ඒකටම චැට් එකේ මැසේජ් එක දානවා දක්වන්න බා 07.3935937 07.3935937 ක්‍රියේටිව් විදර මැසේජ් එකක් කියවන ආදරණීය ජ්‍යොති වෙනුවෙන්ම මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ

0: Lakhanda Radio ITN
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයිකයි මහල්ලා කන්නවන්නේ
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රියටයි විනාඩි 3යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න දෙවෙනි පැය අපි ආරම්භ කරලා තියෙන ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් එහෙම තමයි වෙලාව යනවා ටික ටික වෙලාව ගත වෙනවා. අපි වයසට යනවා වෙලාව යනු නවත්තන්න බෑ. කොහොම වුණත් ආදරණීය ජෝතිගේ ආදරය නම් එන්න එන්න තරුණ වෙනවා. හරි එහෙම කියලා ඔන්න අපි චැට් එක මෙතන තමයි යන්න හදන ආදරණීය ජෝති වෙනුවෙන්. බඩබල කුමරුවත්ෙන් ඔන්න බන්දුල සෙනරත් ඒ වගේම ලොක්කේ මාමා ඇතුළු සෙට් එකම මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න නම් බඩබල සෙට් එක අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. ඊට පස්සේ ඔන්න පිළියන්දල යාළුවරිගත් අපි මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්නවා කියලා ආදරණීය ජෝතිගේ ලස්සන ඡායාරූපයක් එක තමයි අපිට මැසේජ් එකේ වෙලා තියෙන්නේ. සුපර් ස්ටාර් ජෝතිගේ ලස්සන ගීතයකට අපිවත් ඔන්න එකතු කරගන්න. අනෝම ඒ වගේම සමන් උපාලි සිරිපාල බෙවන් ලෙස්ලි ප්‍රභාත් සාන්ත ආනන්ද අශෝක ප්‍රේශලි එවැගේම කමල ගංගා රසාංගි නිලූෂි අසංක මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඉතින් යාළුවෝ ටික අපිට එවදින් මැසේජ් එක ඉතින් ඒ හිතවත් අය ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. හිමාල් මල්ලි ඉතින් කොහොමද වුණ අපිත් ජෝති රාත්‍රිය ආදරෙන් අහගෙන ඉන්නේ. අපි යාළුවෝ ටිකත් ආදරෙන් එකතු කරගන්න උඩවලවේ යාළු පවුල හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ජෝර්දානෙන් කාන්තියක් අපිට කියලා එවලා තියෙන්නේ. ඉතින් ඔන්න කාන්තියක් ඒ වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. හිමාල් පුතේ ලස්සන ගීතයට අපිවත් එකතු කරගන්න කියලා සිල්ලා ටීචෝ ඔන්න අපිට මැසේජ් එකක් කියලා දෙනවා. සිල්ලා ටීචෝ ආදරෙන් එකතු කරගන්නවා අපි ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට. ලස්සන ගීතයට අපිවත් එකතු කරගන්න අපි ගණේ මුල්ලෙන් මහසි අක්කා. ජයල පවුලේ අයත් ගෝණේ මිතුරු මිතුරුණුත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක කියලා දෙනවා. ඒ පවුල් දෙක තුනේමයි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. අපි මදු පිටියෙන් කොහෙද පානදුරේ මදු පිටියෙන් කුමාර ජෝතිපාල මහත්මයාගේ සංගීත මණ්ඩලයේ සින්දුව ඔන්න ඉල්ල තියෙනවා. මේ සතිය දෙන්න බැරි වුණොත් අපි ලබන සතියේක ආදරණීය ජෝති වෙනුවෙන් වාට අනිවාර්යෙන්ම මේ කීතේ ලබා දෙනවා. ඉතින් චූටි පුතා තුහින ඒ වගේම පුතා හිරුන් දුව යුවින්දි බිරිඳ මදුෂිකා අම්මා ලලිතා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කුමාර කියනවා. කුමාර වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එක කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 4 ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න. 0112 770 766 0112 775 285 අපේ සුපුරුදු දුරකථන අංක දෙකම රාත්‍රී 9 වෙනකන් විවෘතයි කතා කරන්නේ. ඉතින් ආදරණීය ජෝති ලස්සන ගීතේ කොටස් කීපයක් කියමු. මේ ආදරේ විඳගමු. මේ ආදරණීය ජෝති හින්නම තියෙන ඉතින් අපිටම තියෙන පෑදිකර නේද? හරි ඉතින් ඔන ආදරණීය ජෝතිගේ ආදරේ විඳින්න යන්නේ. මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01177479479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිදා

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්‍රියටයි විනාඩි 15යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව අපි යන්න හදන්නේ කලුතර පැත්තට. අයිබෝවන්
3: අයිබෝවන් මේ ඉනල් මහත්තයා
2: කොහොමද රෝෂාන් ජීවිතේ? රේඩියෝ එකේ පොඩ්ඩක් අපි ඈතට යන්න ඕන, නැත්නම් අපිට කතා කරන්න අපහසු වෙනවා. හරි. හරි, දැන් කතා කරමු.
3: ඔව්, මම මාතේ අපි ඉතින් යනදාම ඉරිදා මේ දෙවිතරාත් දානවා. ඒ ඉරිදා නිකන් තමයි ඉතින් අපි බලන් ඉන්නේ.
2: හරි, ඉතින් ඔන්න ඉරිදා වෙනකන් ඇවිල්ලා ඉතින් බලන් ඉඳලා ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන්න වෙලාවේ මොකද හිතෙන්නේ? ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් කිව්වොත් නේද?
3: ඒ තාමත් මොකද මම ගීතේ කොටසක් කියන්නම්.
2: හරි.

0: Alles ist lang, du endlich, geliebte Nähe. Die Männer oben, auf der Lande.
1: ඉතින් කවද ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට?
0: අනිවාර්යෙන්ම අතම මගේ අම්මා යසෝති, පිටකට මගේ පුංචි අම්මා ඇනි, ඒත් එක්කම මගේ පුංචි අම්මගේ පුතා සම්මිත, ඒත් එක්කම මගේ බිරිඳ නදීෂා, ඒත් එක්කම මගේ ලොකු දිය සමෝධ්‍ය, මගේ දෙවෙනි දිය දුරන්දි, ඒත් එක්කම මගේ පොඩි පුතා ඉල්මු. මාත් මාත්‍යව පිතාමත් වෙනින් එකතු කරගන්න ගොඩක් සන්තෝෂයි මේ අවස්ථාව ලබා දෙන්නට. ඔබතුමා ඉතාමත් හොඳින් වැඩසටහන කරන ලක්කඹට අපි ආදරේ. ජෝතිපාල මහත්තයා කියන්නේ අපේ මගේ ප්‍රියතම ගායකයා.
1: හරි. එහෙනම් ඉතින් ආයෙත් දවසක
0: හම්බෙන්න මහත්තයා.
1: ජෝතිමත් රාත්‍රියක් වේවා ඔබතුමාටත්.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා මහත්තයා.
1: එහෙම තමයි ආදරේ නේද? ආදරණීය ජෝති කියන්නේ අපේ හදවතේ ඉන්න ගායකයා, අපේ හදවතේ හිතේ ඉන්න ගායකයා. ඉතින් ඒ ආදරණීය ගායකයාගේ ආදරේ ජීවමානයි කියලා හිමාල් හැම ඉරිදම කියන්නේ. ආදරණීය ජෝති අපිව දාලා ගිහිල්ලත් දශක හතරක් වෙන වුණාට තාම ඒ ආදරේ අඩුවක් නැහැ. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: පිනමලා රාත්‍රී 7ට ලක්කලෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679479
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
4: රාත්‍රියටයි විනාඩි 25 වෙලා වාදනයේ ජෝතිගේ ආදරී උණුහුමයි එක වෙලාවේ අපි විඳින වෙලාව නේද ටික ටික වෙලාව යනවා ඉතින් කොහොම වුණත් ආදරණීය ජෝතිව අපි හදවතේ එක් තැනක තරහා ගන්න බැරි තැනක නැවතිලා රැඳිලා තියනවා නේද හරි ඔන්න අපි යන්න හදන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් ආදරෙන් කතා කරන්න කෙනෙක් හමු වෙන්න අයබෝවන් ජනහිතකම නේද ඉතින් අපේ රත් මහත්මයා කොහොමද ජීවිතේ? මාස ගානකට පස්සේ ඉතින් මේ තරමට ආදරණීය ජෝති වෙනුවෙන් රසික රසිකාවියෝ ආදරය කරන අය ඒ කලාකරුවට ඉතින් වචනයක් හරි කියන්න ඕනේ කියලා හිතලා කතා කරන්නේ ලක්කන ජෝති රාජ්ට තමයි. ඉතින් කවද ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට?
5: නාම පොත්තු කරන අසෝක කඩේ සීලු දෙනා කටාන සුනිල් සංජන් ඇතුළු සීල දෙනාම ජ්‍යෝති පාරදී ලස්සන ගීතයක් දෙන්න අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි සීලු දෙනාට ජ්‍යෝතිමත් ආශිර්වාදයක්
4: ආය දවසකදී ආය දවසකදී මේ ආදරේ බෙදා ගන්න කතා කරන්න ඕන නැද්ද? එහෙම තමයි ඉතින් වටින කියන දේවල් එහෙම නේද? හරි. ඉතින් ජෝතිමත් රාත්‍රියක් වේවා. ඔන්න අපි යන්න දැන් chat එක පැත්තට. අනේ විදිහෙන් තමයි මේ message එකේවල් තියන්නේ අපිට. අපිත් ජෝති රාත්‍රියේ හැම ඉරිදම අහනවා අපිත් ලස්සන සින්දුවක් දෙන්න අපි වන්නේ පිටියෙන් මැසේජ් එක වන්නේ අසන්ති පුතා ලිතුම් දුව යනුල්ලා ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ඔන්න අපි වන්නේ පිටියේ අලු ටික ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් වන්නේ පිටියේ ඉඳලා අපි යනදන්නේ කෙලින්ම පොල් පිදිගම පැත්තට අමුණ කොලේ නිලන්ති කරුණාරත්න තමයි මැසේජ් එක එවන්නේ පවුලේ සිරු දරාම ආදරෙන් එකතු කරගන්න ජෝති රාත්‍රියට තිගුණ නිලන්ති වගේ පවුලේ අයත් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේ තමයි පස්සයාලේ මෙදිගැලවතේ සුමුදු ඔබට මැසේජ් කරලා තියෙන ජෝතිපල මහත්මගේ යුගීතයක් දෙන්න යුගගීත කීපයක්ම දුන්න සුමුදු කොමුණත් කමක් නැහැ හරි. එකතු කරගන්නලෝ බිරිඳ දරුවන් ඒ වගේම කම්මල් පිටියෙන් සුරංජි අක්කා නිහල් අයියා තුෂාර අක්කා ඒ වගේම ස්නේහ අයියා සුනිල් අයියවත් ලතා අක්කවත් ජයතිලක මහතාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සුමුදු කියනවා. සුමුදු වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුමුදුගේ මැසේජ් එක කියලා අපි යන්න හදන්නේ ඇහැලියගොඩ පැත්තට. ජෝති රාත්‍රිය සමගයි ඇහැලියගොඩ ලක්ෂ්මන් නේද? චන්දසිරි සමග ගොහාගොඩ සන්ධ්‍යා අත්නායක ඒ වගේම වත්තේගම සනත් විමලසිරි ලස්සන සින්දුවක් අපිට දෙන්න අපි හැමෝම ජෝති රාත්‍රිය සද්දට මහගිනින්න එකේ තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ අපි ආදරෙන් එකතු කරගන්නවා. එහෙම තමයි සද්දට මහන් ඉන්නො නැත්තම් ඉතින් බෑ නේද? නැත්තම් බෑ. හරි. සුබ ජෝති රාත්‍රියක් වේවා. මැසේජ් එක ගෙවලා තින්නේ මාතලේ පැත්තෙන්. මාතලේ රම්මුතුගම සම්පත් සම්පත් තමයි මැසේජ් එක ගෙවලා තින්නේ සම්පත්. ඔන්න ඔයාගේ මැසේජ් එක මේ විදිහට කියන්නේ. බිරිඳ නාලිකා යගම තාත්තා හීම්බණ්ඩා ඒ වගේම පුතාලා තුන්දෙනා සහන් කවිස චතුර ඒ වගේම ලක්කඩ අහන් ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගෙන කොස්ගොල්ල යක්කවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු ආදරණීය ජෝති කියවලා මැසේජ් එකේ දින උනා කේතර අයයි පවුලෝ අයයි අහන් ඉන්න අය ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න තමයි ඉතින් හැමෝම කැමති. හරි ක්‍රීඩේ විදිහට මැසේජ් එකක් එවන්න ඕන 0703935937 ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් අපි යන දන්නේ ආදරණීය ජෝතිගේ ආදරේ විඳින්න මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: Lakhanda Radio ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි. නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු වර්ධනයට
3: ඔබ දැනුම් සහිතීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජෝති
5: රාත්‍රිය 8:39 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඔබ ඉන්නේ. ඉතින් ජෝති කියන්නේ එක වෙලාවට ගීතයක් නේද? හැබැයි මේ ගීතය ගායනා කරලා ඉවර කරන්න බැරි ගීතයක්. අපිට කොයි තරම්නම් ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්. එහෙම ගීතයකට ආදරය කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. අන්න ඒකයි විශේෂත්වය. ඉතින් අපි ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් සම්බන්ධ කරගන්න වෙලාව. අයිබෝන්.
6: අයිබෝන් මන්නත්යා. කොටියම්බර ජයමාන්.
5: ඉතින් ජයමාන්.
6: නෝන තමයි මේ ඉස්සරලාම ගත්තේ. ඉතින් ගොඩක් සතුට වෙනවා. අනිත් එක මේ අර ගීතේ පොඩ්ඩක් අමතක මම මේ සින්දුවත් කියන්නේ.
5: කියනවා.
6: ඇස් දෙක මගේ පියවියයි ඇස් දෙක මගේ පියවියයි අපේ ප්‍රේම ලෝකේ දෙදරායයි ඇස් දෙක මගේ පියවියයි අපේ ප්‍රේම ලෝකේ දෙදරායයි අඹ රෝවේ කාන්ති මෙකිලායයි ඝන අන්ධකාරේ පැතිරියයි ඝන අන්ධකාරේ පැතිරියයි අපේ ප්‍රේම ලෝකේ දෙදරායයි බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට ඔබගේ කාර්ය මණ්ඩලයත් මගේ ගෙදර සියලුම දෙනාම නම් වශයෙන් කී කියන වෙලාව මේ තවත් කවරේ ඉන්න ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන.
5: ආයෙත් දවසකදී මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕනා.
6: එසේමයි ජෝතිමත් රාත්‍රියක් වේවා.
5: ජෝතිමත් රාත්‍රියක් වේවා. අන්න එහෙම තමයි ආදරණීය ජෝතිට ආදරය කරන හැමෝම නේද? අනිත් අය ගැනත් අපි හිතන්න ඕන. මොකද ආදරණීය ජෝතිත් එහෙම තමයි. Tamanට වඩා අනුන් ගැන හිතපු කෙනෙක්. හරි. අපි අනදන චැට් එක පැත්තට සුබ ජෝති රාත්‍රියක් වේවා. අපි සද්දර ජෝති රාත්‍රිය අහන් ඉන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපිට රාගමි මැසේජ් එකේ තියෙන තාත්තා ආරියරත්න, හස්බන්ඩ් ලක්මාල්, හස්බන්ඩ්ගේ අක්කා සංජීවනී, වගේම අයියා ලක්ෂිත, පුතා දෙන්නා යුවාන්, වගේම තෙවි රු, වගේම කන්තලෙන් තාත්තා කරුණරත්න, අම්මා චාන්දනී, අක්කා ක්‍රිෂාන්ති, අයියා සමීර, නංගි දිවන්ති නේද? හරි. මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් ආදරෙන් එකතු කරගෙන ලක්කන අහන අයත් ලක්කන කාර්යය මල ආදරෙන් එකතු කරගමු කියලා තමයි රාගමින් පොඩි වී කුඹුරේ අමන්ති අපිට මැසේජ් එකක් එදිනවා. නමන්ති වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝතිගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට අලව්වෙන් දර්ශනී කුමාරතුංග මැසේජ් එකක් කියලා දෙනවා. ඔන්න දර්ශනී වගේ මැසේජ් එක අපි ඒ විදිහට කියලාද්දී යන්න දන්නේ වාද්දුව කෝපියාවත්තෙන් අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි අනෝම නැන්දවයි ජනක මාමවයි හැරිසන් සියවයි ලක්ෂ්මී ආච්චිවයි වගේම ලංකාවාසී ලෝකවාසී සියලුම ජෝති රසිකයන් එකතු කරලා ලස්සන සින්දුවක් අහමු කියලා ඔන්න අපිට මැසේජ් එකක් කියලා දෙන කෝපියාවත්තෙන් නේද? එවපු කෙනාගේ නම නැති වුණාට අපිට මැසේජ් එක තියෙනවනේ නේද? එහෙම තමයි. ඉතින් නම් වශයෙන් නැති වුණත් ඒ ආදරය අපිට දැනෙනවා. යනදන රාජාංගනේ වැතර මිහිරෙන් මිහිර මවන හඬ ජෝති හඬ කිසිවෙකුට නොසා නොවමි ඒ රත්තරන් හඬ රාජාංගනේ එච්.එම්. විජේසිංහ තමයි මේ මැසේජ් එක වදින අපිට. ඇත්තම හදවතට දැනෙන අව්‍යාජ හැඟීම තමයි ඒක. සුබර ජෝති රාත්‍රියක් වේවා මාමේ. හොකන්දරින් තරුෂි තමයි මැසේජ් එක කියවන්නේ. අප්පච්චි සරත්, ඒ වගේම අම්මා රසිකා, නංගි තෙනුරි, හෝම්ලෑන්ඩ් සේවය කරන හැමෝමත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න අපිට පුංචි දොන කියලා තියෙන්නේ. ලස්සන ගීතයක් එකතු කරගන්න ඔන්න තරුෂි, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වකින් ගෙදර අය ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්. තරුෂිගේ මැසේජ් එක කියවලා අපි යන්න හදන්නේ කහවැත්ත පැත්තට. සුනිල් ධර්මදාස, ඒ වගේම නිහාල් බණ්ඩාර සමන් ගාල්ලගේ ජෝති ගීතයකට කැමතියි කියලා අපිට මැසේජ් එකක් කියවලා දෙනවා. ඉතින් යාළුවෝ ආදරෙන් එකතු කරගන්නවා. කොහොමද හිම සුබ සන්ධ්‍යාවක් වේවා. සුපුරුදු විලස ජෝතිගේ රැයට ගොඩ ඌවා. ආසම ගීත පෙළ ගුවනට මුසු ඌවා. මේ ඉරිදත් නොමැකෙන දිනයක් ඌවා. එහෙම කියන්නේ ගොඩක් දුර ඉඳලා පොළොන්නරුවෙන්. හයි මල් මල්ලි, කොහොමද ඉතින් ඔන්න අපිත් වෙනද වගේම ලක්කන සද්දර මහගෙන ඉන්න වෙලාවේ ලයිව් එකක් බලාගෙන ඉන්නේ. මාත්‍යා මහින්ද, දුව සිත්මී, ඒ වගේම පුතා සජිත්, පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මයන්ති අක්කා කියන්නේ. ඔන්න මයන්ති අක්කාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙ. ඉතින්

කල්තින නතුලයි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ලස්සන සින්දු ලස්සන සින්දුවක් අහන්න අපිවත් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ ගෙදර හැමෝමත් මගේ යාළුව හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ වෙලා තියෙන්නේ. හම්බන්තොටින් කවුද මේ? අපි හම්බන්තොටින් එහෙමයි තියෙන්නේ. කොහොමවත් හම්බන්තොට යාළුව සෙට් එක අපි ආදරෙන් එකතු කරගමු. ඊළඟ දවසේ මැසේජ් එක දෙන්න මාරෙන් නම්ත් එවන්න ඕන. ඕන හම්බන්තොටින්දලා යන්න හදන්නේ යහපැත්තට. හම්බන්තොටින් යහපැත්තට. තිස්ස මහරාමෙන් තමයි මැසේජ් එකේ දෙන රසිකා. අපි හරි ආසයි ජෝති රාත්‍රිය අහන්න. ඉතින් මේ වෙලසරන්න අපි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ජෝති රාත්‍රිය හංගින්න හැමෝමත්. තාත්තා දුව පුතා එවැගේම පුතා ජගත් නේද? එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න ඊළඟ දවසේ නම් නම් ටික හරි පැහැදිලිව එවන්න කවුද මැසේජ් එක එවන්නේ කියලා. තාත්තා කියලා කිව්වට බෑනේ නේද? එහෙම කියලා අපි යන්න හදන්නේ මඩල් පැලල්ල වැත්තට. සුභ ජෝති රාත්‍රියක් වේවා. ජෝතිවල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිටත් දෙන්න. අම්මා ක්‍රිෂාන් ජාත සරත් එවැගේම ශමික ඇතුළු ලක්කඬ ආන හැමෝමත් ලක්කඬ පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට ආශි කියන්නේ. ඔන්න ආශි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්න තව වෙලා තියෙනවා අපිට. 0703 93 5 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් මේ ආදරේ ආදරණීය ජෝතියේ

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLV ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

එයාගැද ආතරය තුළ විලාවේ ජීවිතය දුකීද සතුටද හැම වෙලාවක්කිතිම ඇහුණේ එයාගේ හඬ.

රාත්‍රියටයි විනාඩි 54යි වෙලාව. එහෙම කියද්දි නම් පුංචිම පුංචි දුකක් හිතට දැනෙනවා. කොහොමවත් අපි ආදරණීය ජෝතිගේ ආදරේ විඳින දවසර විඳින අවසන් මිනිත්තු කිහිපය chat එක පැත්තට තමයි යන්න හදන්නේ. ඉතින් ආදරෙන් අපිට මැසේජ් එකක් කියවලා දෙනවා, විශේෂ දෙයක් මතක් කරන්න කියලා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් කලාකරුවන් ගැන අපි නිරන්තරයෙන් සීකරන වෙලාවේ මතක් කරනවා තිස්ස වික්‍රමාරච්චි කියන කලාකරුවා, SLS නිර්මාතෘ කියන්නේ අපේ තාත්තා කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙනවා. ඉතින් තාත්තගේ අද දින දාත නැති වෙලා වසර 17ක් වෙනවා. කොහොමවත් අපේ තාත්තා ආදරණීය ජෝති රසිකෙක්. මේ වෙලාවේ අම්මත් ජෝති රාත්‍රිය අහගෙන ඉන්න වෙලාවේ අපිට මැසේජ් එකවන්නේ රන්දික. ඉතින් ඔන්න රන්දික වගේ මැසේජ් එනවා මේ විදිහට කියන්නේ අම්මා අශෝක, ඒ වගේ අශෝක, ඒ වගේම අයියා රාජිත, ඒ වගේම ලොකු අයියා විරාජ්, පවුල හැමෝම ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි ආදරණීය ජෝති වෙනුවෙන් ඒ පවුලටම අවසන් ගීතය දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් තිස්සමහරාමයට තමයි ඉතින් ආයෙත් යන්න හදන. තිස්සමහරාමෙන් අපිට මැසේජ් එකේ වෙලා තියෙනවා ඩික්සන් චූටි අයියා, ඒ වගේම පියදිස්ස ලක්කනට ස්තුතියි ආදරණීය ජෝති මේ විදිහට ආදරෙන් එකතු වෙනවට ආදරණීය ජෝති. ඉතින් එහෙම තමයි නේද, ආදරණීය ජෝති ගැන තියෙන ආදරේ වෙනුවෙන් ඉතින් මේ මැසේජ් එකේ ස්තුතිය, බොහොම ස්තුතියි. ඔන්න අපිට ආදරණීය ජෝතිගේ ලස්සන ෆොටෝ එකක් එක්ක, පරණ ෆොටෝ එකක් එක්ක මැසේජ් එකක් කියලා දෙනවා මට්ටක්කුලෙන් අජිත් රේණුක. ආදරණීය සොයුර හිමා, ලස්සන අසන හැම ගීයම ජෝතිගේ වේවා, ඇසන ඇසෙන හැම ගීයම ජෝතිගේ වේවා, කිසිම දිනක එපා නොවන හඬ ජෝතිගේ වේවා, හැම ඉරිදම මේ පැය දෙක ජෝතිගේ හඬ වේවා. නිතර නොයසෙන ගීතයක් තමයි ඉතින් හැමදාම වගේ අජිත් රේණුක අපෙන් ඉල්ලන්නේ. ඉතින් මේ ඡායාරූපයට බොහොම ස්තුතියි ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් එහෙම එව්වට අකුරස්සේ යහමුල්ලෙන් සුජීව පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සුජීව අපිට මැසේජ් එකක් දාලා කියලා තියෙන්නේ. ඔන්න පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් සුභ ජෝති රාත්‍රියක් වේවා. විසද්දරම ජෝති රාත්‍රිය අහන් ඉන්නේ අපිවත් ලස්සන ගීතයකට එකතු කරගන්න අපි පාදුක්කෙන්. කවුද මේ පාදුක්කෙන් කියලා ඒ යාළුවා. ඉතින් ඔන්න ඉරන්දවසේ අනිවාර්යෙන් නමත් එවන්න ඕන. සුභ ජෝති රාත්‍රියක් වේවා. අපිට ජෝති රාත්‍රිය හැම ඉරදම අහනවා මිලානි සහ භද්‍රා දුව, විරිඳ යසෝමෙනි කියලා ලක්ෂිත, ඒ වගේම මහේෂ් යුවින් පුතාවත් කුරුම්පල විමලෙන්ද තාදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දෙන්නේ. නමුකලින් විමල සිට තමයි මැසේජ් එක කියලා දෙනුන. අපිට රමුක්කන යාළුවා ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයෙන් අද වැඩසටහනෙන් සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ජීවිතේ අපි හමු වුණොත් වෙන්නම වෙනවා නේද? ආදරණීය ජෝතිය තමයි නිරන්තරයෙන් කියන්නේ. සතුටින් ඉන්නවා, පරිස්සමෙන් ඉන්නවා ආදරණීය ජෝතිගේ ආදරෙත් උනහුමත් විඳගෙන අපි හරියටම ආදරණීය ජෝතිගේ ආදරේ අරගෙන තව සතියකින් දින හතකින් එන පොරොන්දුෙන් තමයි සමුගෙන යන්නේ. ඉතින් සතුටින් ඉන්න මේ ආදරණීය ජෝතිගේ ජීවමාන ආදරේ. සුභ ජෝතිමත් සතියක් වේවා. මම හිමාල්.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: ඔබ කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කාමේ YouTube නාලිකාවට
3: ලක්කාමේ YouTube channel එක දැන්ම subscribe කරන්න

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනින්
1: සංගීතය දහර සංගීතය දහර
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දැන් වෙලාව රාත්‍රී 10:00යි. අද දවසේ ඔබ මිලදී ගත්ත ලොතරේ පත්තර ගැන මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහී ප්‍රතිඵලය.

0: අයිබෝවන්, දශක තුනක් හතරක් නෙවෙයි දශක හයකට වඩා වැඩි කාලයක් පුරාවට ඔබේ වාසනාවේ විශ්වාසයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඔබව දිනවන්න බලාපොරොත්තුවෙන් මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. රජටම වාසනාවේ සතුට ගෙනෙන්නේ NLB අපේ. ඒ නිසාම ලොතරැයි අලෙවිචාලේ අඩු ආදායම් ලැබී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන ක්‍රියාවට නැන්වමින් එහි සමාරම්භක උත්සවය අගෝස්තු 23 වෙනිදා ඉරිදා දින අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අපි මේ මොහොතේ ඔබට බොහොම සතුටින් දන්වා සිටිනවා. පසුගිය දින මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූලිමය දායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී. රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කරපු අවස්ථාවයි ඔබ මේ දකින්නේ. එම අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරිවරුන් සහභාගී වුණා. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශෂිනි විතාන මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RACR රණවීර මහත්මිය. අදත් ඔබේ වාසනාවේ ගමන් මඟ මුලින්ම බලගන්වන්නේ NLB ජය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය තුලින් සන්ඩේ බොනස් සංඛ්‍ය නිවැරදිව ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් ඔබට අද දිනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි මේ ආරම්භ කරන්නේ NLB ජය වාසනාවන්ත 542 දිනුම් වාරය. ඔව්, එසේනම් දැන් අතට ගන්න NLB ජය නතරයිපත්. NLB ජය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂර සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ ඉසෙට් ජයංක 4 බවට පත්වෙන්නේ 5, 7, 0 සහ 6. NLB ජය සන්ඩේ බෝනස් සංඛ්‍යයි අපි දැන් තෝරා ගන්නේ. අද NLB ජය සන්ඩේ බෝනස් සංඛ්‍ය 4,997. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනාර මුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයි NLB ජය 2026 වසරට ₹500,000 ත්‍යාගලාභින් 290 අපි බිහි කළා. අද NLB ජය තුලින් ₹500,000 ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා නිමල් ගමගේ රඹුක්කන. ඒ වගේම ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 33 දෙනෙකුත් අද බිහි වුණා. ඒ විතරක් නෙවෙයි, සන්ඩේ බෝනස් සංඛ්‍ය ගලපාගෙන ₹10,000 බැගින් දිනා ගන්නා ජයග්‍රාහකයින් 56 දෙනෙකුත් අද බිහි වුණා. ඒත් සමගින් අද NLB ජය තුලින් රට පුරා ජයග්‍රාහකයින් 67,210 දෙනෙක් අතර ₹64,05,840 වාසනාවන්ත මුදලක් අපි ඔබට බෙදා දුන්නා. ඔව්, තව තවත් ඇගේ වැඩි වුණ නියත ධනයෝග හඳහන අද ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ 1583 වන දිනුම් වාරයෙන්. අද හඳහන වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. ₹34,00,000 වාගේ හඳහන සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ අන්ත්‍රය දැන් ජයග්‍රහී අංක 4 අපිට තෝරා දෙනවා. NLB හඳහන අද පළමු ජයග්‍රහී අංකය අංක 17. යන්ත්‍රය තෝරා දෙන දෙවන ජයග්‍රහී අංකය අංක 5. හඳහන ලග්න සංකේතය කන්‍යා. පළමු ජයග්‍රහී අංකය අංක 17, දෙවන ජයග්‍රහී අංකය අංක 5. දැන් අපි තෝරා ගන්නේ තුන්වන වාසනාවන්ත අංකය. තුන්වෙනිවට ඔබට වාසනාව ගේන්නේ අංක 49. හඳහන අවසාන ජයග්‍රහී අංකය අංක 62. අපේ රටේ උදව් ඇවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 150 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. අද හඳහන 1583 වන දිනුම් වාරෙන් රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා පුෂ්පලතා මැණිකේ කුලියා පිටිය. ඒත් සමගින් අද හඳහනින් රට පුරා ජයග්‍රහකින් 112,922 දෙනෙක් අතර රුපියල් 79,10,680ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට හඳහනින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 34,23,265.20ක්. සත් දිනම ජයනීත ගොවිසත 4516 වන දිනුම් වාරය අද. ඔව්, අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීම වෙත. ගොවිසත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. කියු ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 7,66,00,000 ඉක්මවා ගිය අද ගොවිසත සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහයන්ක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 32. ගොවිසත දෙවන ජයග්‍රහී අංකය අංක 34. යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රහී අංකය බවට පත්වෙන්නේ අංක 62. ඔබට රටට සෙතු සලසන ගොවිසත ලොතරැයියේ දැන් යන්ත්‍රය තෝරා දෙන්නේ අවසාන ජයග්‍රහී අංකය. ඒ අවසාන ජයග්‍රහී අංකය අංක 5. කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 66 දෙනෙක් NLB අපේ රටට හඳුන්වා දුන්නා. අද ගොවිසත 4516 වන දිනුම් වාරෙන් රුපියල් 250,000 ත්‍යාග දෙකක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. රුචිර ලක්නාත් LPT SMS සේනානායක අලව්ව. ඒත් සමගින් අද ගොවිසතින් රට පුරා ජයග්‍රහකින් 101,464 දෙනෙක් අතර රුපියල් 66,25,560ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසතින් අපි ඔබ වෙත තිරණය කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,69,22,63.7ක්. සුබ දවසක් ලොතරැයියේ අලුත්තුණු පහසුණු තෑගි වැඩිවුණු නවතම ත්‍යාග රටාව තුළින් ඔබට සුබ ලග්න සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපෙදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. අද දිනුම් වදින්නේ 390 වන දිනුම් වාරය. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය කුම්භ. සුබ දවසක් 390 වන දිනුම් වාරය වෙනුවෙන් දැන් අපි සුබ අංක 3ක් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 7. අද දෙවන සුබ අංකය අංක 21. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 48. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාග අංකය අපි මේ විදිහට තෝරා ගන්නේ. අද සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාග අංකය 4,866. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙදි ජයග්‍රහකින් 274 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,436 දෙනෙක් අපි බිහි කළා. අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපෙදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න එක් වාසනාවන්තෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 34 දෙනෙකුත් අද බිහි වුණා. ඒත් සමගින් අද සුබ දවසක් තුලින් රට පුරා ජයග්‍රහකින් 93,645 දෙනෙක් අතර රුපියල් 81,94,400ක මුදලක් අපි බෙදා දුන්නා විජේ. වාසි වැඩි තෑගි වැඩි තවත් ලොතරැයි පත්වර්ග හතරකින් ඔබව දිනවන්න සූදානමින් ඉන්නේ රත්නා සමගින් භරතන්.
1: මේ ළඟට මෙගා පව.
2: රුපියල් කෝටි 47ක් රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්න මෙගා පව ලොතරැයියෙන් මීළඟට රුපියල් කෝටි 30 ඉක්ම වූ මෙගා සුපිරි තෑගක් ඔබට දිනා දෙන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් අදත් අපි ආරම්භ කරනවා ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2622 දිනුමැදිමේ වාරය. හිත පුරා කියන්න පුළුවන් සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය මෙගා පව ලොතරැයිය. ඔබ දන්නවා දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ඔබට සුපිරි මෝටර රථයක් දිනා ගන්න පුළුවන් සුපිරි අංකයක් එක්ක ජයග්‍රාහී අංක 4 ගලපා ගැනීමෙන්. එහෙනම් අපි දැන් යමු වෙනවා දිනුමැදීමට. අපි මුලින්ම තෝරගන්නේ මෙගා පව ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය I. අද වාසනාවන්ත සුපිරි අංකයේ අංක 21. ජයග්‍රහී අංක 4 ඊළඟට අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 24. ඊළඟට අංක 20. ඊළඟ ජයග්‍රහී අංකය අංක 7. අද අවසන් ජයග්‍රහී අංකය අංක 64. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 60 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද මෙගා පව ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා කොට්ටාවේ එන්.එල්.බී. අලවි නියෝජිත ඩබ්ලිව්.ජී. චන්ද්‍රිකා මහත්මිය. ඒත් එක්කම රුපියල් ලක්ෂ 2 බැගින් වාසනාවන්තීන් දෙදෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. ලොතරැයිපත අලවි කරනවා ඒ.පී.එම්. හනිෆා ඉරාවුර්, එස්.පී.එල්. කුමාරසිරි දෙබහැර. යනු අද දවසේ මෙගා පවතුලින් වාසනාවන්තීන් 104,618 දෙනෙකු අතරේ රුපියල් 84,27,520ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව රැකගනිමින් විසකෝම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන හෙට මෙගා පව මෙගා සුපිරි තෑග්ගේ වටිනාකම රුපියල් 30,09,82,634ක් පව සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2304 වෙනි දිනුමැදීමේ වාරයෙන් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. සුපිරි තෑග්ගට රුපියල් කෝටි 8 ඉක්ම වූ මුදලක් අපි වෙන් කරලා තියෙනවා. වගේම අද ඉරිදා නිසා සන්ඩේ බෝනස් විශේෂ දිනුමැදීමේ වාරයෙන් රුපියල් 10,000 තෑගිත් ඔබට මදි නොකියන දිනා ගන්න පුළුවන්. එමනම් දිනුමැදීම ආරම්භ කරනවා ඉංග්‍රීසි අක්ෂරය තෝරාගෙන ධන නිධානය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M. එමනම් ඊළඟට අපි ජයග්‍රහී අංක 4 තෝරගන්න. වාසනාවගේ ජයග්‍රහී අංකය අංක 40. ඊළඟට අංක 13. ඊළඟ ජයග්‍රහී අංකය අංක 77. අද අවසන් ජයග්‍රහී අංකය අංක 4. ප්‍රධාන දිනුමැදීමට පස්සේ අපි තෝරගන්නවා සන්ඩේ බෝනස් අංකය. ජයග්‍රහී සන්නේ බෝනස් සංඛ්‍ය 1495. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 481 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා ලාල් ප්‍රේමදාස ඇතිලිවැව, ඒත් එක්කම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාව හරහා තවත් වාසනාවන්තයෙක් බිහි වෙනවා. සන්ඩේ බෝනස් විශේෂ දිනුමැදීමේ වාරයෙන් වාසනාවන්තයින් 62 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. ඒ අනුව අද ධන නිධානයේ රුපියල් 54,19,000ක මුදලක් වාසනාවන්තයින් 78,782දෙනෙකු අතරේ අපි බෙදා දුන්නා. 2025 අවුරුද්ද ඉඳන් මේ වෙනකොට ධන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි තෑගි අපි ඔබට දිනා දීලා තියෙනවා. ඉතින් හෙට දවසේ ඔබට ධන නිධානයෙන් දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 8,41,82,220. මුළු රටක් වාසනාව වෙනුවෙන් එක තැනකට ගන්න පුළුවන් නම් ඒ එකම ලොතරැයිය ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත. අදත් ඔබ වාසනාවන්ත එක් කරන්නේ 6,274 වෙනි දිනුමැදීමේ වාරයේ. එහෙමනම් මේ තෝරගන්නේ ඔබේ වාසනාව. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අංක 6 අපි දැන් ගොඩ ගන්නවා. ද ජයග්‍රහී ඉංග්‍රිසි අක්ෂරය X ජයග්‍රහී අංක 1514 13. ඔබත් හදන රටත් හදන මහජන සම්පත උතරයෙන් අපි මේ අවුරුද්දට විතරක් රටපුරාම ලක්ෂපති වාසනාවන්තීන් 4418 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 244 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. සුපුරුදු විදිහට අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීක් අපි බිහි කරනවා. ලොතරැයිපත අලෙවි කරනවා NLB ගිනි මැල්ල ගහ අලෙවි නියෝජිත LL විමල රත්න මහතා. එතනින් නවතින්නේ නැහැ ලක්ෂපති වාසනාවන්තීන් 20 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ලොතරැයිපත අලෙවි කරනවා KMJ සම්පත් මහෝය, අන්තික සිරිසේන හෝමගම, JA බන්දුලතා සෙවනගල, සුරංග රොජ්ජිගු ජායල, අනිල් රණසිංහ මාවතගම, DG සුජාතා වත්තේගම, TW පෙරේරා බණ්ඩාරවෙල, කුමාරි ප්‍රේමචන්ද එපාවල, PHP රාජකරුණා අනුරාධපුර, MG තිලකරත්න මීගොඩ, ප්‍රියන්ති මානෙල් බාතුරාගොඩ, DGR දොඩන්තැන්න නුගවෙල, කුමාරි කරුණාරත්න උඩුනුවර, රොෂාන් රණතුංග පුජ්ජම්පොල, TRS බණ්ඩාර දඹුල්ල, S ගමගෙදර පල්ලිපොල, නිල්මිනී ජයතිලක බියගම, පද්මසිරි පීරිස් මාරවිල, MA කිත්සිරි කිරිල්ලවල, භාරත නිලුංගම හංවැල්ල. ඒ අනුව අද මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 229,918 දෙනෙකු අතරේ රුපියල් 1,90,83,480 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීයත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග රුපියල් 2,46,04,224. වැනි අද සම්පත දිනුමැදිමේ වාරයේ අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක හතරත් තමයි ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව මේ අවුරුද්දට විතරක් රුපියල් 250,000 වාසනාවන්තීන් 413 දෙනෙක් අපි අද සම්පතෙන් බිහි කරලා දෙනවා. ඒත් එක්කම අද ඔබට වාසනාව උදා කරපු ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක 1,41,13. යනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් 2 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ත්‍රසිල්ලා ප්‍රනාන්දු පාලවිය, නීල් ජයසිංහ කෑකල්ල. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රාහකින් 44 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,04,47,760 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවන්නේ රට පුරාම ජයග්‍රාහකින් 8,11,600 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 7,25,14,240 මුදලකුත් අපි බෙදා දුන්නා. ඉතින් මේ වාසනාවේ තෝතැන්න NLB ජාතික ජයවර්ධනය හෙටත් ඔබ වාසනාවන්ත එක් කරන්න සූදානම්. ඒ නිසාම මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය
2: NLB.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමිනි සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත්

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්. මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම්

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්.

ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතුවන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිල යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශිෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ආරක්ෂාව සැලසෙන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහනහැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

સ્થિતિનો સસત્વયન વેતે વિકાશે પીરિતિ લયામ વિતનાદય સ્નાયુ પદ્ધતિય પિનવીમતે રુધિરે પવિત્રત્વયતે માનસિક સંહિંદિયાવ ඇතිවීමටද હેતુવન બેવેન માનસિક મેન ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ